0: උදේ පහේ විනාඩි 41යි මාසෙ දැන් වෙලාව. ඔන්න අද දවසේ මේ මාසෙ පළවෙනි තරඟකරු ඉන්නවා ලෑස්ටි වෙලා පොකට් මනි දිනන්න. ගුඩ් මෝර්නින් ටෙහාන්. දැන් ඉස්කෝලේ යන්න ලෑස්ටි වෙන ගමන්ද ඉන්නේ? කීයට ඉස්කෝලේ යන්නේ සාමාන්‍යයෙන්?
1: 6ට.
0: හරි, පුතාගේ ඉස්කෝලේ කියන්නකෝ බලන්න. කොළඹ ආරක්ෂක සේනා විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්න තෙහන් පුතා තමයි දැන් ලෑස්ටි වෙන්නේ අද දවසේ පොකට් මනි චැලෙන්ජ් එක වින් කරන්න. ප්‍රශ්න හතරක් තියෙනවා මාෂි. හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඔන්න
2: තෙහන්, ඔයා තප්පර 5ක් ඇතුළත තමයි ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න ඕන. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා උත්තර තේරුවොත් ඔයාට රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. මේ තමයි තෙහන්ට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: උඩරට රාජධානියේ අවසන් රජු ශ්‍රී වික්‍රමරාජසිංහ රජුයි. 1815 දී බ්‍රිතාන්‍යයන් ඔහුව අල්ලා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පාලනය අවසන් වුණා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පිටිවහල් කළ ප්‍රදේශය කුමක්ද? 1. ඉන්දියාවේ බතාවිය. 2. ඉන්දියාවේ වෙල්ලෝරය.
2: තෙහන් හරි උත්තරේ වෙන්න ඕනි ඉන්දියාවේ වෙල්ලෝරේට. හරි, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. දළදා වහන්සේ උදෙසා සිදු කරන වත් පිළිවෙත් පිළිබඳව ලියවුණු ග්‍රන්ථයකි දළදා සිරිත. 4. පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ මේ ග්‍රන්ථය රචනා විය. මෙන්න ප්‍රශ්නය. දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? 1. දඹදෙණි යුගය. 2. කුරුණෑගල යුගය.
2: තෙහන් හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු 3 ප්‍රශ්නෙට.
0: ඉස්කෝලේ පොතේ විද්‍යාව පාඩමෙන් තමයි තෙහන් මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. රනිල කුලේ ශාක යනු කඳේ හට ගන්නා විශේෂිත කරල් මගින් බීජ නිෂ්පාදනය වන ශාක කාණ්ඩයකි. මෙම ශාකවල කරල් ලෙස පළදරන අතර ඒවායේ බීජවල ප්‍රෝටීන් බහුල වේ. අපි අහන්නේ රනිල කුලේ ශාකවල මූල ගැටිති තුල සිටින බැක්ටීරියාව කුමක්ද? 1. ඇසබෙස්ටෝස්. 2. රයිසොම්බියම්.
2: තෙහන් ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ තෙහන්. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: බෞද්ධ කොඩිය 1885 දී නිර්මාණය කර ඇත. බෞද්ධ කොඩිය වර්ණ 6කින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, මහත්මා ගාන්ධි.
2: අපි ඇහුවේ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා කවුද කියලා. හරි උත්තරේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා පොකට් මනි ගාන 50%කින් අඩු වුණා. කමක් නැහැ, අපි ආයෙම දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු තෙහන්. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: Yapa Pocket Money.
1: අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook.
0: ජීවිතේ ඉස්සරහට යන අපිට ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. මොකද අපි දන්නේ නැහැනේ හෙට දවසේ මොන වගේ දෙයක් සිද්ධ වෙයිද. හොඳ වෙන්න පුළුවන්, නරකක් වෙන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලාවෙම ඕනම අභියෝගයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන නම් ජීවිතේ මේ ගමන යන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අනාගතයේදී අපේ දෙමව්පියන්ට දරුවන්ගේ වැඩ කටයුතු තව බහුල වෙනවනේ. ඊට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඒකට අවස්ථාවන් සමහර වෙලාවට ලංකාවෙන් එළියට ඉන්න වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න අතේ සැලකියුතු මුදලක් තියෙන්න ඕනේ. එකපාරට ලොකු ගාණක් හොයාගන්නවා කියන්නේ මේ කාලේ හැටියට ටිකක්
2: අමාරු
0: වැඩක්. එහෙනම් ඔබට පුළුවන් අනාගතය ගැන කල්තියා ප්ලෑන් කරලා තව අවුරුදු 5කින් 10කින් වෙන්න තියෙන දේවල්, බලාපොරොත්තු වෙමින් ඉන්න දේවල්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔබට ගෙවල් දොරවල් හදන දේවල්, එතකොට මේ සේරම දේවල් එකතු කරගලා ඉවර වෙලා, වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා විශ්වාම දිව්‍යට සූදානම් වෙන්න මේ කියන දේවල් වලට ඕන කරනවා හොඳ ප්ලෑන් එකක්, හොඳ ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක්. මේකට උදව් කරනවානේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ස්ථාවර තැන්පතුවකට වැඩිම පොලියක් ගෙවන තැන වෙලා තියෙන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු 5ක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට ඔන්න පුළුවන් තමන්ගේ මුදල් ටික ගිහිල්ලා තැන්පත් කරන්න ස්ථාවර තැන්පතුවක් විදිහට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් දෙනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. විස්තර දැනගන්න ඕනේද? කතා කරන 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ඒගොල්ලෝ ඔබට පියවරෙන් පියවර උදව් කරයි ඔබේ මූල්‍ය ස්ථාවරත්වය, ඔබේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න.

0: අද ගැස්මට සියත
1: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
0: දවල්ටද ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784. සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සුඳුරු ආදරයක කතාවක්.
3: සහස් ලංකාවට ඇවිල්ලා කුමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: පහයි විනාඩි 55යි. මේ වෙලාවට තමයි අපි අර කියන්නේ ගෙදර යුද්ධ පටන් ගන්න වෙලාව. කට්ටිය දැන් ලෑස්ති වෙලා එක්කෙනා දෙන්න ඉස්කෝලේ යන්න පටන් ගන්න වෙලාව. අපි අපේ දෙවන අද දවසේ තරඟ කරු එක්ක කතා කරන්න ලෑස්ති වෙන්න. අපි යනවා කැලණියට. ගුඩ් මෝර්නින්. නිතුල ඉන්නවා නේද? හැබැයි නිතුලට අද ඉස්කෝලේ නැහැ කියලා කිව්වා. විභාගියවර වෙලා පේපර් මාකින් නිසා අනන්න අද දවස පොඩි නිවාඩුවක් හම්බ වෙලා. ඉස්කෝලේ කී පන්තියද පුතා ඉගෙන ගන්නේ?
2: 9 වසරේ.
1: හරි. දැන් ලෑස්තිද ප්‍රශ්න හතරට උත්තර දෙන්න?
2: ඔව්.
3: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි තප්පර 5ක් ඇතුළත තමයි ඔයා උත්තර දෙන්න ඕනි නදුල. හරියට උත්තර දුන්නොත් අපි රුපියල් 5000ක් ඔයාගේ අතට දෙනවා. ලෑස්ති නේද පළවෙනි ප්‍රශ්නේට උත්තරේ දෙන්න?
2: ඔව්.
3: මෙන්න ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. ඉබන් බතූතා ලෝකේ ප්‍රසිද්ධ දේශ ගවේෂකයෙක්. ඔහු ලොව වටා කිලෝමීටර 120,000කට වැඩි ප්‍රමාණයක් සංචාරය කර ඇති බව සැලකේ. මෙන්න ප්‍රශ්නය. ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව කුමන රටක මූලාශ්‍රයක්ද? 1. අරාබි මූලාශ්‍රයක්. 2. පෘතුගීසි මූලාශ්‍රයක්.
2: අරාබි මූලාශ්‍රය.
3: නදුල පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න අතට අරගෙන තියෙනවා. අපි යමු නදුල දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවන ප්‍රශ්නය භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි සැකසෙන්නේ. වෙන ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම පෘථුවි පරිභ්‍රමණයයි. පරිභ්‍රමණය නිසා අපට දහවල සහ රාත්‍රිය උදා වේ. අපි අහන්නේ පෘථුවි පරිභ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. දින 360ක්. 2. දින 365යි පැය 6ක්.
3: ප්‍රශ්න දෙකකටම උත්තර තේරුවා නදුල. දැන් අතේ පොකට් මනි රුපියල් 500යි. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නය සැකසෙන්නේ විද්‍යාව පාඩමෙන්. මෙන්න ප්‍රශ්නය. පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී ලෙස සතුන් කාණ්ඩ දෙකකට බෙදයි. මේ කාණ්ඩ දෙකට අයත් වන්නේ කොඳු ඇටපෙලක් සහිත සහ රහිත සත්වයන්. අපි අහන්නේ මේ අතරින් කොඳු ඇටපෙලක් නැත්තේ කාටද? 1. කැස්පෑවාට. 2. තාපස කකුළුවාට.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනී දිනාගෙන තියෙනවා නදුල. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය පොකට් මනී ගාන ඔයාට 5 ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: පහතරට නර්තන සම්ප්‍රදාය අනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායන් තුනෙන් එකක්. මෙම නර්තන සම්ප්‍රදාය ශාන්ති කර්ම, ජන විශ්වාස සහ සංස්කෘතික උරුමයන් සමග බැඳී ඇත. මෙන්න ප්‍රශ්නය. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් ගණන කීයද? 1. 32. 2. 24.
2: 32.
3: නදුල ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
1: නදුල, අද ඉතින් ඉස්කෝලේ නැති වුණාට උදේ පාන්දර නැගිට්ටට පාඩුවක් උන්නේ නැහැ නේද? මොකද හිතෙන්නේ මේ වෙලාවේ ඉස්කෝලේ යාළුවන්ටත් මේ ගැන කියමු නේද?
2: ඔව්.
1: හරි. එවනම් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් ආයි ඉස්කෝලේ පටන් ගත්තාම පොකට් මනී ගැන කියන්න ඕනේ. කොහොමද මාෂි පොකට් මනී වලට රෙජිස්ටර් වෙන්නේ පොඩ්ඩක් කියන්න ඔබ බලන්න.
3: ඒ ගැනත් මතක් කරන්නම් 0714-151-151 කියන අපේ WhatsApp නම්බර් එකට තමයි මැසේජ් එක එවන්න ඕන. එහෙම එවන මැසේජ් එකට අපි දෙනවා මේ පැත්තෙන් පොකට් මනී. ඉතින් ලෑස්ති වෙලා ඉන්නවා නම් ඉස්කෝලේ යන්න මේ ගමන් එවන්නම් අපිට මැසේජ් එකක්. අපි දෙන්නම් පොකට් මනී.
1: වෙලාව මතක් කරන්නම් දැන් වෙලාව උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මහවැලි ගඟ ආශ්‍රිතව ගං වතුර අවදානමක් දිස්ත්‍රික්ක 4කට නායම් අනතුරු ඇඟවීම ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡාද
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: Money.
1: වෙලාව දැස්සන 6:04. ඉතින් අලුත් පැය අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ 3 වෙනි තරඟකාරිනියට පොකට් මනී දෙන්න. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අයන්සා. Good morning.
2: Good morning.
3: අයන්සා ප්‍රශ්න 4ක් තියෙනවා. හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් ඔන්න ඔයාටත් පොකට් මනී දිනා ගන්න පුළුවන්. ලෑස්තිද චැලෙන්ජ් එක බාර ගන්න?
2: ඔව් ලෑස්ති.
1: හරි, තප්පර 5ක් ඇතුළත තමයි ඔයා හරි උත්තරේ තෝරන්න ඕනේ. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මේ තමයි අයන්සට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
3: අටවහසර විද්‍යාව පොතෙන් තමයි මාෂි මේ ප්‍රශ්නේ ඔන්න සැකසෙන්නේ. අයන්සා, ඩයිනමෝව යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරයි. එමගින් නිපදවන ධාරාව ප්‍රත්‍යාවත්ත ධාරාව වේ. මෙන්න ප්‍රශ්නය. ඩයිනමෝව සොයාගෙන ඇත්තේ කවුරුන් විසින්ද? 1. මයිකල් ෆැරඩේ. 2. ඇල්බර්ට් අයින්ස්ටයින්.
2: මයිකල් ෆැරඩේ.
1: රුපියල් 250ක් දිනා ගන්නවා අයන්සා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: භූගෝලීය විද්‍යාව පාඩමෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා සහ ග්‍රහලෝකටකින් සමන්විතයි. මෙම ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකකි. අපි අහන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකක්ද? 1. යුරේනස්. 2. නෙප්චූන්.
2: නෙප්චූන්.
1: සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය මොකක්ද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ යුරේනස්. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
3: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි තෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය විස්තර කරන ග්‍රන්ථය අමාවතුරයි. ගුරුළු ගෝමි පඬිවරයා විසින් අමාවතුර රචනා කර ඇත. මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී. 2. පොළොන්නරෝ යුගයේදී.
2: 1.
1: අමාවතුර ග්‍රන්ථය රචනා කරන ලැබුවේ කුමන යුගයේද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ පොළොන්නරුව යුගයේදී. අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා අයන්සා. අඩු පුළුවන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය පොකට් මනී ගාන 5 ගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: මහා බාධක කොරල් පරය ලොව විශාලතම කොරල් පර පද්ධතියයි. කිලෝමීටර 2300ක් පුරා විහිදෙන මෙම ස්වභාවික නිර්මාණය ලෝකේ ස්වභාවික පුදුමහතෙන් එකක්. මෙන්න ප්‍රශ්නය. මහා බාධක කොරල් පරය පිහිටා ඇත්තේ කුමන රටේ වෙරළට ඔබෙන්ද? 1. ඕස්ට්‍රේලියාවේ. 2. ඉන්දියාවේ.
2: ඕස්ට්‍රේලියාවේ.
1: අයන්සගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා ඔන්න රුපියල් 250 5 ගුණයක් කරගෙන රුපියල් 1250ක් දිනා ගන්නවා.
3: ඉතින් අයන්සා, ඉස්කෝලේ ගිහින් යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ, හරිද?
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
5: අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

0: දැන් වෙලා උදැස්සන 6:13.
1: හද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-492-3727.

0: රියල්මට එක්ස්පිරියන්ස එකකට පැල්වත්ත පට
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නෑ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
1: කළුතර හෝලිකෝස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
0: සම්මානී රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
1: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
0: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
1: හෝලිකෝස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
0: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM. සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
2: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.
0: 98.2 98.4 දිව

0: Smart Money.
1: එනම් පොඩ්ඩු තුන්දෙනෙක්ට අපි පොකට් මනි දීලා ඉවරයි. දැන් අද දවසේ පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන අන්තිම එක්කෙනා.
2: අවසාන පොඩ්ඩ යෂිනි ගවේෂි ගුඩ් මෝනින්.
1: අපි යන්නේ මහනුවරට මහනුවර විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ 8 වසරේ තමයි යෂිනි ඉගෙන ගන්නෙ. එහෙම නේද?
3: ඔව්.
1: ප්‍රශ්න 4යි තප්පර 5කට කලින් උත්තරේ දෙන්න ඕනේ. එහෙම වුණොත් හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන් යෂිනි. එහෙනම් ලෑස්තිද?
3: ඔව් ලෑස්ති.
2: යෂිනිට පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ භූගෝලීය විද්‍යාව විෂයෙන්. අපි යමු ප්‍රශ්නෙට.
1: ලෝකේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ. දකුණු ආසියාව රටවල් 8කින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. දකුණු ආසියානු රටවල් අතරට අයත් නොවන රටවන්නේ කුමක්ද? 1. ඇෆ්ගනිස්තානය 2. පාකිස්තානය
2: පළවෙනි ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 250ක් යොන්න දිනා ගන්නවා යෂිනි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අතීතයේ විසූ ජනතාව විවිධ කාලවල ලියූ ග්‍රන්ථ හා ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර ලෙස හැඳින්වේ. සාහිත්‍ය මූලාශ්‍ර දේශීය විදේශීය ලෙස කොටස් දෙකකි. මෙන්න ප්‍රශ්නය. සාහිත්‍ය මූලාශ්‍ර වලට අනුව ලංකාවේද වූ මුල්ම දාගැබ කුමක්ද? 1. අභයගිරිය 2. තෝපාරාමය
2: හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් උණ දිනා ගන්නවා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන කොටස් දෙකකි. ඒ මහා පෝෂක හා ශුද්‍ර පෝෂකයි. මෙන්න ප්‍රශ්නය. ශරීරය රෝග වලින් ආරක්ෂා කරන්නේ කුමන පෝෂ්‍ය පදාර්ථයෙන්ද? 1. ඛනිජ ලවණ 2. ප්‍රෝටීන්
3: ඛනිජ ලවණ
2: ශිනි හරි උත්තරේ තේරුවා. එතකොට ප්‍රෝටීන් වලින් කරන්නේ ශරීරය වර්ධනය කරන එක. අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා යෂිනි. බෝනස් ප්‍රශ්නට ගියොත් එහෙම වට පුළුවන් ඔය 1000 පස් ගුණයක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නට?
3: හායා

0: ගොඩක් සතුටුයි මේ වගේ වැඩසටහනක් කරන්න ඉගෙන ඇත්තටම සතුටුයි.
1: ස්කෝල් ගිහල යාළුවන්ටත් එහෙනම් පොකට් මනි ගැන කියන්න ඕනේ හොඳේ.
0: හා
2: අපි නම්බර් එකක් මතක් කරන්නම්. ඉතින් මැසේජ් එකක් එවන්න මේ විදිහට හෙට දවසේ පොකට් මනි දිනන්න අවස්ථාව තියෙනවා 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
1: ඒ වගේම තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් අපිත් එක්ක මතක් කරන්න ඕනේ. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න හැකියාව තියෙනවා තමන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගන්න. කුදේවල් කරන්න නැහැ. කතා කරන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා. ඔබේ අතේ තියෙන මුදල් ඔබ බලාපොරොත්තු වෙන ගානට වැඩි කරලා දෙන්න. දැන් ස්ථාවර තැන්පතු සඳහා වැඩිම පොලියක් ගෙවන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අවුරුදු 5ක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. 13:19 අදම කතා කරලා විස්තර දැනගන්න. එහෙනම් මේ සින්දුවෙන් පස්සේ අපි නිවුස් බ්‍රේක් එකට ගිහිල්ලා මමීස් පොකට් මනි අද කවුද දිනන්නේ කියලා බලමු.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහවැලිගඟ ආශ්‍රිතව ගංවතුරාවදානමක්. දිස්ත්‍රික් හතරකට නාය මනතුරංග වීම. මහර බන්දරාගාරයේ නොසන්සුන්තාවය ගැන තවදුරටත් විමර්ශන. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා අත.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 011-887-668-666.
1: මහර බන්දරාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා. බන්දරාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක පැවසුවේ රැඳවියන් 100කට වැඩි පිරිසක් මෙවන විට වෙනත් බන්දරාගාර වෙත මාරු කර යවා ඇති බවයි. එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව යන බන්දරාගාර වෙත මාරු කර යවුණා. අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්දරාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම අද සහ හෙට දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවයි බන්දරාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මහර බන්දරාගාරයේ ඇති වූ තත්ත්වය මෙවන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද ඔහු කියා සිටියා. මහර බන්දරාගාරයේ පසුගිය පළමුවනදා පසුරුවේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් බන්දරාගාරයේ වහලය මත නැග කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්. එහිදී ඇති වූ ගැටුම් වලින් එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා. රැඳවියන්ගේ ඥාතීන් බන්දනාකාරයේ ආශ්‍රිත ප්‍රදේශයට රැස් වී කලහකාරී ලෙස හැසිරීමත් සමග රාගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනකට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ දහවල් ඉවත් කෙරුණා. මහර බන්දනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් මෙවන විට කරුණු විමසීමක් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරය පැවසුවා. ජ්‍යෙෂ්ඨ බන්දනාගාර නිලධාරීන් විසින් තමන්ට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජනතා ගැටළුවලට විසඳුම් ලබා දීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල මාලිගා කන්දේදී සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින්.
4: මේ මොහොත වන විට අප රට තුළ ඉතාමත්ම අවිනිශ්චිත ව්‍යාකූලත්වය නිර්මාණය වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ රජයට රට ඉදිරියට ගෙන යන්න පොදු ජනතාවට සෞභාග්‍ය උදා කරවන කිසිම වැඩපිළිවෙලක් කිසිම දර්ශනයක් ඒ අය කරන්නේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න නිර්මාණය කිරීම. මේ වර්තමාන රජයට හිරගෙදරක් පාලනය කරගන්න බෑ. එතන මේ රටේ බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කරන්නට බැරි රජයක්. පුළුවන් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න.
1: අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සා තනායක ප්‍රකාශ කළේ.
5: මීගමු ඇතුළේ මාසයක් යන පෙර මහර බන්ධනාගාරයේ මේ වගේ සිදුවීම් ඇතුණා. මේවා හොඳ දේවල් නෙවෙයි. ඉතින් ආණ්ඩුවේ වරද මේක. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේක බාර ගන්න ඕනේ. අපි කියන්නේ බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරි ඇමතිවරයෙක් ඉන්නවා නම් ඔහු විල්ලාස් වෙන්න ඕනේ.
1: බන්ධනාගාර ගැටුම් සඳහා දිගු කාලීන විසඳුමක් අවශ්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
6: බන්ධනාගාරයේ මේ ඇතිවුණේ දෙවනි සිද්ධිය. බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනල්ල ඒක ඔහු ජයග්‍රහණය කරා කියලා සමරන අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. බන්ධනාගාරවල සිද්ධියක් ඇතිවෙන හැම අවස්ථාවෙම මර්ධනයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක කෙටි කාලයක්. ඉතින් මේ සඳහා දිගු කාලීන විසඳුමක් අවශ්‍යයි.
1: මේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මතුම බණ්ඩාර.
7: අපි කියන හොරු අල්ලන්න හැබැයි හොරු අල්ලනවා කියලා විපක්ෂයේ සාධාරණ ඉන්න අයට දඬුවම් කරන්න එපා. බන්ධනාගාරය අරාජිකයි, රට අරාජිකයි, තැන් තැන්වල විඩි තියෙනවා. මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි අර ආරක්ෂක ඇමතිතුමාට කියනවා දැන් පුටු බංකු නැතුව ගිහිල්ලා පැතුරේ වාඩි වෙලා උපදෙස් දෙන්න කියලා.
1: වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට පුද්ගලික වාහන ආනයනය 3 ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඩොලර් $970,000 ඉක්මවා ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම බාහිර අංශ වාර්තාවට අනුවයි. වාණිජ වාහන ආනයනය ඉහළ ගොස් ඇත්තේ 146%කින්. විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ මාර්කට් එක්වන සෑම නව වාහනයක්ම අනාගතයේදී රටේ ඉන්ධන ඉලුම සහ ආනයන වියදම තවදුරටත් ඉහළ නැංවීමට හේතුවන බවයි. මෙ අතර නාගරික ප්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීම මෙට්‍රෝ බස්රත් හඳුනාදීමේ අරමුණක් බව මෙට්‍රෝ බස් සමාගම පවසනවා. එහි සභාපති යුපී තිලකරත්න මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
8: චීනයෙන් නව මෙට්‍රෝ බස්රථ 104ක් මෙරටට රැගෙනාව. මේ බස්රථ මගී ප්‍රවාහනයට එක් කරන්නේ කවදද?
9: අතරම අපි මේ සැරේ බස් 104ක් ගෙනාවා. ඊට අමතරව අපිට තියෙනවා ග්‍රීන් ශ්‍රී ලංකා හරහා හම්බෙච්ච බස් තව 10කුත්. ඊට අමතරව ජපානයෙන් නොමිලේ ලබා දීපු බස් රථ 7කුත් තියෙනවා. බස් රථ 121ක් වගේ තියෙනවා අපිට. අපි ඒවා දැනට කොළඹ නාගරික ප්‍රදේශවල තමයි ගමනාගමනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සැප්තැම්බර් මාසයේ කොහොම හරි දාමනයට එක්වීම සඳහා ලහිලහියේ කටයුතු සූදානම් කරනවා.
8: දියුණු විදේශ රටවල නම් ජනතාව පාපැදියකින් හෝ පුද්ගලික වාහනයකින් බස් නැවතුම්පළට පැමිණ එතන සිට බස් රථයෙන් ගමන් කරනවා. එහෙම නැතිනම් දුම්රියෙන් පැමිණ දුම්රිය පළේ සිට බස් රථයකින් කාර්යාලය දක්වා ගමන් කරනවා. මෙවැනි තත්ත්වයක් මෙරට තුල නිර්මාණය කරන්න බැරිද?
9: ඇත්තටම ඒක තමයි අපේ සැලසුම. ඔබතුමාලා දැකලා ඇති කොළඹට ඉතාම තදබල ලෙස බලපාන්නේ මේ ට්‍රැෆික් එක. ට්‍රැෆික් එක අඩු කර ගැනීම සඳහාත් අපි මේ බස් රථ සේවය උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා.
8: මේ වසර තුල තවත් මෙට්‍රෝ බස් රථ ආනයනය කරනවාද?
9: මේ අවුරුද්දට අපි දැනට මේ ප්‍රමාණය තමයි ගේන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. 2032 වගේ වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය 500ක විතර බස් ගණනකට යන්න පුද්ගලික අංශයට. එතකොට අපේ පළාත් පාලන ආයතන වලට හැමෝටම ආරාධනාවක් කරා මේ මෙට්‍රෝ සමාගම හා එක්කව් වෙලා මේ ලංකාවේ ගමනාගමනේ වැඩි දියුණු කරන්නයි කියලා. වාහනයක් කුලිර දීමේ ක්‍රමවේදයක් තියෙනවා ලංකාවේ. අන්න ඒ වගේ ක්‍රමවේදයකට වාහනයක් මෙට්‍රෝ ආයතනයට ලබා දීමේ හැකියාව තමයි ඇති කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
8: මේ මෙට්‍රෝ බස් රථවල සේවය කරන්න සේවක සේවිකාවන් බඳවගෙන අවසන්ද?
9: අපේ බස් රථ ප්‍රමාණය හැටියට දැනට අපිට රියදුරු මහත්වරු 174 දෙනෙක් සහ සහායක මහත්වරු 174 දෙනෙක් වගේ ගණනක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණයන් බඳවා ගැනීමෙන් පවතිනවා. ඉහළ වැටුපක් ලබා දෙමින් අපි ඔපරේටර්වරු සහ ඔපරේටර් ඇසිස්ටන්ට්ස්ලා මේ වෙනදා බඳවා ගැනීම පවතිනවා. Inside story.
1: ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට ලොව රටවල් කිහිපයක භාවිත කරන කියුටෙංගා එන්නත මෙරටට හඳුන්වා දීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් කරුණාසාබලියට පත් කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එන්නත මෙරට ජනතාවට ලබා දීමේදී විශේෂිත ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
10: විශේෂයෙන්ම මේ එන්නත් ලබා ගන්න අය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් දිගට කළ යුතුයි. මොකද ඔවුන් ඊට පසුව ඩෙංගු වැළඳෙනවද, ඒ වැළඳුනහම ඒකින් මොන වගේ රෝග තත්ත්වයන් ඇතිවන්නේ පිළිබඳ නිසි පසු විපරුමකින් සිටිය යුතු වෙනවා. ඒත් එවැනි අවස්ථාවල ඒ පසු විපරුම සිදු කිරීම සඳහා වගකීම සහ හැකියාව ලැබෙන්නේ මේ එන්නත වැළඳපොළට ගේන ආයතනයට. ඉතින් ඒ නිසා අපි ඒ ආයතනයට දැනුම් දීලා තියෙනවා මේ වගේ කාරණයකදී ඒ පසු විපරම් කාරණය සිදු කරන්නේ කොහොමද කියන ගන ඉසි වැඩපිළිවෙලක් අපිට යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරය පෙන්වන්න කියලා. ඒ වගේම මේ සඳහා ලබා දෙන මිල කුමක්ද කියන එකත් දැනුම් දෙන්න කියලා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් කරන 86,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ කරන 62ක්. මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මහවැලි ගඟෙහි ඉහළ දහරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, පස්පාගේ කෝරළය සහ ගඟ වට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර ඇතිවිය හැකි. එයවට පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා ක්‍රමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ කැලණි සහ කළු ගංගාවල ජලමට්ටම්ද සීක්‍රේන් ඉහළ ගොස් ඇති බවයි.
11: විශේෂයෙන්ම මහවැලි ගඟ ඉහළ ප්‍රදේශයේ වෙන නාවල පිටිය, වටවල, නානුවය වැනි ප්‍රදේශවලට මිලිමීටර 200ට ආසන්න වර්ෂාපතනයන් තැම් ස්ථාන 200 ඉක්මවා වර්ෂාපතනයන් ලැබිලා තිබුණා. මේ වෙන විටත් තැම් ස්ථාන නුවරඑළිය, නාවල පිටි වැනි ප්‍රදේශවල තවමත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ තත්ත්වයේ යටතේ ගංවතුර තත්ත්වයක් දක්වා විශේෂයෙන්ම නාවල පිටිය සහ මෙලුම් මධ්‍යස්ථානවල ජලමට්ටම් වැඩි වුණා. මේ වෙන විට ජලමට්ටම් ශීඝ්‍ර වැඩිවීම නොපෙන්නවා, සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් මේ වෙන විට නාවලපිටි ජලමට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මෙම ගම්වතුර තත්ත්වය දිත්වා තරම් විශාල ගම්වතුර තත්ත්වයක අපි අපේක්ෂා කරන්නේ නැහැ.
1: දිස්ත්‍රික්ක හතරකට නායම් අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එම අවධානම් නිවේදන බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නොවුඩ් යන ප්‍රාදේශ ලේකම් කොට්ටාසවලට දෙවන මට්ටමේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඔව් විට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය තනවාකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ නිවිතිගල ප්‍රාදේශීයකම් කොට්ටාසවලට නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම්. ගත වූ පැය 24ක කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට මිලිමීටර 204ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝටන් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර 187.8ක්. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුතු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 60-70 අතර දක්වා ඉහළ යා හැකි බවයි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ දෙහිවර ප්‍රජාවන්ට දැනුම් දී සිටිනවා. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50-60 අතර දක්වා ඉහළ යා හැකියි. මේකම ආසන්න මුහුදු ප්‍රදේශයේදී දිහවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ දිහවරින් දෙදෙනාගෙන් එක්කයිකුගේ මලසිරුරක් ඊයේ සොයා කෙරුණා. අනතුරටපත් අනෙක් දිහවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි දිහවර ජලජ සම්පත් හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ පැවසුවි. මේ අතර කොළඹ වරාය සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් මුහුදට වැටි පාවෙමින් පවතින බහලුම් මාලදිවයින් නෞකාවකට අයත් ඒවා බවට හඳුනාගෙන තිබෙනවා. දිහවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ සඳහන් කළේ හිස් බහලුම් 17ක් මුහුදට වැටි ඇති බවයි.
12: මේ බහලුම් මුහුදට පතිත වීමත් සමගම ඒ බහලුම් හිස් බහලුම් නිසා නිරන්තරයෙන් එය මුහුදු රළස්සන්ට චලනය විය හැකි. ඒ නිසා තිබෙන චලනය වන ස්ථානය සම්බන්ධව අපි ශ්‍රී ලංකා නාවික හමුදාවයි ගුවන් හමුදාවටයි දැනුම් දීමක් කරා. මේ පිහිටලා තියෙන ස්ථාන සම්බන්ධව ලොකේෂන් එක සම්බන්ධව දැනුවත් කරන ධීවර දෙපාර්තමේන්තුව ඉන් අනතුරු අපිට ධීවරයින්ට අදාළ ප්‍රදේශ සම්බන්ධ තත්ත්වය අපිට ප්‍රකාශන පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. නෞකාවෙන් බහලුම් ඉවත ගියේ නෞකාව තුළ අදාළ කටයුතු අපි හිතන විදිහට බහලුම් නිසි ලෙස ස්ථාපිත නොකිරීමේ කියලා හිතන්නේ ඒ සම්බන්ධ ඉදිරියේදී අපි සොයා බැලීමක් කරනවා.
1: යුද්ධ අවසන් කිරීම සඳහා වන සාකච්ඡා අද පැවැත්වෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සාකච්ඡා සඳහා අතරමැදි පාර්ශ්වයන් ලෙස කටයුතු කරන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ කටාර් රාජ්‍යයයි. හොමුස් සමුද්‍ර සන්ධිය සියල්ලන්ටම විවෘත කිරීම ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ඇති හැකියා දුර්වල කිරීම වැනි කරුණු රැසක් අදාළ සාකච්ඡාවට ඇතුළත්. හොමුස් සමුද්‍ර සන්ධියේ ඉදිරි කළමනාකරණය පිළිබඳ ඕමානය සහ ඉරානය අතර පවතින සාකච්ඡාද අවසාන අධියරය පවතින බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ. ආර්ථික විශ්ලේෂකින් පැවසුවේ ඉරානය මෙවන විට දැවැන්ත උත්තමනයකට මුහුණ දී ඇති බවයි. යලිසිරස්තල මහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්. දිස්ත්‍රික් හතරකට නායම් අනතුරු ඇඟවීම්. මහර බඳනාගාරයේ නොසන්සුන්තාවය ගැන තවදුරටත් විමර්ශන. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා අද. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පෙපොත් සමක.
13: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: මේ පාරිවරයි.
2: ඒ තමයි ගිහන් ප්‍රනාන්දු, පබෝදා සංදීපනි, චමිලා පීරිස් වගේ ගොඩක් දෙනෙක් ඇක්ට් කරන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක.
1: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ ගිහන්.
3: නාට්‍ය කණ්ඩායමේ මේ අලුත්ම නාට්‍ය තමයි මේ පාරිවරයි. මේක අපේ කලක් කපාවත්ම කියන අපේ සහෝදරය කාලාන්තරයේ වේදිකාව ඉන්නවා. කලක්ගේ පළවෙනිම අධ්‍යක්ෂණය, පළවෙනි නාට්‍ය නිර්මාණය සංස්කෘතිය මේක රචනා කරන තියෙන්නේ. යම් දේශපාලන කතිකාවක් වේදිකා නාට්‍යයක් මේක. මේක නිෂ්පාදනය කරන්නේ දූක්ෂී මාල්.
2: මේ දවස්වල අපිට ස්ටේජ් ඩ්‍රාමාස් ගොඩක් බලාගන්න පුළුවන් නේද?
3: කාලාන්තරයක් අපි ඉස්සර කීවේ කියන වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකාධාරයක් නැහැ හැටි හැටි තමයි වේදිකා නාට්‍ය හොඳටම තිබුණේ කියලා. හැබැයි මම හිතන්නේ කාලයක් එක්කම එකදී රංගනයට ආයෙමත් වටිනාකමක් ආවා. ඒ උදාහරණයක් ඇයට ගත්තම ලංකාවේ මම නිකන් ගණන් කරලා බැලුවා මේ වෙනකොට වේදිකා නාට්‍ය 30ක් විතර දර්ශන වාර පවත්වමින් යනවා.
1: කවදද මේ පරිවරයි මුලින්ම බලන්න පුළුවන්?
3: මංගල දර්ශනයේ තියෙන්නේ ප්‍රතිචාර ගන්න හලුවේ අගෝස්තු මාසේ 15 වෙනිදා සවස් 9:30 සවස් 6:30 ස්ටාර්ට්.
0: Talk of the town.
1: හැම සැරේම අලුත රිස්ක් එකක් ගන්න කැමති මලයාලම් සිනමා එකේ ස්ටයිලිෂ් ස්ටාර් කෙනෙක් තමයි දුල්කර් සල්මාන්.
2: එයා ගත්ත අලුත්ම රිස්ක් එක තමයි I am game.
1: මේ ෆිල්ම් එකේ දුල්කර් කරන්නේ ඩෑන් ජෝන් කියන කැරක්ටර් එක. ලයිෆ් එකේ හැම දෙයක්ම කැල්කියුලේෂන්ස් වලින්, ඇල්ගොරිතම් වලින් කන්ට්‍රෝල් කරන කෙනෙක් තමයි ජෝන් කියන්නේ.
2: එක හදිසි සිදුවීමක් එක්ක ජෝන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. එතනින් තමයි හරිම ගේම් එක පටන් ගන්නෙ.
0: Talk of the town.
4: හද ගැස්මට සියත.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
9: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
11: ඒක හරිම අපූරු ලෝකයක්.
12: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්.
15: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
15: එයාගේ නම සීතා.
14: සීතා!
15: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
19: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
20: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
21: සමහරු එන්නේ සද්ද අහලා,
2: තව සමහරු එන්නේ සුවඳට,
21: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Go International Expo 2026.
21: Motor Show,
2: Lifestyle Expo,
21: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
14: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝල් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
22: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
23: 98.2 98.4
24: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: promise, pocket money.
1: Vashi, alut maase, alut satiye. ඔන්න අද මමේස් පොකට් මනේ දිනන වාසනාවන්තිය දැන් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ගුඩ් මෝර්නින් නිසංසලා.
2: ගුඩ් මෝර්නින්.
3: නිසංසලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහේ ඉඳන්ද?
2: ඇමරිකාවේ ඉඳලා.
1: ප්‍රශ්න 4යි පොකට් මනේ රුපියල් 5000යි. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
2: ලෑස්ති.
3: එහෙනම් නිසංසලා මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට ඔයා උත්තරේ තේරුවොත් රුපියල් 250ක් පොකට් මනේ දිනා ගන්න පුළුවන්.
1: නිසංසලා පුරුද්දක් විදිහට අපි කෑමට කොළ වර්ගයක් එකතු කරගන්නවනේ නේද?
2: ඔව්.
1: දැන් ගෙදර එහෙම මොන හරි පලා වර්ගයක් වවලද තියෙන්නේ?
2: ගොටුකොළ.
1: හරි. ගොටුකොළ ගැන තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. අතීතයේ සිටම ආහාරයක් විදිහටත් ඖෂධයක් විදිහටත් ගොටුකොළ භාවිතා කරනවා. ගොටුකොළ තෙතමනය සහිත පසෙහි වැවෙන කුඩා රවුම් පත්‍ර සහිත ශාකයක්. මෙන්න ප්‍රශ්නය. ගොටුකොළ වඩාත් ගුණදායක වන්නේ මේ අතරින් කුමකටද? 1. හෘද රෝගීන් සඳහා 2. මොළයට සහ මතක ශක්තියට.
2: 1. මොළයට සහ මතක ශක්තියට.
3: නිසංසලා ඔයා හරි උත්තරේ තෝරගත්තා. ඒ වගේම ආයුර්වේදයේදී දිව්‍ය මහා ඖෂධයක් විදිහට හඳුන්වන ගොටුකොළ මොළය සහ මතක ශක්තිය වර්ධනය කරන්න උපකාරී වෙනවා. හරි නිසංසලා, අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
1: සරල භාෂාවකින් ගැඹුරු නිර්මාණ සමාජයට දායාද කළ කලාකරුවෙක්නේ මහගමසේකර මහතා. ඔන්න දෙවන ප්‍රශ්නේ අපි අහන්නේ මහගමසේකර මහතා ගැන. සිංහල ගුරුවරයෙකු වූ මහගමසේකර මහතා ශ්‍රේෂ්ඨ ගණනාවක දක්ෂතා පෙන්වූ කලාකරුවෙක්. අමරදේවයන් ගයන රත්නදීප ජන්මභූමි හා සන්නාලියනේ ගීත ඔහු අතින් නිර්මාණය වූ ප්‍රකට නිර්මාණ ලෙස සැලකේ. මෙන්න ප්‍රශ්නය. මහගමසේකරයන්ගේ නිර්මාණ අතරින් චිත්‍රපටයට නැගුණු නිර්මාණය කුමක්ද? 1. බෝඩිම 2. තුම්බං හන්දිය.
2: තුම්බං හන්දිය.
3: නිසංසල දෙවනි ප්‍රශ්නටත් හරියටම උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනී ගාන රුපියල් 500ක් කරගෙන තියෙනවා. නිසංසල 1967 දී තුම්මං හන්දිය නවකතාව පළ වුණා. 1970 වසරේදී තුම්මං හන්දිය චිත්‍රපටයක් ලෙස තිරගත වුණා. අපි යමු නිසංසල තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තාමත් නිසංසල ලංකාවට තියෙන්නේ ඔලිම්පික් පදක්කම් දෙකයි. අපේ තුන්වෙනි ප්‍රශ්නය ඔලිම්පික් ගැන. 1948 ලන්ඩන් ඔලිම්පික් කුලලේදී ඩන්කන් වයිට් ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන්නා. ඉන් වසර 52කට පසු වර්ෂ 2000 සුසන්තිකා ජයසිංහ දෙවන ඔලිම්පික් පදක්කම හිමි කරගත්තා. මෙන්න ප්‍රශ්නය. සුසන්තිකා ජයසිංහ සහභාගී වූ ඔලිම්පික් තරගාවලිය පැවැත්වුනේ කොහේද? 1. ග්‍රීසියේ ඇතැන්ස් 2. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි.
3: නිසංසලා තුන්වෙනි ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනී ගණ දෙගුණයක් කරගෙන රුපියල් 1000ක් දිනාගෙන තියෙනවා. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න. බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා පොකට් මනී ගණ 5 ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනී ගණ 50%කින් අඩු වෙනවා. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
1: නිසංසලා, ඔලින්ද තියෙන්නේ කොයි කොයි දේශේ?
2: ඔලින්ද තියෙන්නේ බංගලි දේශේ.
1: හරි. අපේ බෝනස් ප්‍රශ්නේ අසල් වැසි බංග්ලාදේශය ගැන. අතීතයේදී බංග්ලාදේශය නැගෙනහිර පාකිස්තානය ලෙස හැඳින්වුණා. 1971 නිදහස් අරගලය හරහා පාකිස්තානයෙන් වෙන් වූ බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. මෙන්න ප්‍රශ්නය. 2024 එල්ල වූ දැඩි විරෝධතා නිසා බංග්ලාදේශයේ බලයෙන් ඉවත් වූ අගමැතිනිය කවුද? 1. ෂේක් හසීනා 2. බෙගම් කලිඩාෂියා.
3: නිසංසලා, ප්‍රශ්න 4ටම ඔයා හරි උත්තර තෝරලා ඔන්න අද දවසේ රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
2: ඇත්තටම මට හරිම සතුටුයි. මොකද මං හැමදාම අහනවා මේක පොකට් මනී ප්‍රෝග්‍රෑම් එකේ බබල දෙන්න කලින් මේ වින් කරා.
3: බොහොම ස්තුතියි නිසංසලා. ජය වේවා.
1: ලස්සන තැන්ගෙන අපි අහලා තියෙනවනේ මාෂි. හැබැයි අහලා තිබ්බට වැඩක් නැහැ. ගිහිල්ලා බලනකන් අපිට ඒ ගැන හරි අවබෝධයක් නැහැ. ජීවිතය කියන්නේ එහෙම ගමනක්. ඉස්සරහට යන්න යන්න තමයි අපිට ජීවිතේ හැටි තේරෙන්නේ. අනාගතයේ දවසක මොකක් හරි ඌමනාවක් වෙයි කියලා අපිට ඉවෙන් වගේ කියන්න පුළුවන්. මොන දේ කොහොම වුණත් අතේ සල්ලි නැත්තම් වැඩක් නැහැනේ. ආයෝජනයකින් තමයි අපේ අතේ තියෙන මුදල් දෙගුණයක්, තුන්ගුණයක්, පස්ගුණයක්, සමහර වෙලාවට දසදහස් ගුණයක් කරගන්න පුළුවන් වෙන්නේ. මේ දවස්වල සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න හොඳ ආයෝජනයක් හඳුන්වා දීලා තියෙනවා. ස්ථාවර තැන්පතුවක ඉතුරු කළොත් අවුරුදු 5ක කාලයක් 15%ක පොලියක් දෙන්න ඒගොල්ලෝ පොරොන්දු වෙනවා. 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. බලබල ඉන්න දෙයක් නැහැ. කතා කරන්න 13:19ට. අදම යන්න. ඔබේ අතේ තියෙන මුදල සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට දීලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
3: එහෙනම් හෙටත් පුරුදු විදිහට මුදේ 5යි කාලට පොකට් මනි අරන් එන්න. අන්නිටකම් මැසේජ් එකක් එවලා තියන්න අපිට. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. අදට ගිහින් එන්න. මම ආශි.
1: මන් නිශාන්.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: පෙරපාසල් යන වයස දරුවන් නිතර ලෙඩ වෙන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: බොහෝ විට මේ ප්‍රශ්නය දෙමව්පියන් අපෙන් නිතරම අහනවා. පෙරපාසල් වයසේ ඉන්න දරුවන් සාමාන්‍යයෙන් මාසයකට දෙතුන් වතාවක් අසනීප වෙනවා. මේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දරුවන් නිවසින් බැහැර පරිසරයට අලුතින්ම පුරුදු වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී දරුවන් ජීවිතයේ පළවෙනි පාරට විවිධ විසබීජ වර්ගවලට, විශේෂම වෛරස් වර්ගවලට නිරාවරණය වෙනවා. දරුවාගේ වැඩෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ විවිධ විසබීජ වර්ග සහ වෛරස් වර්ග හඳුනාගෙන ඒවා සමග සටන් කරමින් ඒවා හඳුනා ගැනීමත්, ඒ විසබීජ වලට අදාළව ප්‍රතිදේහ නිපදවීමත් සිදු කරනවා. එමගින් දරුවාට ජීවිත අනාගතයේදී ඒ වෛරස් ආසාදන වලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි දරුවෙක් මේ කාලය තුළදී නිතර නිතර අසනීප වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: අද ගැස්මට සියත
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීත හදවත් දිනු හිතවත්කම.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
9: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
14: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13916 අමතන්න.
15: Big

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා.
1: දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: Hello，
1: 啊，系系系系，
0: 过去点呢？
1: 系
0: 系过去点呢？
1: 我呀，特地啲忙，我等下变，等下调下位定，我呀，得特地古都下嚟啲咩？
0: 买得古都下嚟，你买得沙鸡。
1: 我呀，特别特别买得沙鸡咩？但我呀，叫我哋过去点呢？Video call ගහන්න කියනවා.
0: Seriously?
1: ඕ විශ්වාසය උපරිමයිනේ අපේ පවුලේ. Video call වලින් තමයි අපි බලන්නේ කියන්නේ. අනේ මට මූණ බලන්න ආසයි කියන මූණ බලන්න නෙමෙයි වටපිට බලන්න ආසාවට තමයි එහෙම කරන්නේ. Right. ඔයාගේ ප්‍රශ්න මං කොහෙද ඉන්නේ කියන එකනේ.
0: Yes.
1: ඔයාට ඒක නිකන් කියලා බෑ. ඔයාට මම පොඩි කතාවක් කියන්න ඕනේ දැන්. චීන හිටියා මාර විද්වතුන් පිරිසක්. මේ කියන්නේ අවුරුදු දස් ගානකට කලින් කතාවක් ඈ මේ චීන විද්වතුන් ඒගොල්ලෝ නැගෙනහිර මොහොත දිහා බලාගෙන ඉන්නෝ ඒනකොට ඒගොල්ලන්ට පේනවා ඉර පායනවා ඒක දැන් චීන විද්වතෙක් වෙන්න ඕනේ නැහැ කොහොමත් නැගෙනහිර දිහා උඩට බලන විටම ඉර පායනවා ඒක පොඩි දෙයක්
0: ඒක සාමාන්‍යයි
1: සාමාන්‍ය දෙයක් නේ හැබැයි විද්වතෙක් කියලා කියන්නේ අපි නිකන් මේ දෙවේලේ දකින්නවා නිකන් බලලා මිස් වෙනවා ඒව ඇතුලේ ඒව ඇතුලේ ඒගොල්ලෝ අපිට පේන්නේ නැති දේවල් හොයාගන්නවා. අන්න ඒ මිනිස්සු තමයි විද්වතුන්.
0: හරි.
1: විද්වතුන් මේ අපි දකින්නේ නැති මේ අමුතු දේවල් දකින්නේ නැහැ. එහෙම මල හොල්මන් නැහැ විද්වතුන්.
0: ඔව් ඒකනේ.
1: හා. නමුත් අපි සාමාන්‍ය ජීවිතේ උදේ හවහ දකින දේවල් ඇතුලේ අපිට රීඩ් කරගන්න බැරි ඒව දකිනවා. ආන්න ඒගොල්ලන්ට තමයි අපි
0: විද්වතුන් කියලා කියන්නේ. රයිට්. Got it.
1: එතන අපි දන්නා මේ ෂෝ එකේ කවුද ඉන්න විද්වතා. හෙක් හෙක් හෙක් ගාවට තියන්න ඔය දන්නවනේ විද්වතා ආයේ
0: කවුද කියලා. හරි.
1: ඉතින් මේ විද්වතුන් දකින්නවා ඉර පායනවා ඈත තියෙන ලස්සන දූපත් ගොන්නකට උඩින්. ඔන්න ඔන්න දැන් ඔන්න අන්න
0: කතාව. හරි.
1: අන්න දැන් කතාව වෙනවා. එයාලා දවනවා ඒ දූපත් ගොන්නට ලස්සන නමක්.
0: හරි.
1: නිහොන්. මොකක්ද දැන්?
0: නිහොන්.
1: නිහොන්. නියොන් නෙමෙයි නියොන් කියන්නේ ලයිට්.
0: නෑ නෑ නිහොන්.
1: නිහොන්.
0: නිහොන්.
1: නිහොන් කියලා නමක් දානවා. අපි බැලුවා මොකද්ද මේ නිහොන් කියන එකේ තේරුම.
0: අපිට
1: මොකද ඉතින් ඕන් නැති දෙයක් නෑ.
0: නෑ. යස් අභිමාද වෙන්නේ.
1: ආ දැන් ඉතින් අපි කරා. නිහොන්.
0: හා.
1: ඉර උදාවන දේශය. ඉර උදාවන දේශය කියලා මේගොල්ලෝ අර නැගිනේර ඉර පායගෙන යන පැත්තේ පල්ලැහැන් තියෙන දූපත් ටිකට නමක් තියෙනවා. ඊට පස්සේ ඔය වෙනීසියානු දේශ ගවේෂකයෙක් ඉන්නවා මාකෝ පෝලෝ.
0: අහලා තියෙනවා.
1: අපේ ගොඩක් අය දන්නේ මාකෝ පෝලෝ බස් එක තමයි. මාකෝ පෝලෝ වගේ නලු කෝට දන්නේ
0: නැහැ. දන්නේ නැහැ. හරි.
1: මාකෝ පෝලෝ එනවා එක වතාවක් චීනෙට. එයත් ඔය දේශ ගවේෂකයෙක් යා හිස්ටරි ලියනවා යා එක එක ලියකියවිලි සම්පාදනය කරනවා.
0: ඔව්.
1: චීනු නිහොන් කියලා දාපු මේ නම මම දන්නේ නැහැ මොන හේතුවකටද කියලා මේ මිනිහා මේක ලියාගන්නේ සිපන් කියලා.
0: සිපන්
1: නේද මේ මිනිස්සුනේ මේ දේශ ගවේෂණය කරන්නේ.
0: ඒකනේ අපි හොඳයි නේ අනේ.
1: අපි කි කතා කරන්න එපා ආශ්චර්ය.
0: සිපොන්.
1: මම මේ බලන්න අපි ඒතර පුදුම දියුනේ අපි එහෙම. චීන නිහොන් කියලා ලියාගත් එක සිපන් කියලා ලියාගත්තා. මොන විනෝදයක්ද කියන්නේ කොමේ?
0: ඒක කැතයි නම.
1: සිපන්.
0: හරිද?
1: පස්සේ කාලෙක සිතියන් අඳින මිනිස්සු
0: හරි
1: මේක ඒ තව සෙට් එකක්. මේ මිනිස්සු මේ සිපන් කියන එක ලියාගත්තේ ජපන්.
0: ජපන්.
1: හැබැයි අදටත් ජපන් ජාතිකයෝ තමන්ගේ රටට කියන්නේ අපි මොනවා කිව්වත් නිහොන් නැත්තන් නිපොන් කියලා
0: කියනවා. ආ ඔකේ.
1: ඉතින් මම අද ඔයාලට කතා කරන්නේ ඒ ඉර උදාවන දේශේ ඉඳලා ආශ්චර්ය. පොඩ්ඩයි ඉන්න තව කතා ඉවර නෑ හරි.
0: හරි.
1: පැලේ නේද මට පේන මූණේ
0: ඉන්න. අනේ නෑ මට සතුටුයි. ඉතින් මට
2: සතුටුයි. සතුටුයි.
1: තමන්ගේ අත්තප්පයක් වගේ ඉන්න පාට ජපානයේ මූණේ කොළ පාට.
0: හරි හරි.
1: මේක කළ පාටුන. කළ පාටුන. කෙහෙල් කොලයක් වගේ.
0: ඉතින් ඉතින්.
1: දැන් පොඩක් සද්දෙත් වෙනස් වාගේ. දැන් නිකන් තරහට වගේ. ඉතින් ඉතින්. ඉතින් මේ ඉතින් ඉතකලින් දැන් මම මේ ජපානේ ඉන්නවා වගේ පොඩි අයිඩියාද?
0: ඔව්.
3: වතශිවානි හොන්දෙස් මම
1: ජපන් ජාතිකය කියලා වතශිවානි හොන්දෙස්
0: රයිට්
1: ඔයාට මතකද දන්නේ 20 වන සියවසේ මුල් කාලේ ජපාන සමාජය ගැන ජපාන ජන ජීවිතය ගැන මාර කට්ටක් කාලා ගොඩාපු ජාතියක් නෙමෙයි
0: අනිවාර්යෙන්
1: ලෝකේ රටවල් 80ක භාෂා 60කින් විතර හඳකවපු ටෙලි කතා මාලාවක් තිබ්බා ඒකේ තිබ්බා මේ චින් තනකුරා කියලා ගෑනු ළමයෙකුගේ කතාව
0: හරි ඔකේ
1: පුංචි කාලේ ඉඳලා දුක් විඳලා කාලෙත් එක්ක ජීවිතේ ජය අරගෙන එයා කොහොමද විඳපු දුක් මැදින්
0: හරි
1: ජීවිතේ උඩම තට්ටුවට ආවේ කියන කතාව අපි චින් තනකුරා ගෑනු ළමයාට අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම කිව්වේ ඔෂින්
0: yes definitely
1: ඉතින් මේ ටයිටස් තොටවත්ත මහත්මයා මාවත් ගත්ත ඔෂින්ගේ මුණුපුරෙකට හඬකව.
0: හරි.
1: ඒ තමයි ටකේෂි.
0: ටකේෂි.
1: ඉතින් මම අද අරවින්ද විදියට නෙමෙයි මම ජපානට ඇවිල්ලා ඉන්නේ. මම කියන්නේ
0: හරි.
1: මගේ නම ඇහුවාම මම කියන්නේ මම
0: මුරු
1: ටකේෂිසන්. I'm from මුරු කියනවාද මේවට ඇවිල්ලා.
0: කද අපි ඉගෙන ගත්තේ ජපන් ටාකෝ ඉගෙන
1: ගත්තේ නෑ නේ ඉගෙන ගත්තේ මොනවද ඉගෙන ගත්තේ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නෑ ඉස්කෝලේ ගියා
0: ටකේෂි අනේ මේ අරවින්ද
1: අද ඔයා කියන්නේ අද මේ මම කියන්නේ ඔයා ගැන ජපානයේ උත්සව ටකේෂි ඇවිල්ලා
0: නෝ ටකේ
1: අනේ තුඩු රැව් දෙනවා ටකේ
0: ඇවිල්ලා
1: හරිද මගේ තියෙන වටිනාකම ඒ උදව්ව දැනගත්තා වැඳ වැඳ කිව්වා නවති.
0: හරි
1: පුතා මං එනවා අපෝ බය වෙන්න.
0: ඕ ලොකු දෙයක්.
1: මේ ඇවිල්ලා පැන්න කියලා හිතා.
0: ටකේ නංගි.
1: ටකේ ඉතින් වදි.
0: ඔව්.
1: එදේයි.

0: සැකයි.
1: ජපානය ඔයාට ජපාන පෙන්නොත්ම ජපාන මෙහම තියෙන්නේ. ඒකයි පෙන්න්න ඇත්ත වට පෙන්න්න බි
0: මේ ජපන් වැසියෙක් පෙන්න්න කවරන්න.
1: ජපන් වැස්සියෙක් බල මොනවා කරන්නද? කිරිදවන්න.
0: වැස්සියෙක් වැස්සියෙක් මට පොඩ ටෝක් කරන්න. වැස්සියෙක්
1: මොකටද? අලුතෙන් මේ ජපන් වැස්සියෙක් හොයන්න ඕනේ. වාර මේ පැල්වත්ත
0: තියෙනවා. ඔව් ඒක ඇත්ත.
1: ඇත්තටම ඉතින් මේ ජපානේ ගැන දැන් මේ වෙනකොට විවිධ කතා තියෙනවා ඉතින්. චැලෙන්ජස් කියනවා ඉතින් ලංකාවට විතර නෙමෙයි ජපානටත් තියෙනවා.
0: හරි.
1: ඉතින් ජපානේ ගැන දැන් අපේ මේ බොහොම හිතවත් මිත්‍රයෙක්ගේ ගෙදර ඉඳලා ඊගලංග ගේ පිටිපස්සෙන් පේන මහා ලස්සන කඳුපන්තිය දිහා බලාගෙන තමයි මම කතා කරන්නේ.
0: ඉතින් මම අපිට මොකද කරන්නේ කියන්නේ?
1: ඔයාගේ ඔයාට මොකද කියලා තමයි මාත් කල්පනා. මොකද මට ඔයාගේ මූණ දිහා බලන් ඉන්නත් තමයි ගහක් කොලක් දිහා බලන් ඉන්නේ මට ලේසි.
0: හරි හරි.
1: මේ පුදුම බට තෝ කියන්න තියෙන මේ ජපන් බට.
0: ඒ කියන්නේ උණ බටද? ආ ඕකේ.
1: උණද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට තියෙන ජපන් උණ.
0: දැන් ඔක්කොම.
1: මට තියෙන ජපන් උණ මේ තියෙන උණ බට.
0: රයිට්.
1: දැන් ඔයා ජපන් වැස්සිය පෙන්වන්න
0: කිව්වනේ.
1: මම බලන්නම් ඒගොල්ලන්ගේ මේ කිරි නිෂ්පාදනය කරන තැනක් හොයාගන්න පුළුවන් උනොත් ජපන් වැස්සිය පෙන්වන්න.
0: වැස්සියක් අනේ ජපානේ බොයි කෙනෙක්.
1: මේ මගේ අපේ මිත්‍රයා මේ ඇවිල්ලා ලංකාවෙන් වෙලා ජාත්‍යන්තරේ ජයගෙන ජපානයේ ජයගත්ත මිත්‍රෙක් අපිත් එක්ක ඉන්නේ.
0: අඳුන්නලා දෙන්න ඕනේ ඉතින් අපිට.
1: ඔව්. මේ දැනුත් එයා ෆෝන් එක තියාගෙන ජාත්‍යන්තරේ ජය ගන්න ගමන් ඔය ඉන්නේ.
0: ඒක නේ ඉන්ටර්නෙට් එක.
1: ඉන්ටර්නෙට් එක නෝ. ෆෝන් එක.
0: යාට කියන්න අපි මේ සුපිරි විදිහට ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා කියලා. දැන් ඔයාගේ මේ සම්බන්ධතාවය අපිට ලංකාවට මේ අරගෙන එන්නේ මෙහි පැත්තෙන් අපි වැඩසටහන ඔක්කොම කරගෙන යන්නේ හච් එක. ඒතොර හච් 15 ගැන කතා කරද්දි එයාට කියන්න මිත්‍රයාට කියන්න අපි ඉන්ටර්නෙට් වලට ගෙවන්නේ ඩේටා වලට ගෙවන්නේ රුපියල් 1199යි කියලා කියන්න මාසෙකටම වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට. අන්න එහෙමයි ශ්‍රී ලාංකිකයෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න කියලා ඔය බය නැතුව කියන්න අරවින්ද.
1: නැ මේ හිතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ආරෝමයෝ යමෝ ඔක්කොම හොඳයි.
0: හොඳයි.
1: අපෙත් හොඳයි. මං කිව්වා අපෙත් හොඳයි කියලා.
0: ඔව් ඒකනේ.
1: ඒකල ගන්න ඩේටා වලට ඒගොල්ලෝ ගෙවන ගානට මං කිව්වා අපෙත් අඩුයි. දැන් මෙහෙට ආපු වෙලාවෙන් ඉඳලා ජපානි අද කොණ්ඩයි මේ කොණ්ඩයි නිහොන්ජින් වලද මේ කොණ්ඩයි. දැන් ඊර්ෂ්‍ය අපට අඩු වුණානේ.
0: අනේ ඔව්.
1: ලංකාවේ දේවලුත් සෑහෙන හොඳයි.
0: හරි ඔකේ.
1: හරි ඉතින් අපිට තියෙනවා දේවල් ඒවා පාවිච්චි කරලා බලන්න බෑදේ. හත් 15 තියෙනවා ඩේටා අඩුවට තියෙනවා රට රටවල ගියම අහන එකක් තමයි මේ මෙහෙත් මොනවා නැත්තා ඩේටා අඩුයි කියන. දැන් අපිත් කියන අපේ ඩේටා අඩුයි.
0: Yes definitely.
1: ඇප්ස් 15ට ඕන කරන ඩේටා හත් 15 එකෙන් දාගත්තාම ඩේටා වලට නිකන් වියදමක් නෑ වාගේ හිතෙන්නේ.
0: අනිත් එක වැඩිපුර තව 35 GB තම්බ වෙන නිසා වෙන වැඩකුත් ලස්සනට කරගන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: යා.
1: එතකොට මේ අර වැස්සිගේ කතා වෙනුත් එන්න එපැයි. වැස්සිගේ කතා වෙනුත් අපි පොඩි තැනකට ගන්න ඕනේ.
0: හරි ඔකේ.
1: ඉතින් මේ පැල්වත්ත මතක් වෙනවනේ ඔහොම කිව්වහම.
0: ඩෙෆිනිට්ලි. ඔව් අපේ කිරිසන් නාමය.
1: වැස්සියෝ කියනවට වඩා අපි ඉතින් අපි කියන්නේ එළ දෙන්නු කියලානේ අපි කියන්නේ නේද? නේද? ඉතින් අපේ මේ රට පුරාම ඔය කිරි එකතු කරන වැඩේ ලොකුවටම කරන පැල්වත්ත දැන් ඒගොල්ලන්ගේ බටර් එක ගැනත් වැඩිපුර කතා කරනවා. ඇත්තටම පැල්වත්ත අපිට මතක තියෙන පටන් ගත්තේ ඒගොල්ලන්ගේ අර ලස්සන ගෝල් ෆොයිල් එකේ ඔතලේන බටර් පෝෂන්ස් වලින් තමයි. ඒ කියන්නේ මාකට් එකේ කවුරුවත් එහෙම දෙයක් කරන්න හිතපු නැති වෙලාවක පැල්වත්ත පොඩි විශේෂ දෙයක් කරා.
0: Yes.
1: නිකන් මුලදී කෙනෙකුට හිතෙන්න ඇත්තනේ අයියෝ පුදුම මහන්සිලානේ මේ ලස්සන පුංචි කොටුව වගේ හදලා gold aluminium foil වල ඔතලා අම්මෝ උත්සවේම අරගෙනනේ මේගොල්ලෝ කියලානේ.
0: ආ ඒකනේ.
1: නමුත් එහෙම තමයි පැල්වත්ත බටර් එක අපිට නොටිස් වෙන්න පටන් අත බැලුවා මොකක්ද අප්ප මේ තියෙන බාණ්ඩේ බල්ලකොට ලංකාවේ නිෂ්පාදනයක් අත්තට අරන් බලනකම්ම හිතන්නේ මේකනම් කොහෙන් අර ගෙන්නපු බාණ්ඩයක්
0: කියලා
1: බලනකොට පැල්වත්ත
0: නාමය අපේ කිවිසන් නාමයයි කියලා එනවා අන්තිමට
1: ඒකයි මං කියන්නේ
0: හරි
1: මේකට ආවේනික වෙච්ච හරිම රිච් ක්‍රීමි නැචරල් ටේස්ට් එකක් මේ බටර් එකේ තියෙනවා කාලා බලන්න මම දන්නවා ඉතින් පොඩ්ඩක් අර ගණන් ඉතුරු කරගන්න බටර් විනෝට එකක කෑම හදනකොට ගොඩක් අය මේක එක ස්ප්‍රෙඩ් වර්ග පාවිච්චි කරනවා.
0: ඒක
1: පාවිච්චි කරන්න එපා කියනෝ නෙමෙයි. නමුත් ඔබ ඒක කරන්නේ මේ බටර් ගන්න පොඩ්ඩක් සල්ලි මදි වගේ වෙලා නම් ඉතින් පැල්වත්ත බටර් එක ඊටාම සාධාරණ

0: තුම්පාරක් ඉතාම කිව නිකන්නෙමි මාකට්ගේ ප්‍රයිස් කම්පරිසන් එකක් කියන්න ඕනලා ඉල්ල බලල ගන්න. ඒගොලන්ගේ තියෙනවන බට ජාති තුනක්, ලුණු සහිත බටර එක තියෙනවා, ලුණු රහිත බටර එක තියෙන. සමහර ටිකක් ලුණු අඩුවෙන කන්න හිතලම්. තව එකක් තියෙනවා සුදුලූණු මිශ්‍ර බටර එක
1: තියෙනවා,
0: ඒක මගේ තාම ප්‍රියතම එක. අර දිග ප්‍රංස පාංගෙඩියක් අරගෙන පෙති කපල ගාලික් බටර එක ගාල, පැල්ලත්ත ගාලික් බටර එක ගාල පොඩ්ඩ කවන්නගේ දාලා විනාඩියක් දෙයක් විතර පොඩ්ඩක් බේක් වෙන්න තියලා ගත්තාම
1: කන්න නෙමෙයි නේද?
0: අපේ ගෙවල් වල තියෙන සුප් එකක් එහෙම. ඕගොල්ලන්ගේ සුප් බොනවද?
1: යා නේ, අද උදේත් සුප්. මට නම් අම්මි මං කිව්වා නෝ ඉනෆ් කියලා. මොකද?
0: අනේ නෑ බොන සුප්.
1: සුප් සුප්. අර සුප්. අර පෝච්චි එකට දාලා දෙන්න. සුප් සුප්.
0: මල් පෝච්චි එකට දාලා දෙන්න සුප්.
1: හරි.
0: ඉතින් මේ try කරලා බලන්න. අපේ රටේ හොඳ බටර් එකක් තියෙන අපේ රටේ හදන.
1: Yes.
0: ඔකනේ ජපානට ගෙනලා පෙන්නනවා ජප්පහන බඩ. ෂොන්සන්.
1: පල්වල්ට නම අපා.
0: කිරුස් නම. බටර් එකක් මම දීලා.
1: පල්වල්ට නම.
0: පල්වල්ට.
1: right.
0: ඇතිනේ වාට මම ජපාන ඉතිහාසයද උගන්වනවා යට. වැඩක් නැහැ. මෙලෝඩියක් ඔළුවේ තියෙන දැන කලකඩියක් මුලින්ම වතුරක් කරනවා වගේ.
1: මම දැනගත්තනේ නිහොන්.
0: නිහොන්.
1: නිහොන්.
0: ඊටත් තව ලස්සන කතා තියෙනවා.
1: හරි.
0: අපිටත් නිකන් අල්ල ගන්න පුළුවන් කෑලි මේ රටේ. හරියට තියෙනවා. ෂේප් එකේ ඒවට නිකන් උස්සන්න තමයි මගේ ಐඩියා එක.
1: නයිස්. කොච්චර කාලයක් ඉන්නවද ජපානේ?
0: ඒ වාට වැඩ නැහැ නිකන් පැලෙන්න මැරෙන්න ඕනේ නැහැ මේ පළවෙනි දවසේම. අපි ඒක හිමීට අපි හිමීට ඊට සල්ප වශයෙන් විස්තර කරනකොට වාට තේරෙයි මේ මිනිහා දන්න කාලෙක රටට එදලා ගන්න.
1: ඕකේ. බුද්ධිමතා රට ගියා. මම බුද්ධිමතා වුණා. Thank you. දැන් මම
0: බැඩ් ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් වුණා. දැන් මොරටුවට පුළුවන් ඒ තුත්තිරි ගස් කපලා ලී බඩුවා.
1: ඕකේ, අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. උදේ 7යි විනාඩි 33යි.
2: හද ගැස්මට සියත.
3: ඉසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
4: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: අද කාලේ හොඳම ආයෝජනය brand new බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
6: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
7: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
8: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
7: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
9: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
10: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එකක ලේසින්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසින්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තීරණ නිසා තවත් පහසුයි. business එකේ orders ලේසින්ම move කරන්න pick me truck book කරන්න.
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
12: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
12: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
13: ඒ විතරක් නෑ, business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
14: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, Ward Place, Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: සමු ගමනට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. සත්‍යන්තයේ අඩුම මිල පෙරළිය, බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹560, අපේ මිල ₹430, අප නැනික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹600, අපේ මිල ₹500. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
18: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
19: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
18: අම්මට ඒකත් ඇහුණා.
19: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
17: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
20: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
21: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
22: ගන්නවා ලයිසන් එක.
23: දැන් හරිනේ අමාරු.
20: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
24: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ඕකේ හතයි විනාඩි 39යි වෙලාව. අපි බිග් බොනන්සා ගැන අද දවසෙත් කතා කරමු. දවස ගාන ඔයගලට මොබයිල් ෆෝන්ස් වගේම සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි වල ඔයගලන්ට ලොකු ඩිස්කවුන්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒ ගැන විස්තරත් කියන්න. ප්‍රයිම් ගෲප් එක අමතක කරන්නත් බෑ. ඒගොල්ලන්ගේ ගම්පහ තියෙන ද පැලස් ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ.

0: අද අපි කතා කරනවා සුපර්මෙට් ගැන. ඔගලන්ට අවශ්‍ය කරන රූෆින්, වෝල් ක්ලැඩින්, ගේට් ක්ලැඩින්, එතකොට සීලින්, මේ වගේ ප්‍රඩක්ට්ස් ගොඩක් ගැන විස්තර දැනගන්න පුළුවන් අද දවසේදී. ඒත් එක්කම NLB එක ලැබපු ජයග්‍රහණය ගැන පහුගිය දවස් ටිකේම අපි කතා කරා. ඒගොල්ලන්ට ජාතික ව්‍යවසා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී ඒගොල්ලන් අනුශූරතාවයට පාත්‍ර වුණා. ඉතින් ඒ ගැනත් විස්තර කියන්න තියෙනවා. සහ ඉතින් මේ වගේ සම්මානෙන් පිදුම් ලබන්න විශේෂම හේතුව තමයි මේ අපි පාරිභෝගිකයෝනි නේද NLB එකේ. ඉතින් අපිව කෝටිපතියෝ ලක්ෂපතියෝ කළා වගේම අපේ රටේ සංවර්ධනයටත් ඒගොල්ලෝ ඒ බැර කරන සල්ලි, ඒ ප්‍රමාණය හැම දෙයක් එක්කම තමයි මේ විදිහට සම්මානයට පාත්‍ර වුණේ. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම් ජාතික ලොතරැයි මණ්ඩලය NLB. ඊළඟට ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනේ. ඇලුමෙක්ස් වල තියෙනවානේ දැන් මේ දවස්වල අපිට එක්ස්පීරියන්ස් හබ් එකක් ගැන අපි කතා කරනවානේ, සෙන්ට් එකක් ගැන. ඒ කියන්නේ අපිට මේ දවස්වල විතරක් නෙමෙයි, දැන් නවවෙනිදා පටන් ගත්තේ ජූලි මාසේ දා ඉඳන් දිගටම අපිට මේක එක්ස්පීරියන්ස් අවස්ථාව තියෙනවා. ගයක් දොරක් හදනවා නම් ඇලුමිනියම් සම්බන්ධයෙන් මොනවද දැනගන්න ඕනේ, ඒ ටික දැනගන්න ඔගොල්ලෝ යන්න ඕනි නාවල තියෙන ඇලුමිනියම් ගැන විස්තර දැනගන ඇලුමෙක්සල තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට, රයිට්? ඊළඟට අපි කමර්ෂල් බැංක් ගැන කතා කරනවා. මේ දවස්වල ෆික්ස් ඩිපොසිට් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් ඔබේ මතකය අවදි කරන්න ඕනි. අද සඳුදානේ, දවස් දෙක බ්‍රේක් එකක් තිබ්බනේ, එහෙනම් අපි මතක අවදි කරමු. වැලන්ටිනෝ ඉටලි ගැන, ඔනර් ෆෝන්ස් ගැන මතක් කරන්න ඕනේ. ඔනර් ෆෝන්ස් වල අලුත්ම ෆෝන් රේන්ජ් එක ගැන තමයි අපි කතා කරන්නේ. සහ බජාජ් පල්සර් N160 බයික් එක ගැන විස්තර කියන්නත් තියෙනවා. මේක ඇවිල්ලා හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන සුපිරි බයික් එක, හොඳ පර්ෆෝමන්ස් තියෙන බයික් එකක්. ඒකේ ලුක් එක තමයි හැමෝම කතා කරන්නේ, මොකද හරිම ස්ටයිලිෂ් පෙනුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා මේ බජාජ් පල්සර් N160 බයික් එකට. 7:43 දැන් වෙලාව.
1: හද ගැස්මට සියත
2: අද කෑමක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක
4: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි. LB SIM ඇප් එකෙන්
3: පහසුව සලසයි, සුහදව සලකයි. LB රන්නය.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: H15 පිස්සුවක්ම තමයි.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-76-78-4.
9: හරි ගියේ, හරිම තැනට ගියේ. ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: Big big dinumai bonanza bonanza.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunker. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
8: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bank-ේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
14: කොළඹ මැද Baseline පාරට ඉතා ළඟින් apartment එකක්. දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 77 333.

0: පට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත පට.
1: දැන් පෑනේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

මොනා කිව්වාත් ලංකාවේ අංක එකේ පූර්ණ රැකවරණයේ විශ්වාසනීය තේරීම කියලා කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැම පැත්තෙන්ම ඒගොල්ලෝ නම්බර් 1නේ. අන්න ඒකනේ විශිෂ්ටත්වය කියලා කියන්නේ නේද? වෙළඳපොළ ප්‍රමුඛයා අංක එක. ආයිතින් කතා දෙකක් නෑ, ඒක අපි දන්නවා. වටිනාම වෙළඳ සන්නාමය ඩෙෆිනීට්ලි නම්බර් 1. ඊට පස්සේ වැඩිම ජනතා ආදරය, අන්න ඒක තමයි නියම තැන. ඒකෙනොත් අංක එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඊළඟට ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම, එතනනුත් අංක එක. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට කියන්නේ ඔබේ හොඳම තේරීම මෙන්න මේකයි කියලා. හරිද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන අදත් අපි වැඩි විස්තර කතා කරනවා. ඒත් එක්කම බජාජ් ත්‍රිවිල් ගැන කතා කරද්දි වීගෝ ත්‍රිවිල් එක තමයි මේ දවස්වල ඉස්සරහින්ම ඉන්න අපි කතා කරන ත්‍රිවිල් එක. ඉතින් මේක තනිකරම ඉලෙක්ට්‍රික්. හරිද? වැඩි විස්තර කියනනම් මේ දවස්වල ඒගොල්ලන්ගේ තෑගිත් දෙන වැඩසටහනක් තියෙනවා, හොඳ ඩිස්කවුන්ට් එක්ක වැසි ආවරණ කට්ටලයක් හම්බ වෙනවා වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට. පික්මි එක, පික්මි ෆ්ලෑෂ් සහ පික්මි ට්‍රක් කියලා අපි කොටස් දෙකකට බෙදාගෙන අපි ඒ ගැන විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. පොඩි හරි බිස්නස් එකක් කරනවා නම් පික්මි ෆ්ලෑෂ් ලොකු සපෝට් එකක් ඔබට දෙනවා. සමහරකට ඔබ දැනටමත් ඒක එක්ස්පීරියන්ස් කරනවා ඇති, නියමයි. ඉතින් ට්‍රක් එක වුණත් ඕගලන්ට ඕන වෙලාවක ගෙන ගන්න පුළුවන්. ලොකු ලොකු දේවල් වුණත් එහාට මෙහාට අරගෙන යන්න පික්මි එකේ ඇප් එක දාලා තියාගන්න ඔබට ගොඩාක් වැදගත් වෙයි. ඊළඟට අදත් අපි බයික් X55 ගැන කතා කරනවා. හැමෝම හැරි බලන, හැමෝම මොකක්ද ඒවාන්නේ මොකක්ද ඒක කියලා අහන මේ දවස්වල වැඩිපුරම කතා කරන SUV එක තමයි බයික් X55 කියලා කියන්නේ. ගාන පැත්තෙනුත් පුදුම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගියොත් ඔබට පොඩි රයිඩ් දෙකක් දාලා පොඩි හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන නේද? ඒක වෙනම එකක්. ඒක එක්ස්පීරියන්ස් කරන්න යන්න කියලාත් අපි ඔයගලන්ට මතක් කරනවා. පැල්වත්ත බටර් ගැන අද උදෙන්ම කතා කරා. ඒකේ ಜಾති තුනක් ගැන අපි විශේෂයෙන් කතා කරනවා. ලුණු සහිත එක, ලුණු රහිත එක සහ ගාලික් බටර් එක. ඉතින් ට්‍රයි කරලා බලන්න. මෙච්චර කල් බටර් ගන්න නැතුව බටර් තියෙන තැනට ගිහලා කමන්නේ අපි මෙන්න මෙහෙම ස්ප්‍රෙඩ් එකක් ගමු කියලා අරගත්තනම් අපි ආයෙ ඔබට කියනවා ගන්න, යන්න ගිහිල්ලා බලන්න පැල්වත්ත බටේක. ගාන හරිම සාධාරණයි. අපිට දරන්න පුළුවන් ගානට මාකට් එකේ තියෙන සුපිරිම බටේක තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ. ලංකා ටයිල්ස් මතක් කරන්න ඕනේ. ඒගොල්ලගේ කූල් රූෆින් ටයිල් එක ගැන තමයි මේ දවස්වල වැඩියෙන් කතා කරන්නේ. හච් 15 ගැන අද උදේම අපි විස්තර ඔබත් එක්ක ෂෙයා කරගත්තා. කොකෝ ෆ්‍රයි ගැනත් මතක් කරන්න ඕනේ. හොඳම පොල් තෙල් හොයනවා නම් බ්‍රෑන්ඩ් එක බලලා ගන්න. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ RBD කරලා තියෙන, ඒකත් ෆිසිකලි RBD කරලා තියෙන හොඳම පොල් තෙල් එක කොකෝ ෆ්‍රයි. ඊට පස්සේ අපි තවමනාද LOLC ගැන කතා කරන්න ඕනි. LOLC ෆයිනන්ස් ගැන විස්තර ටිකක් තියෙනවා. අපි ඒ ඔක්කොම විස්තර ඊළඟ පැයේදී ඔබත් එක්ක ෂෙයා කරගන්න. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා පත්තරේ බලන්න. එතකන් රැඳී සිටින්න 7:50 වෙලාව.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
3: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: Hi, good morning, Hasa.
8: Good morning, Ashcharya. අදත් ආවා පත්‍ර ටික අරගෙන.
7: හරි.
8: අලුත් සතියක් නේද?
7: ඒකනේ.
8: එහෙනම් වැඩේ පටන් ගමු. මතක් කරන්නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක රැඳිලා ඉන්න අවුරුදු 64ක කාලයක් ජනතා විශ්වාසයේ දිනාගත් රුපියල් බිලියන 247ක මෙරට විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියන හැම මාසෙම රුපියල් බිලියනේ ඉක්ම වූ සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකම් ගෙවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 අවුරුද්ද වෙනුවෙන් තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්මවා යන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමග ඔබ සුරක්ෂිතයි. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මාවකබෙන් ඔබව රැකගන්න නිසා. රත්තරන් අයද නිස්තරම්ම තැන ගැනයි මේ කතා කරන්න හදන්නේ. CDB වෙතින් දැන් CDB රන් සහනය ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඔබ CDB සමග රන් ගනුදෙනුවක් කරන වෙලාවට ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්න CDB සූදානම්. මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අදම CDB ශාඛාවකට ගොඩ වෙන්න, නැත්නම් 011 7383 388 දුරකථන ඇමතුමක් දෙන්න CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ස්විස්ටෙක් ගැනත් මතක් කරලම ඉන්නම්. ස්විස්ටෙක් කියලා කියන්නේ ඔබගේ ඉදිකිරීම් කටයුතුවල ෆිනිෂින් වැඩ හැම එකක්ම කරගන්න අවශ්‍ය කරන නිෂ්පාදන රසක් ස්විස්ටෙක් සතුව තියෙනවා. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුඩ්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ්, ඒ විතරක් නෙවෙයි, ඔබ බඩුමුට්ටු ටික ගන්න යන්නේ ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට නම් ඔබට ස්විස්ටෙක් නිෂ්පාදන සන්නාමයෙන් නෙවෙයි, වෙනත් ඕනෑම නිෂ්පාදන සන්නාමයකින් එන ඕනෑම නිෂ්පාදනයක් ඒ ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයගෙන් ඉතාම විශ්වාසවන්තව මිලදී ගන්න පුළුවන්. මොකද ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් කියලා කියන්නේ හරි මිලට හොඳම ක්වලිටි බඩු විතරක් විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. එහෙමනම් අපි බලමු අද පත්තරවල විස්තර ටික. මං ඉස්සලා මතට ගන්නවා දිනමින පුවත්පත. ආශ්චර්ය මහර සාමකාමී ගැටුම පාලනය කරයි, රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි, ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම, දේපල ලේඛන ගොඩනැගිලි වලටත් හානි, කුමන්ත්‍රණයක් දැයි සැකයි කියලා ඇමති හර්ෂණ කියන එක මරුමෝට පත් වුණා. මේ ගැටුම් අතරතුරේ 6 දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබනගෙන 7 දෙනෙක් රෝහල් ගත කළා. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. අපි බලමු මේකේ තව විස්තර ටිකක් තියෙනවා. මහර බන්ධනාගාරයට හොර රහසේ මද්‍රව්‍ය රැගෙන එන මාර්ග උපරිම ලෙස අවහිර කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගැනීම හේතුවෙන් කුපිත වී සිටි රැඳවියන් පිරිසක් විසින් පෙරේදා බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයක් ඇතිකර බන්ධනාගාරයේ ගොඩනැගිලි රසක් ගිනි තබා සහ පහර දී ඉතා විශාල අලාභහානියක් කරලා තියෙන බව තමයි දිනමින වාර්තා කරන්නේ. එම ගොඩනැගිලි අතර එදින විවෘත කරන ලද පුනරුත්ථාපනාංශ ගොඩනැගිල්ල, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර මුළු තැන්ගේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය හා කර්මාන්තංශය මෙන්ම බන්ධනාගාර ගොඩනැගිලි රාශියක් තියෙනවා කියලා තමයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් එතකොට ඒක නිකන් ෂණිකව ඇති වෙච්ච එවලේ තරහට එවලේ ආවේගෙට මද, එහෙම නැත්තම් පොඩි සැලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මහර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ගයාන් තිලකරත්න මහතාය. මීගමුව බන්ධනාගාරයේ උඩු යටිකුරු කරමින් මද්‍රව්‍යවලින් තොර කලාපයක් කිරීමට දැඩි උත්සාහයක නිරත වූයේ ඔහුය. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරීව හැසිරෙමින් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22ක් ඝාතනය කරමින් මහා විනාශයක් කරනු ලබන්නේ මහර බන්ධනාගාරයට ඔහු ස්ථාන මාරුවක් ලැබ පිටව ගිය පසුය කියලා තිනවා. ඉතින් මහර බන්ධනාගාරයේ මේ ප්‍රධාන ජේලර්වරයා පැමිණි වහාම මද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධී දෑ මහර බන්ධනාගාරයේ තුලට එන එක නවත්තන්න විශාල පරිශ්‍රමයක් ගත්තයි කියලා කියනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ගැටුම්කාරී තත්ත්වය ඇති වුණේ. ඒක සැලසුම් සහගත නිකම් ප්‍රතිප්‍රහාරයක් වගේ එකක් විය හැකි බවට හුඟ දෙනෙක් සැකපල කරනවා. ඔය අතරේ ඇමති හර්ෂණ නානායක්කාර මහත්මයා කියනවා මේක සාමාන්‍යයෙන් රැඳවියන් අතර ඇතිවන ගැටුමකට වඩා ටිකක් වෙනස් ස්වභාවයක් ගන්න බව පේනවා. ඒ හින්දා මේ අභ්‍යන්තර ගැටුම් පිටත ඉඳන් කවුරු හරි මෙහෙවනවද කියන සැකය තියෙනවා. මේක කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කියන සැකය තියෙනවා කියලා ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. හෙල්ලෙන් රන් පදක්කම් දිනූ රුමේෂ්ඨ ජනපතිගෙන් සුබ පැතුම්. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරඟයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ රුමේෂ් තරඟට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කරපු බව දිනමින වාර්තා කරනවා. අපිත් සුබ පතනවා. අපිටත් ආඩම්බරයි. සැහෙන කාලෙකින් පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් අපිට හිම වෙලා තියෙන. ඉතින් රුමේෂ්ඨ මේ ගමන ඉස්සරහටම යන්න හැකියාව ලැබේවා. පාස්කු දින ප්‍රහාර වළක්වා නොගැනීම මේක මගේ වරදක් නෙවෙයි, වගකිව යුත්තේ මෛත්‍රීපාලයි. මරණ දඬුවම නියම වූ හේමසිරි එහෙම කිව්ව බව දිනමින පුවත්පත අද වාර්තා කරලා තිනවා. පූජිත හේමසිරිට වසර 6504ක සිර දඬුවම් නියම වෙච්ච බව වාර්තා වෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයක් සිදුවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීමේ චෝදනාවට තමයි මෙහෙම වරදකරුවන් වෙන්නේ. සමස්ත චෝදනා සංඛ්‍යාව චෝදනා කියන්නේ එල්ල වෙලා තිබිච්ච චෝදනා අතරින් චෝදනා 542කට වසර 12 බැගින් බරපතල වැඩ සහිතව වසර 6504ක සිර දඬුවමක් නියම කරලා තියෙන බව තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා ඉක්මනින් ලංකාදීප පුවත්පතට. මහර හිරේ පැය 14ක්ම රැඳවියන් අතේ. ඒක තමයි ලංකාදීප පුවත්පතෙන් හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. අගවිනිසුරු දුර කාලය වසර 6යි කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක ප්‍රවෘත්තියක් සඳහන් වෙලා තියෙනවා. මේක රජයෙන් එහෙම යෝජනාවක් එන බව තමයි ලංකාදීපය කියන්න උත්සාහ කරන්නේ. අගවිනිසුරු දුරය දැරිය හැකි කාලයේ උපරිම වසර 6කට සීමා කිරීමට රජය බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ගොඩක් වෙලාවට මේ පත්‍රේ අපි දකිනවා ආරංචි මාර්ග තමයි උගත් දේවල් මේ පත්‍රයට කියන්නේ. අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙනීමට බලාපොරොත්තු වන සංශෝධනයට අගවිනිසුරුවරයාගේ දුර කාලයේ වැඩි කිරීමද එකතු වනු ඇතැයි ආරංචි මාර්ග පැවසුවේ. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සමග අගවිනිසුරුවරයෙකු වසර හයක් දුරය දැරීමෙන් පසුව විශ්‍රාම ගන්නා වයසේ නොසිටියත් ඔහුට හෝ ඇයට එම දුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයිද ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා කියන. ඉතින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ගන්නා වයස අවුරුදු 63 සිට 65 දක්වාත් වැඩි කරන්න තමයි මේ උත්සාහය තියෙන්නේ. ඒ ගමන් අගවිනිසුරුගේ දුර කාලය වසර 6ක් බවට පත් කිරීමේ කතාබහකුත් තියෙන බව ලංකාදීපයට ආරංචි වෙලා තියෙනවා. අරුණ පත්‍රයට මං ඊළඟට එන්නේ. රඳවුවන්ගේ කැරල්ලෙන් මහර හිරගෙදර කෝටි 15ක දේපල විනාශයි. ප්‍රධාන බොයිලේරුවත් පුපුරවන්න හදලා කියලා කියනවා. පාලනයට ආරක්ෂක අංශවල 6500ක පිටසක් යොදවන්න සිද්ධ වුණු බව තමයි අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඔය අතරේ මුහුදට වැටුණු බහලුම් 17න් එකක් ගොඩගසයි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. මාලදිවයින පැත්තෙන් අර මූදට වැටුණ නැවකින් කන්ටේනර් පෙට්ටි 17ක්. ඒවයන් එකක් ඉඳුරුව කයිකාවල වෙරළ තීරයට ගොඩ ගහලා තියෙනවා. කොළඹ වරායට නාවික සැතපුම් 18ක් දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී MSS ග්‍රැෆීන් නෞකාවෙන් මුහුදට පතිත වූ බහලුම් 17 එකක් ඊයේ කයිකාවල වෙරළ තීරයට ගොඩ ගහලා තියෙන බව වාර්තා වෙනවා. මේ නැවෙන් වැටලා තියෙන බහලුම් හිස් බහලුම් බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ධීවරයන්ට කිසියම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. පවතින සුළගේ දිශාව සහ මුහුදු දියවැල්වල ස්වභාවය අනුව මෙම බහලුම් කළුතර සිට කල්පිටිය දක්වා වූ මුහුදු තීරය වෙත පාවීයේ මේ අවදානමක් තියෙනවා කියලා. ඉතින් ඒවැ ගැටි ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ අවදානමක් තියෙන නිසා කොළඹ සිට බේරුවල හරහා ගාල්ල දක්වා දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත ධීවරයන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා තමයි දැනුවත් කිරීම කරන්නේ. වසර 10ක් පුරා සුවසැරියට ඇමතුම් කෝටියක් ඇවිත් රෝගීන් ලක්ෂ 26ක් සුවසැරියෙන් සුව කරයි. ඉකුත් වසර 10ක කාලයේ සුවසැරිය ගිලන් රථ සේවාව මගින් රෝගීන් ලක්ෂ 26ක් රෝහල් ගත කරමින් රෝගී ජීවිත බේරාගෙන ඇතැයි සුවසැරිය පදනම ප්‍රකාශ කරලා තියෙනවා. සුවසැරියට වසර 10ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුණා. මේ උත්සවය සුවසැරිය නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ සැමරුම් උත්සවය පැවැත්වුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඕවා තමයි අද දවසේ පත්තරවල විස්තර. ගිහිල්ලා එන්නම් හෙටත් පත්තර ටික අරගෙන. සුබ දවසක්.
7: සුබ දවසක්.
0: හතර වටේම පත්තර තප්පරේට 100ට.
1: 100ට පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: 98.2 98.4

0: ये था टॉप स्टोरी।
1: කාලගුණයෙන් අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසුවේ අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැද්ද යන්න තීරණය කළ හැකි බවයි. මෙවන විට නුවරඑළි දිස්ත්‍රික්කයේ නායම් අනතුරු පිළිබඳව ලැබී ඇති නිවේදන මත ප්‍රදේශ දෙකක පුද්ගලයන් කිහිප දෙනෙකු අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නායම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කළා. දැන් විදෙස් පුවතක්. රීසිය ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානා දෙකක් ගෝනියදී ගැටීමෙන් කාර්යමණ්ඩල සමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එක් හෙලිකොප්ටරයක සිටි ඩෙන්මාර්ක ගුවන් නියමුවෙකු සහ ග්‍රීක ගිනි නිවන සේවා සම්බන්ධය කරන නිලධාරියෙක්. දෙවන හෙලිකොප්ටරයේ සිටි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකු සහ තවත් ග්‍රීක සම්බන්ධීකාරකවරයෙකු දිවිගලවාගෙන තිබෙනවා. ග්‍රීසියේ නිවේදනය කළේ හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටීමෙන් එක් යානයක් ගිනිගෙන මිටියාවතකට කඩා වැටි මෙම අනතුර සිදුව ඇති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: ලා
1: මත්වීලා
0: ඔහෙ වෙලාව කිය ධර්වින්දද
1: මෙහෙ වෙලාව 11:43
0: අපිට 8:13 අපිට වෙලාව
1: ඉතින් මොකද්ද මන්ට කරන්නේ මට කරන්න දෙන්නේ මේක
0: වෙනස බම් මේ බැලුවේ
1: වාර්තින් මේ වාට මේ ජපාන ගැන මොනවද දැනගන්න ඕන නම් අහන්න ඕන ලැජ්ජ වෙන්න දෙයක් නැහැ ඉතින්
0: මට අනිවාර්යෙන් දැනගන්න
1: තියෙනවා ඔය දවස්වල වීසා රන් හම්බෙන්න ගන්නේ නැහැ මේ වට ඉන්න ඔය තියෙන චරිත ලක්ෂණ සබාව බලපන් හැබැයි ඉතින් යන්න බැරි එකේ ගිය මිනිහකින් අහලා හරි දැනගන්න එක වටනවා
0: ගිය ඕන මිනිහකින් අහලා දැනගන්න මම කැමතියි ඒත් ඔයාගෙන් මම
1: අහලා ඕන මිනිහකින් ඇහුවට කියන්නේ මම හිතන්නේ මේ ගන්න හරි කතා
0: කරා හරි ජපානය කියලා කියන්නේ ටිකක් ලොකු භූමි භාගයක් අපි ඒක දන්නවා අපිට කියන්න කුමන ප්‍රදේශයේද ඔයා දැන් ඉන්නේ ජපානයේ මොන කොටසේද ඉන්නේ උත්තර ද්‍රවයේද දක්ෂිණ ද්‍රවයේද
1: ජපානයේ උත්තර ද්‍රවයේ මොකද්ද කරන්නේ උත්තර ද්‍රවයේ ජපානයේ
0: කොයි කැලේද ඉන්නේ
1: දැන් මේ ජපානයේ බෙදලා තියෙනවනේ එක එක කැලිවලට දැන් මම ඉන්නේ මේ මේ මේ මේ මේක මේක ටියර් 1 කියන ඒරියා එකට
0: මේ නගෝයා ආහා නගෝයා
1: හරන්න බෑ මන් දන්නවා
0: ඔවා අයියෝ නගෝයා වලද මද හිරෝෂිමා නාගසාකි කියලා මං හිතේ
1: මේ දවස්වල ජපානෙට මේ අම්මා මොන නැතු වෙන්න පා එනවා හරිද මේකල කියන්නේ අම්මා මොන නැතු පා එනවා අම්මා මොන නැතු පා එනවා
0: හරි හරස්නේ
1: ටෙම්පරේචර් එකේ තියෙන ලොකු අවුලක් නෑ 39යි 40යි වගේ තියෙන්නේ
0: හොන්නේ
1: අන්න සන්තෝසයි මිනිස්සු හැටියට අපි ආවට කරෝල වෙලා තමයි අපි එන්නේ
0: අතක තියාගෙන කරෝල ගණන් වැඩි
1: ඇත්ත ඉතින් සමහර වෙලාවට අපේ මේ මේ මේ අපේ රටේ සමහර තැන්වල තියෙන මාළු වලට වඩා කරෝල ෆ්‍රෙෂ් නේද
0: ඒක නම් ඇත්ත yes yes
1: ඉතින් මේ දවස්වල මේ ඇත්තටම මේ ජපානෙට අසාමාන්‍ය විදිහට පායන කාලයක් කියලා තමයි මෙහි ඉන්න අය කියන්නේ
0: හරි
1: ඉස්සර වගේ අර ඍතු ભેදය කියන එක මේ සමහර ඍතු නැති වෙලා යයිද කියලා පොඩි හැඟීමක් තියෙනවා. ඉස්සර තින් සකුරා පිපිලා ඊට පස්සේ ඊළඟ ඍතුව උදා වෙලා ඊළඟ ඍතුවට ගිහිල්ලා
0: හිම වැටිලා නේද?
1: කොළ හැලිලා හිම වැටිලා එහෙමනේ යන්නේ. දැන් සමහර ඍතු වෙනද තරම් කොහොමද ඒක
0: නෝටිසබල්
1: නේ ආරයිට් දැන් මේ මොකද්ද වෙන්නේ කියලා සමහරලාට හිතාගන්න බැරි වගේ තත්යක් තමයි තියෙන්නේ මං හිතන්නේ ලෝකයේ තියෙන අපි වැඩිය හිතන්නේ නැති කෑල්ලක් නේ කාල ගුණය දේශ ගුණය අපිට වැඩක් නැහැ නේද
0: අපිව ගණන් ගන්නේ නැහැ නේද
1: අපිට මාසන්තිමුට පඩි එනවා නම් කාල ගුණයට මොක වුණාම
0: මොකද යා
1: දේශ ගුණය කියදැයි කො යකා
0: පඩිය හම්බුණාම
1: මාසේ අන්තිමට පඩි ආවේ නැත්තම් තමයි අපි බලන්නේ ඇයි කියලා.
0: Yes.
1: නැතුව දේශ ගුණය වෙනස් වුණා කියලා අපි බලනවද ඇයි කියලා? ඇයි මේ කාල ගුණය මේ තරම් විපරීත වෙලා තියෙන්නේ කියලා? හම්බු පායනවා මෙරි මෙරි කියලා හිතුවට රෙන්නේ. ඇයි එහෙම වුණේ කියලා අපි හිතන්නේ නෑනේ.
0: ඒවට වෙලාව නෑනේ ඉතින්.
1: ඒවට වෙලාව නෑ. මේ වගේ රටවල් වල අර ඍතු ભેදේ බොහොම ලස්සනට තිබිච්ච රටවල් වලට ආපුවහම
0: හරි.
1: ඒ චේන්ජ් එක අපිට දරා ගන්න දක ගන්න නැති වුණා තමයි අපිට තේරෙන්නේ මොකක් හරි වේගෙන යනවා
0: කියලා.
1: මොකක් හරි බරපතල දෙයක් යටින් යනවා පුතා.
0: Yes. Okay.
1: හැමදේම යටින්නේ මේ දවස්වල යන්නේ.
0: ඔව් අනිවාර්යෙන්. ඔහෙත් එහෙම්මම තමයි.
1: ඉතින් මේ ඔයාලට තව තව ජපානයේ ඉතින් ඉතිහාස කතා අරවා මේ
0: වගේ. අනේ ආසයි අනේ.
1: ඒව විස්තර ගොඩක් ඉඳලා හිට කියන්න නැත්තම් මිනිස්සු හිතන්නේ මේ රටවලට ආපු වෙලා ඉඳලා අම්මෝ එන පම්පූරිය ගන්න යයිගා.
0: රයිට් ඉතින් ගිය මිනිස්සුගෙන් එපයි අපිත් විස්තර දැනගන්න. ඉතින් ඒ නිසා ඉඳ හිට කියන්න.
1: වඩ මං කියන්නම් ජපානයේ අවුරුදු 15000කට කලින් මොකද උනේ?
0: හා ඕකේ.
1: ඔයා හිතන්න මම මේ මෙහි ඇවිල්ලා දවස් කීයද? 15000 ඒවා හොයාගෙන ඉන්නේ
0: මම මේ.
1: අවුරුදු 15000කට විතර කලින්.
0: හරි.
1: මේක නිකන් කවුරුවත් ගණන් ගත්තේ නැති නිකන් ජීවත් වෙන්න තිබිච්ච නිකන් භූමියක් විතරයිනේ. හරිද? ඉතින් ජපානයේ මුල් පදිංචිකාරයෝ කවුද? ඉස්සරම හිටියයි කියලා කියනවා ජපානයේ මුල්ම වැසියෝ විදිහට ජොමෝන් කියලා කට්ටියක්.
0: හරි.
1: ඒ තමයි ආදිවාසියෝ.
0: ජොමෝන්.
1: ඒගොල්ලෝ දඩයක්කාරයෝ. ඊට අමතරව ඒගොල්ලො හරි ලස්සනට මේ මැටි භාජන හැදුවා කියලා. ඊට පස්සේ තව කාලයක් යනකොට මුහුද තරණය කරලා යායොයි කියලා පිරිසක් ජපානට ආවා කියලා.
0: හරි යායොයි.
1: යායොයි. ඒගොල්ලෝ දැනගෙන හිටියලු කුඹුරු වැඩ කරන්න. වවන්. යකඩවලින් ලෝකඩවලින් වැඩ ගන්න. ඔයා කියන්න අද මේ වෙනකොට ඔය යායොයි කියන කට්ටියයි ජොමෝන් කියන කට්ටියයි ඉතින් කාලයක් ඇද්දි මික්ස් වෙලා කාලය දිගේ ගලාගෙන ඇවිල්ලා තමයි ජපානයේ මේ තත්ත්වෙ තියෙන්නේ. ජපානෙට යකඩවලින් වැඩ කරන්න දන්න ලෝකඩවලින් වැඩ කරන්න දන්න වවන්න දන්න මිනිස්සු ආපු එක ජපානයේ මේ මහා දියුණුවට පස්සේ කාලෙක හේතු වුණා කියලා තමයි විශ්වාස කරන්නේ.
0: ආ ඕකේ.
1: යකඩ කිව්වම ඉතින් ජපානේ දන්නවනේ. ජපානයේ හදන්න බැරි දෙයක් නැහැ. දැන් ඉන්න ජෙනරේෂන් කලින් හිටපු අපි දන්න ජපන් මිනිස්සුන්ට වඩා පොඩ්ඩක් වෙනස් වුණාට.
0: හරි.
1: ඉස්සර කාලේ තින් අර ජපානේ ප්‍රෞඩකම තියෙන මිනිස්සු තාම සෑහෙන පිරිසක් ඉන්නවා. ජප්ප කොඩක් ඉතින් ආඩම්බරයි
0: හැබැයි.
1: මාත් එක්ක ඉතින් කතා කරලා දැකපු ගමන් ඩග්ගල මා අලෝ කොහොමද?
0: එක වගේනේ. ඔව් එක වගේනේ.
1: ඉගෙන දැක්කම සමහරට මම ජපන්ද කියලා අහපු තැන් ඕන් තරම් තියෙනවා.
0: ඇති ඇති හා හා.
1: අයියෝ කියනවා කියනවා විශ්වාස කරන්නේ අන්තිර પાස්පෝට් එක පෙන්නලා තමයි මේවා කරගන්නේ මම ජපානේ නෙමෙයි. කියලා. ඔව්. ඔව් ඒක තමයි.
0: ඉතින් ඉතින්.
1: ඒකයි. ඉතින් ඉතින් කියන්නේ එහෙම දිගටම කියන්න යන්න බෑ ඉතින් මේ. දවස් ගාණක් කියන්න එපා මේක ගැන. ඔයා හිතන්න එපා මේ අද හෙට කතා කරලා ඉවර කරයි කියලා මම මේක. හරිද?
0: ඇවිල්ලත් කතා කරයි.
1: මිනිත්තුන්ට ජපානට වීසා දාන්න එපා වෙනකන් කතා කරන්න තමයි මං හිතන්නේ.
0: ඔයා ඔහේ ගැන කොච්චර මේවා කතා කිව්වත් අරවින්ද මට මෙහෙ අමතක කරන්න බෑනේ. ඒකනේ මම ওই රට රටවල වැඩි යන්නේ නැත්තේ. නැතු ඉදී සල්ලි නැතුවද? වීසා නැතුවද? එතකොට ප්‍රාද
1: සල්ලි වීසායි දෙකම නැහැ. වීසා නම් මොන හරි කරලා ගැහුවා ගියමකෝ. මොකක් හරි කරලා.
0: හරි. ට්‍රාන්ස්පෝර්ට් පැත්ත කොයි වගේද?
1: මෙහෙ යන්නේ ඉතින් කොටලුව පිටේ බැටලුව පිටේ යන්නේ. අනේ ඉතින් ලංකාවට පික්මී හරි තියෙනවා වාහන දාගෙන යන්න පුළුවන් නේ.
0: ඔව් ඕගලන්ද.
1: අනේ මිනිස්සු ඉතින් මේ බඩු මුට්ටු ගෙනියන්නේ කරේ තියාගෙනනේ ජපානයේ. ගමේම මිනිස්සු එකතු වෙලා යකඩ කාඳන් අරගෙන කරේ තියන් යනවා.
0: නෑ නෑ ඉතින් ඔය හෙට එක එක සර්විස් ඇති එක එක රටවල් වල. හැබැයි අපේ රටේ අපිට එක පාට එහෙම සර්විස් එකක් ගැන කතා කරද්දී අපේ ඔළුවට එන්නේ පික්මී තමයි. ඉතින් පික්මී ට්‍රක් ගැනද අද අපි කතා කරන්නේ පික්මී ෆ්ලෑෂ් ගැනද?
1: ආ ඕන එකක් පික් කරන්න මාත්‍රිකාව අදාළ නෑ.
0: හරි ඔකේ.
1: ගන්නවනේ ඉතින්.
0: මට අසයි
1: පික් වතුන්ට මාත්‍රිකාව අදාළ නෑ පුතා.
0: අර too much pompurine. Too much
1: pompurine. මේක මේ මේ මේ මේ නැත ඔහි ඉන්නෝගේ කතා කරන්නේ නෑ මිනිස්සු බලන්නේ මේ මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කල්පනා කරන්නේ.
0: ඔව් වෙනසක් තියෙන්නේ බෑනේ. මම කියන්නකෝ පික්මී ට්‍රක් ගැන අරවින්ද කොච්චර ලොකු ට්‍රක් එකක් වෙනකන් අපිට පුළුවන්ද මේ දාගන්න?
1: වාඩ පුළුවන් ඕනනම් අඩි 16 කතර ට්‍රක් එකක් දාගන්න. මෙහෙමයි වැඩේ හැටියට වාහනේ තීරණය කරගන්න තමයි පුළුවන් වෙන්න ඕනනේ.
0: අපි ෆෝන් එක
1: වගේ පික්මී ඇප් එකට ගිහම සමහර අය බලලවත් නැහැ. ඉතින් හැමෝම කරන්නේ අර ටැක්සියක් දාගෙන කොහරි යන්නේ
0: කනේ. ඕ යස්.
1: ඒකල මොකක් හරි භාණ්ඩයක් මොන හරි බරු ටිකක් ආරෙන්ට මෙහෙට යවා ගන්න උනුනහම ඉතින් හන්දියට ගිහිල්ලා දන්න කියන මිනිස්සුන්ගෙන් අහනවා මේ මල්ලි මේ හරිය මේ ලොරියක් නැද්ද මල්ලි අල්ල ගන්න මල්ලි දන්න ලොරියක්.
0: හා
1: අපි දන්න ලොරියක් තියෙනවා අයියේ මෙතනින් යනවා කොහේ යනවද කවුරුවත් දන්නේ අයියේ මේ මේ මේ මේ මේ මේ එහෙම උදේ බල්ල වුණනම් අයියට මං එහෙම කියන ගාන කපනවා.
0: ඔව් අනිතක විශ්වාසයක් නැහනේ.
1: ලොකම වැඩේ තියෙන්නේ අපිට දැනගන්න ඕනේ වැඩේ කරන්න කලින් වැඩේට යන ගාන දැනගන්න. දැන් ඔයා පික්මී එකෙන් ඔයාගේ මොන හරි දෙයක් යවා ගන්න. ඔයාට මොන හරි දෙයක් තියෙන තැනකින් ගෙන්න ගන්න. ඔය දෙක කරන්ඩ ඔයාට මේ කවුරුවත් දන්න අඳුනන කාගේ හරි කතා කරලා අනේ මචං මේ ඕගොල්ලන්ගේ පැත්තේ මොකක් කර මේ ලොරියක් මට ඕනලා තියෙනවා බරු ටිකක් යවා ගන්න කියලා අහන්න ඕනේ
0: නෑනේ.
1: එහෙම දැනගත්තත් ඔය මිනිස්සුන්ගෙන් ඇහුවාම මල්ලි දැන් මේ මෙතන ඉඳලා මේ හවල් තැනට මේ ටික යවා ගන්න ඕනේ කොච්චරක් විතර වගේ. අයියෝ මාත්‍යා ගාන හිතන්න එපා වැඩේ කරමු වැඩේ කරමු අපි සහෝදරයෝ වගේ නික
0: ගාන නෑ
1: සහෝදරයෝ දන්නවනේ ඊට පස්සේ වැඩේ ඉවර වෙන පස්සේ ගාන කියන හැටි. ඉතින් එහෙම කළ රණ්ඩු වෙන්න ඕන මන් දැකලා දෙන සමහර වෙලාවට හයර කෙරුණාට පස්සේ මේ ඔන්න කේවල් කිරිල්ල පටන් ගන්නවා. වාහනේ අයිතිකාරයා එක ගානක් කියනවා බඩුට ගියාපු මිනිහ නනේ. එච්චර ගන්න එපා මල්ලි මේ මම ගිය සතියෙත් මේ බඩුට ගියා. ඕකෙන් භාගයක්වත් මට කියන්නේ නැහැ. මාත්‍යා එහෙනම් මාත්‍යා ඒක ගෙන්න ගන්න බෑ අපිට අපේ මාත්‍යා. ඔයා කොහොම වැඩේ කරගත්තාට පස්සේ මාත්‍යා බඩු ටික අපෝ කරේ තියන ගෙදර ගේන්න හිතනවා
0: කියන්නේ. ඔව් ඇත්ත ඇත්ත. ඊට වඩා ඔක්කොටම වඩා ලේසි ක්‍රමයක් තමයි අපි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. පික් මී ට්‍රක් එකක් දාගන්න. Yes.
1: පික් මී ඇප් එකට ගියාම එතන තියෙනවා විවිධ මාදලි අඩි 7 ඉඳලා අඩි 16 විතර වගේ වෙනකන් නේ.
0: 16 වෙනකන් තියෙනවා.
1: 17 මාර්ද මන්ද අඩි 16 වෙනකන් ට්‍රක්ස්
0: තියෙනවා. Right.
1: වැඩේ හැටියට ට්‍රක් එක සිලෙක්ට් කරගන්න. ඔබට විශේෂයෙන් ඔබට වාහනයක් කියලා එකක් තියෙන්න ඕනේ නෑනේ. බිස්නස් එකක් කරත් පික් මී එකේ ට්‍රක්ස් තියෙනවා. ඒ ට්‍රක්ස් පාවිච්චි කරන සයිස් එකේ දෙවන්ත බිස්නස් එකක් නම් කරන්නේ. ඔබට පුළුවන් ඒකක් අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න.
0: Yes.
1: ඔබ ඩිලිවරි කම්පනියක් නම් නෙමෙයි නම් කරන්නේ. ඔබේ ව්‍යාපාරයට හැම වෙලාවෙම ට්‍රක් එකක් සල්ලි දීලා අරගෙන තියාගන්න උවමනාවක් නැහැ
0: නේ. අත අත. අද මම ෆෝන් එක දාලා ඇවිල්ලා. පික් මී ට්‍රක් එකක් දාගන්න.
1: අර 16 එක ට්‍රක් එකක් දාලා ගෙදර ඉන්න ගන්න ෆෝන් එක.
0: හොඳලාට මතක් වුණේ දැන්.
1: ඔයා වගේ කරොත් ඒ වගේ තමයි කරන්නේ. අනේ අම්මා මම දැන් අඩි 16 එක ට්‍රක් එකක් දැම්මා. ඒකේ අනේ අම්මා ෆෝන් එක දාලා.
0: ෆෝන්
1: එක දිගේලි කරලා.
0: අයියෝ අයියෝ ඒ වගේ මතක් කරන්න තව ආරංචියක් තියෙනවා අපේ ප්‍රයිම් ගෲප් එකේ. ඔබ තාම ගියේ නැද්ද බලන්න ද පැලස් එක ගම්පහ තියෙන. මොකද හැමදේම සම්පූර්ණ කරලායි තියෙන්නේ.
1: අපාර්ට්මන්ට් එපා යන්න එපා. ඒක බලන්න යන්න එපා.
0: අම්මෝ
1: ඒක බලන්න යන්න එපා. මේ මේ මේ කවදා හරි ඒවා දන්න කියන මිනිස්සු ගත්තාම අම්මෝ මං කොහොමද දන්නේ මේවා අපි දන්නේ නැද්ද මේවා ගත්තා ඉතින් ඊට වඩා ලේසි මේක.
0: කතා හදන එක ලේසිනේ ගන්නවට වඩා.
1: කතා හදන එක ලේසි. කතා හදන එක නෙමෙයි කතා හදන වඩා ගන්න එක ලේසි.
0: ඔව් ගන්න එක ලේසි. ඇත්ත ඇත්ත.
1: ගන්න එක ලේසි. අනිත් එක ඔය දැන් ගම්පහ කියලා අපි කිව්වට
0: හරි
1: නුවර පාරට ගම්පහට යක්කලට හරිම නිකන් හරිම සෙන්ට්‍රල් ඒරියා එකක් තමයි මේ ද පැලස් කියන ප්‍රොජෙක්ට් එක හැදුනේ.
0: Yes.
1: මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට් එකක්. සමහර අය නම් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නකොටම සල්ලි ගෙවන මුලදිම. ඇත්ත තමයි. ඕනම ප්‍රොජෙක්ට් එකකට මුලදිම සල්ලි ගෙවන එක ඉකොනොමිකලි මාර වාසි.
0: හරි.
1: උරු කියන්න ඕනේ නැහැ නේ. හැබැයි මේ පැලස් ප්‍රොජෙක්ට් එකේ තියෙන විශේෂ දෙයක් කියන්න. එකක් තමයි ඔබ අද සල්ලි ගෙවන ඔබට අදහවස පදිංචි ඉතින්.
0: ඔව් ඒකනේ.
1: ඔබට ගෙනියන්න කියලා මෙලෝ දෙයක් නැහැ. ඔය 3-5 අඩමු කුඩුමු ටික ළමයි ටික වයිෆ් එහෙම
0: ඒ ටිකයි කිරි උදුරන් ඔය මුට්ටියකුයි කිරි ටිකකුයි
1: ටිකකුයි පොඩ්ඩක් එහෙම මේ මේ පොඩි ලිපකුයි ආර මේ බෙල්ලන්දර පැත්තෙන් ගත්ත හැටි. ගෙවල් පැත්තෙත් තිය හේන්න ඕනේ.
0: ඒ ටික ගත්තා නම්
1: ඒ කිරි ටිකක් උතුරන ඒ කලමන ටික අර සුවඳ දර දාලා එහෙම කරන ඒවා තියෙන වෙලාව බලලා වෙලාව බලලා පදිංචි වෙන්න තියෙන්නේ. මොකද මේවා fully furnished. Fully furnished. ඒ කියන්නේ පුටුවක් මේසයක්වත් ආයි කොහෙන්වත් ගෙනියන්න ඕනේ
0: නැත.
1: නෑ. සියලු දේ අංග සම්පූර්ණයි. බලන්න එපා පැන්ට්‍රි එක එහෙම ලස්සන.
0: හා ඔකේ.
1: බාත්รูම් ෆිටින්ග්ස් වල ලස්සන.
0: ලස්සන. ඕ.
1: වටපිටාව. දැන් අපිටම කියලා දෙන අතින් වියදම් කළා මේ pool එකක් ගහ ගන්න ඕනේ නෑ. මෙව්වයි තියෙන pool එක. මෙව්වයි තියෙන walking paths.
0: gym.
1: මතක තියා

0: ෆන්නනේ අපි මාර ෆන්න එකේ ඉන්නේ. ඔගලගේ එන්ජොයි කරන
1: අපිට එහෙම ලොකු ෆන් එකක් නැහැ ඇත්තටම.
0: අයියෝ
1: කිසිම ෆන් එකක් නැහැ.
0: ඒකනේ අපි නම් මාර එන්ජොයි.
1: අයියාවේ කියලා හිතනවා
0: ආපු ගාන. අපි ඔෆිස් එකේ ඔයා නැහැ කියලා මාර ෆන් කට්ටිය ඔක්කොම අපි හොඳම සතුටින්
1: ඉත බලලා කොමං එන්නේ.
0: හා අද නැද්ද ලොක්කලද? මාර අම්මෝ නිදහසක් කියන්නේ
1: මේ පදිංචියට ආවේ නෑ මං එනවා.
0: ඔයා කියන්නේ අරවින්ද මාර නිදහසක් ඔළුවට දැනෙන්නේ. අර ස්ට්‍රෙස් එක පීඩණය ඒව ඔක්කොම නෑ.
1: එහෙම තමයි එහෙම තමයි එහෙම තමයි. මම නැති වෙච්ච ගමන් එහෙම තමයි අයාලේ යනවා. අයාලේ
0: මං දන්නේ අයාලේද මොකද්ද කියලා. මාර නිදහස.
1: මාර නිදහස. අයාලේ.
0: ෆ්‍රීඩම් කියන්නේ ඒකටනේ.
1: ෆ්‍රීඩම් නෙමෙයි ඔකට කියන්නේ අයාලේ යනවා. මට මතකද අපි කාලයක් අම්මෝ මට මතකයි එන්න නාට්‍යයක් පෙන්වන නේද ඇෆල ටොක්සින් කියලා කෑල්ලක්
0: අල්ලගෙන. යස් යස්
1: ඇත්ත ඇත්ත. දැන් ඔය තෙල් හිඳින්න ගන්න එක එක ධාන්‍ය වර්ග තියෙනවා. දැන් කොප්පරා කියන්නේත් ඒ වගේ තෙල් හිඳින්න පාවිච්චි කරන එක අමුද්‍රව්‍යයක්නේ.
0: හරි.
1: ඊට අමතරව තව එක එක ඇට ජාති පාවිච්චි කරන තල ඇට පාවිච්චි කරලා තල තෙල් හදනවා. ඔහොම ඔහොම තියෙනවා නේද?
0: ආ
1: ආ. ඔය හැම ජාතියක්ම ඔය නිෂ්පාදන ක්‍රියාවලියේ එක තැනකදී
0: හරි.
1: ඔය වේලෙන්න කරන්න දාලා තිබ්බහම මේ ඕකේ මේ ඕකේ හැදෙන පොඩි දිලීරයක්.
0: හ්ම්
1: හ්ම්. හරිද? ඒ දිලීර වලින් පොඩි පොඩි විෂ සහිත දේවල් එළියට දානවා.
0: හා ඕකේ.
1: අන්න ඒ වයින් තමයි ඔය ඇෆලටොක්සින් කියන එක හැදෙනවා කියලා කියන්නේ. හරිද? මේක විෂ සහිත සංයෝගයක්. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මේව දැනගන්න එපා. ඇෆලටොක්සින් 100% අයින් කරන්න පුළුවන්ද?
0: පුළුවන්ද?
1: දැන් මගේ මේ ගමනට සහභාගී වෙලා ඉන්නවා ඒ වගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධින් ඉන්න විශාල චරිතිකුත්. හරිද?
0: හරි ඕකේ.
1: හරිම සරයි. මං ඔය මං වහගන්නේ. හරිද? වාට වැඩන්නේ ඒවා.
0: අයියා සර.
1: ඒ සරයි කියලා මම දන්නේ නැහැ.
0: ඒ උනාට සරයි. හරි ඔකේ.
1: යා බම් තරුණ ජීවිත මට කියලා දෙන්නේ මේව.
0: හ්ම්
1: හ්ම්. ඇෆලටොක්සින් හැදෙනවා.
0: හ්ම්.
1: මං ඉතින් අහනවා මේ ඇෆලටොක්සින් සම්පූර්ණයෙන්ම අයින් කරලා එහෙම කරන්න බෑ.
0: මොකද?
1: SLS වලින් ප්‍රමිතියක් නිකුත් කරලා තියෙනවා.
0: හරි.
1: හරිද? එතකොට ඇෆලටොක්සින් සම්බන්ධ ප්‍රමිතියක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට වඩා ඇෆලටොක්සින් අඩු නම් තමයි

0: ඒක මිනිස්සුන්ගේ මනුස්ස පරිභෝජනය සඳහා සුදුසු වෙන්නේ. ඉතින් ඕක කරන්න ක්‍රියාවලියක් තියෙනවා.
1: හරි.
0: ඕක කරන්න යම් කිසි
1: ක්‍රියාවලියක්
0: තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය ගැන තමයි අපි ඔය RBD කරනවා කිව්වහම කතා කරන්නේ. රිෆයින් කළා, බ්ලීච් කළා, ඩියෝඩරයිස් කරනකොට ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
1: හා ඔකේ.
0: මනුස්ස පරිභෝජනයේට සුදුසු විදිහට අර ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය අඩු කරනවා.
1: හරි.
0: ඉතින් මේ සාමාන්‍යයෙන් කියන්නේ ඇෆ්ලොටොක්සින් කිලෝග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 10යි තමයි තියෙන්න පුළුවන් කියලා. ඔයා දන්නවද ඒ වුණාට හරියට RBD කරපුවාම කිලෝග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 5 වෙනකන් අඩු කරන්න පුළුවන් කම තියෙනවා.
1: සුපිරි.
0: ඉතින් ඒකනේ දෙයියනේ කියන්නේ පොල් තෙල් ගද්දි RBD ද කියලා බලලා ගන්න කියලා. බලන්නකෝ ඉතින් මේ වැරදි මතයක් මිනිස්සුන්ගේ ඔළුවල හදපු එකේ පාඩුව. ඔයා කියන්නේ පෙරදි පාරේ අවුරුදු ගාණක් ගියාම කොහොමද ආපහු ට්‍රැක් කරගන්නේ කියලා හිතන්නකෝ.
1: එක්කෙනා දෙන්න තමයි මේ පැත්තට මාරු වෙන්නේ. හරි අමාරුයි.
0: හරි අමාරුයි. කමක් නැහැ. එක්කෙනා දෙන්න හරි දේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පොල් තෙල් ගද්දි RBD ද කියලා බලලා ගන්න. ඉතින් මේවා අපිට ඇත්තටම කියලා දුන්නේ සේන මිල්ස් එක.
1: ඔව් කොකෝ ෆ්‍රයි එකලගේ.
0: අපි කොකෝ ෆ්‍රයි කියන කොකෝ ෆ්‍රයි කියන පොල් තෙල් එක ඒගොල්ලෝ RBD කරලා.
1: Yes.
0: ඒ RBD කෙරුවොත් විතරයි ඔයා කියන්නේ රටකට හරි පොල් තෙල් යවන්න පුළුවන්. සේන මිල්ස් එක ලෝකේ තියෙන හොඳම ක්‍රමය. පිළිගත්ම ක්‍රමයට විතරයි. ඒගොල්ලෝ කිමිකල් පාවිච්චි කරන්නේ RBD කරන්නේ. ඒගොල්ලෝ මැකැනිකල් ක්‍රම. එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රම. භෞතික ක්‍රම පාවිච්චි කළා තමයි ඒගොල්ලෝ පොල් තෙල් RBD තත්ත්වයට ගේන්නේ.
1: ඕකේ.
0: ඉතින් ඒක ලෝකෙම පිළිගන්න හොඳ ක්‍රමයක්. ඒ නිසානේ ඒගොල්ලන්ගේ පොල් තෙල් හදන පොල් තෙල් වලින් දැන් අදට ලංකාවෙන් අපනයනය කරන පොල් තෙල් වලින් 70%ක් ඇස්සක් කොටවක් නම් වදින්න එපා සේන මිල්ස් එකට 70%ක් ඒගොල්ලෝ අපනයනය කරන්නේ ඒකයි. ඒගොල්ලන්ගේ ක්‍රමවේදය ලෝක පූජිත වෙලා
1: තියෙනවා. ඒකනේ පිළිගන්නවා හැමෝම. Yes.
0: ලෝක පූජිත. අන් වගේ.
1: මේ ප්ලීස් අරවින්ද ඕනවට වඩා ජෝක්ස් එපා. අපිට දරන්න පුළුවන් ගානක් තියෙනවනේ.
0: ඒක ජෝක් එකක් වගේද මේ?
1: ලෝක පූජිත. රයිට් මේ දවස්වල ලංකාවෙත් මාර සැර රස්නයක් තියෙනවා. ඒකට ඔළුව කැක්කුමයි ඇස් රිදෙනවා. එළියට ගිහිල්ලා ආවොත් අනිවාර්යයෙන් ඔළුව කැක්කුමක් සෙට් වෙනවා. මොකද දැන් අපිට ටිකක් රස්නේ දැනෙනවා ටිකක් තදට. වැස්ස තනින් තන පොඩ පොඩ තියෙනවා. හැබැයි මේ වැස්සට බෑ මේ රස්නේ මට්ටු කරන්න. ඉතින් දැන් මේ දවස්වල තමයි අරවින්ද අපිට හිතෙන්නේ රූෆ් ටොප් එකක් හදාගෙන හිටියානම් අයියෝ අපි කරගත්ත මෝඩ වැඩක් මේක කියලා. මොකද මේ රූෆ් ටොප් එකට එන රස්නේ කෙලින්ම ගේ අතුරට තමයි දැනෙන්නේ. තදට දැනෙන්නේ.
0: දවගෙන මේ තාමත් මිනිස්සු ඔය ප්‍රශ්නේ නිකන් මේ දුක් විඳිනවා.
1: Yes, ඉතින් ඉන්නවා මිනිස්සු.
0: ඉන්නකො ඉන්නකො මම මේ ලංකාවට එනකන් බලන්න පොඩි දවසකට දෙකල ලංකාවෙන් ආ මිනිස්සු දුක් විඳිනවා.
1: ඔයා ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නෑ අරවින්ද. ඒකට ලංකා ටයිල්ස් ඊට කලින් විසඳුමක් හඳුන්වලා දීලා තිනු. අපිට තියෙන්නේ මේ මැසේජ් එක ගෙදරින් ගෙදරට ගිහිල්ලා කිව්වත් කමක් නෑ. රූෆ් ටොප් එකක් තියෙන ගෙදරකට ගිහිල්ලා කිව්වත් කමක් නෑ.
0: රේඩියෝ එකක කතා කරගෙන ඉන්න ගමන් ගෙදරින් ගෙදරට ගිහිල්ලා කතා කරන්න කතා කළා මනුස්සය මොනවද මේ කියන්නේ? වැද්දා හිතෙනවනේ මේ කියන ඒවා.
1: ඒකනේ මොනවද ඒ කියුනේ?
0: රේඩියෝ එකක ෂෝ එකක් කරන ගම ගල ගෙවල් ගාන ගිහිල්ලා
1: කියන්නේ. නෑ මගේ අපෙන් මේ මැසේජ් එක ඔබට ඇහුණත් ඔබ දන්න කෙනෙක් එහෙම තියනවා නම්
0: ප්‍රශ්න මේවා ෂෙයා කරගන්නනේ. මේ තොරතුරු ෂෙයා කරගන්න. ඒගොල්ලන්ගේ වර්ල් ක්ලාස් ප්‍රොඩක්ට් එකක් තමයි ඔය ලංකා ටයිල්ස් හදපු
1: කූල් රූෆ් ටොප් ටයිල්.
0: කූල් රූෆ් ටොප් ටයිල් එක. දැන් ඔය හැම එකටම නිර්ණායක තියෙනවනේ. හ්ම් හ්ම්. ඉරේලිය කොච්චර හරෝල යවන්න පුළුවන්ද?
1: හරි.
0: ඒකට ඉන්ඩෙක්ස් එකක් තියෙනවා.
1: ඕකේ.
0: ඒ ඉන්ඩෙක්ස් එක පහු කරගෙන ගිහිල්ලා තියෙනවා.
1: හ්ම්.
0: සෑහෙන දුරක්. සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් එක අපිට ඉලක්කමක් හදලා ගත්තොත් ඒ ඉන්ඩෙක්ස් එක 82 කියන ලෙවල් එක තමයි පිළිගත්ත ලෙවල් එක. මෙන්න මෙච්චර ප්‍රමාණයක්වත් ආපහු මේ උණුසුම හරවල යවන්න පුළුවන් නම් අන්න ඒක හොඳ තත්ත්වයක භාණ්ඩයක් කියලා පිළිගන්නවා. හරිද?
1: හ්ම්.
0: ඉතින් ලංකා ටයිල් හදපු මේ ටයිල් එක ඒ ඉන්ඩෙක්ස් එක 96ක්. ඔයා නිකන් හිතන්නකෝ.
1: ඒකනේ අනේ.
0: නේද? හ්ම්. ඉල්ලන ගාන වගේ කීප ගුණයක් උඩින් තියෙන්නේ මේක.
1: කීප
0: ගුණයක් නෙවෙයි ඉලක්කම්
1: ගණනාවක් උඩින්.
0: උඩින් තියෙන්නේ. ඉතින් මේ ටයිල් එකේ ප්‍රායෝගික අද්දකින් මම කියන්නම්.
1: හිමි
0: ගහන අවුවේ මේ ටයිල් ටික දාලා තියෙනවා කියලා හිතන්නකෝ. රූෆ් ටොප් එකේ නිකන් එලලා.
1: හරි.
0: යනවා දවල් දෙකට එකට දෙකට විතර.
1: ඔව්.
0: රූෆ් ටොප් එකේ.
1: හරි.
0: වානේ සාමාන්‍යයෙන් හිතන්නේ කොහොමද?
1: අඩිය තියන්න බෑනේ.
0: ගිලි පාගනවා වගේ ඇති කියලා නේ හිතෙන්නේ. නෑ. මේ ටයිල් එකේ ඇවිදින්න පුළුවන්.
1: වාව් සුපිරි.
0: ඔයාට ලා රස්නයක් විතරයි දැනෙන්නේ.
1: හා හා හා ඔකේ.
0: ඒ වගේ මැජිකල් ප්‍රොඩක්ට් එකක් කියලා මතක තියාගන්න. රූෆ් ටොප් එක නිසා කාමරවල දවස පුරා මේ දවස්වල AC දාගෙන ඉන්න වෙනවා නම් දැන් ඔබට පාඩු සිද්ධ වෙන ප්‍රමාණය වැඩි. මේක ඉවරයක් වෙන්නේ නැහැ. ලංකාව ඝර්ම කලාපීය රටක්. මේ අවු නතර වෙන්නේ නැහැ. නිර ගලවන් යන්න ඕනේ වෙන කොටා
1: කියන. ඒකනේ.
0: ඒ නිසා
1: හරි.
0: මේ ටයිල් එක දාගන්න.
1: යා.
0: අන්න මතක් කිරීම ලංකා ටයිල් එකේ
1: ඔයාලට
0: බලන්න පුළුවන් ඉස්සෙල්ලා.
1: හරි ඒ වගේම අරවින්ද අපි විශේෂ සම්මානයක් ගැන මේ දවස්වල කතා කරනවා. ඒ තමයි අපේ NLB එක ලබාගත් සම්මානය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානෙන් පිදුම් ලැබුවා NLB එක. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම්. Congrats. ජපානයේ
0: සිට අපුඩයක් දාන්න අපුඩයක් ගන්න
1: වැටෙනේ
0: මන්ද මට හැමදේම
1: තියෙනවා ඉතින්.
0: පොදස් දෙන්න කෙනෙක් නෑ. ඔයාලා ගිහිල්ලා නින්.
1: ජය වේවා NLB. ඉතින් මේ විදිහට සම්මානයට පාත්‍ර වෙන්න ප්‍රධානම හේතු තමයි පාරිභෝගිකයව. ඒ කියන්නේ අපි නිලොතරයි ගන්න කට්ටිය. අපිව කෝටිපතියෝ ලක්ෂපතියෝ කරපු ඒ පිනම තමයි මේ වගේ සම්මාන ලබන්න NLB එකට වාසන. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ තින් නේද?
0: ඔව් ඉතින් ඒගොල්ලෝ බලනවා ඇති නේද? ඉතින් මේ ලොතරැයිය කොච්චර ලක්ෂපතියෝ මිලියනපතියෝ කෝටිපතියෝ බිහි වුණාද?
1: ඈ?
0: නැත්නම් මිනිත්තු මේ ලොතරැය ගත්තා විතරද?
1: ඔව්.
0: 40 ගියා විතරද?
1: ඒකනේ නැද්ද?
0: ඒවා බලලා තමයි ওই සම්මාන දෙන්නේ. ඉතින් අපි දන්නවා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මේ අවුරුද්දේ මේ කාලේ වෙනකොටත් අවුරුද්දෙන් භාගයක් සම්පූර්ණ වෙනකොටත් කොච්චර කෝටිපතියෝ බිහි කරාද කියලා. අපි හැම වෙලාවෙම කියනවා ලොතරැයියක් ගන්න හිතන හැම වෙලාවකම NLB ලොතරැයියක් ගන්න. ඒක ට්‍රයි කරලා බැලුවට පාඩුවක් නැහැ. අපි බිස්නස් කරන්න අරවට මේවට යට කරන සල්ලි යට කරන්න හිතන් ඉන්න සල්ලි බලපුවාම රුපියල් 40ක් කියන එක කොහෙද තියෙන්නේ? රුපියල් 40ක්.
1: ඒකනේ.
0: රුපියල් 40කින් වාට අද ප්ලේන් ටිකක් බී ගන්න බෑනේ. කළුවගෙන් අහන්නකෝ මං කියන්නේ බොරු නම්. කළුවා ඉන්නවද?
1: කළුවා ඉන්නවා. අද උදේත් කාලාවේ.
0: කළුවා ජපානේ ආවත් දාන්නේ.
1: රයිට්.
0: කළුවගෙන් අහලා 40ට ප්ලේන් ටිකක් අබ්බොන්න බෑ. හරිද? ඉතින් එහෙම තත්ත්වයක් යටතේ කෝටිපතියෙක් වෙන 40ක් වියදම් කරගන්න ඔය හැටි මොකද්ද වෙලා තින් මොකද්ද බැරිකම?
1: ඒකනේ අනේ ට්‍රයි එකක් දෙන්නකෝ.
0: ඔයත් මේකනේ ඒකනේ ගා ඉන්න එපා. ඔයා ගිහලා ගන්න ඕනේ.
1: 8යි විනාඩි 38යි.
2: හද ගැස්මට සියත.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help. නවතම විශේෂාංග රසක් සමගින් Bajaj ත්‍රිරෝද රථය. 236cc 4 valve engine. Idle start and stop switch. Full digital dashboard. Handle එමත් ඇතිරිවස් ගියරය. Brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited with.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස. විස්තර 076 8233 444. සීත හදවත් දිනු හිතවත් කම.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్, డేవిడ్ పీరిస్ ఆటోమొబైల్స్ విత్ ఇన్ GWM హైబ్రిడ్ హా ప్లగ్ఇన్ హైబ్రిడ్ SUV మాదిలి రసాక్ హవల్ H6 హవల్ GT ట్యాంక్ 300 హా ట్యాంక్ 500 రత దెన్ యూనియన్ ప్లేస్ హి GWM ఎక్స్‌పీరియన్స్ సెంటర్ విత్ ఇన్ అదమ ఒబే టెస్ట్ డ్రైవ్ ఎక వెన్ కర్వా గన్న అమతన్న 011 788 666 විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න. හද ගැස්මට සියත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
1: සතියන්තයේ අඩුම මිල පෙරළිය බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TG අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 747 678.
2: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගංගාතරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානට හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
5: රන්පවුමකට ඉහළ අප්‍රිකාර්ම අමතන්න 011 185 800 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන
6: ඉරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Peris e-mobility වෙතින්
7: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි
8: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට දැන් මාම තන්න 01

0: හද ගැස්මට සියත.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
3: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: හරිම තැනට ගියන්න LOLC එකෙන් ලෝන් එක ගත්ත
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011146667222 අමතන්න.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 011106777 333
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: 98.2 98.4
6: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Κορυάβη, κορυάβη και είπατε μετά κουενωάνη.
1: Αφού Ιαπάνη και γίνεται Ιαπάν κορυάβη και λέμε.
0: Ε, Ιαπάνη το
1: έχει. Ιαπάν, Ιαπάνη και λεσίντο είναι.
0: Κιάνωνη, βαστήλαρ, κιάνωνη και.
1: Ιαμάν, Ιαμάν. Ιαμάν, ιτίν απίτεν, Ιαπάνη. Ιαμάν.
0: Πάνγι, πάνγο, πάνγι, Ιαπάν, ανεγά, έχει φλέκραν.
1: ඔයා කියන්නේ මේ රට මොන තරම් දියුණුුණත් මේ රටේ 70%ක් කැලෑව තියෙනවා කියලා කියනවානේ.
0: ආ?
1: ඊට පස්සේ ඉතින් මෙහි ආයේ එහෙම ගොහම මම තාපිත් එහෙම තමයි කියලා බැලුවා. අපේ 32යිද කොහෙද තියෙන්නේ?
0: 132යි.
1: ලොකු මාංක අයියෝ ඔයගොල්ලන්ට නැත්තෑ අපේ තියෙන ගානක් මට මතක නැහැ.
0: හරි ඔකේ.
1: 100ට 100 ගානක් තියෙනවා කියලා තමයි මං හිතන්නේ.
0: කලොඩ දත් 32 වගේ කැලෑවක් තියෙන 32යි.
1: මේ හැම තැනම හදන්න දෙන්නෙත් නෑ.
0: හරි.
1: අපිට වෙලා තියෙන අපි දිත්වාගේ ඉගෙන ගත්තනේ. හිතන හිතන තැන් වල ගෙවල් හදලා. මිනිස්සු ඉතින් කොහේ හරි ගියක් දොරක් හදාගන්න ඕනේ ඒක ඇත්ත. ඒ වුණත් අනිත් ඒවා කල්පනා කරගන්න ඕනේ. ඔය ගෙදරකට මිනිස්සු කීයක් දේවල් ඉතින් මුළු ජීවිත කාලෙම හරි හම්බ කරපේ යට කළනේ ඔක හදන්නේ.
0: අන්න ඒකනේ නේද?
1: ඔව්. හදන එක හරි තැනක හදාගන්න. සුද්ධ රටින් යනකොට කියලා ගියාලෝනේ. සුද්ධ ඉතින් කරපු ඒවා හොඳ නරක තියෙන මේක හොඳ කෑල්ලක්. සුද්ධ රටෙන් යනකොට කියලා ගියාලු අපිට උඹලගේ කඳු කරේ පරිස්සම් කරගනින් නැත්නම් උඹලගේ කිසිම දෙයක් පරිස්සම් වෙන්නේ නැහැ කියලා.
0: යා.
1: එහෙම කියලා ගියාලු. හැබැයි pore එහෙම කිව්වට ඉතින් කන්දේ තේ වවලයි ගියේ හැබැයි ඈ. තේ වලට බයින්නත් බෑ. ඉතින් අපි තේ රබර් පොල් ගාගෙන නතරත් තින්නේ.
0: ඒක නේ. ඒ පිහිටෙන්නේ ජීවත් වෙන්නේ ඉතින්.
1: ඊට මීට ලේසි මට ඔයාට බැන බැන ඉන්න එක.
0: මොකක්ද නේ මේ මොකද?
1: ලේසි වැඩේ. ඉතින් තේරුම නැත ඔයාට බලන්න. මේ මම ඔයා කියන්නේ දැන් මෙහි ඉලෙක්ට්‍රොනිකස් එහෙම ලාභයිනේ. හ්ම් හ්ම්. මමත් දැන් මේ පොඩි ප්ලෑන් එකක් ගහගෙන ආවා මේ.
0: හරි.
1: ඔන්න එනකොට පොඩ්ඩක් මට මේ ටැබ් එකක් ගන්න හොඳම උමනාවක් තියෙනවා.
0: ඕකේ.
1: හරිද?
0: හරි.
1: මම හිතා ටැබ් එකක් ගන්න ඕනේ. ගානකට සෙට් වුණ ටැබ් දෙකක් ගන්නවා කියලා තමයි හිතාගෙන
0: ආවා. හරි ඕකේ.
1: දැන් ගන්නෑ.
0: ඇයි?
1: මෙහි කොච්චර ලාභුණක් ගන්නෑ. නිකන් ගන්න පුළුවන් කවතිද්ද කවුද දන්නේ? අල්ල දීලා ගන්න.
0: කොහමද අපි නිකන් ගන්නෙ?
1: නිකන් ගන්න පුළුවන් ඔයා යන්නකෝ මේ කාගල්ස් එකට යන්න කාගල්ස් ෆුඩ් සිටි යන්නකෝ. ගිහිල්ලා ලංකාව හිටට මෙලෝ සංසාර දෙයක් දාන්න
0: එමු නෝ. නෑ ඉතින් මගේ තියාර. ඇක්ට් කරනවානේ. එහෙම නිතින්.
1: ආ ඔයා ඇක්ට් කරනවාද? ඇක්ට්
0: කරනවා නේ
1: මට පේන්නේ දන්නේ නැහැ කියලා. ඇක්ටින් නෙමෙයි මට පේන්නේ දන්නේ නැහැ කියලා මම හිතෙන්නේ.
0: යන්න කාගල්ස් ෆුඩ් සිටි. ගිහිල්ලා.
1: ගිහිල්ලා ගන්න.
0: හරි.
1: කිස්ට් බිස්කට් ඇතුළු. රුපියල් 1750ක් ඊට වැඩියෙන් වටින කිස්ට් නිෂ්පාදන.
0: ඕකේ.
1: කිස්ට් වලත් දැන් ලොවෙත් නැති නිෂ්පාදන ගොඩක් තියෙනවනේ.
0: හරි.
1: කිස්ට් කිව්වම මතක් වෙනවා සෝස් මතක් වෙනවා ඇති නේද?
0: තියෙනවා ಜಾති ගොඩක්.
1: ජෑම් මතක් වෙනවා ඇති. තා මොනවද ගොඩක් ಜಾති තියෙනවා හරිද?
0: බිස්කට් මතක් වෙනවා.
1: මොකද?
0: කිස්ට්
1: බිස්කට්. දිස්තාව මතක් වෙනවා.
0: හැ බිස්කට් අනේ බිස්කට් මතක්.
1: අනේ මට නම් දිස්තාව මතක් වෙන්නේ නැහැ.
0: අනේ කම
1: හරිද?
0: හරි.
1: ඉතින් ඒව ගත්තම බිලක් හම්බෙනවනේ අනිත් බඩුත් එක්ක ගන්න. හැබැයි කිස්ට් නිෂ්පාදන තියෙන්න ඕනේ 1750කට හෝ ඊට වඩා වැඩි ගානකට සෙට්
0: වෙන්න. හරි.
1: අනිවාර්යෙන්ම කිස්ට් බිස්කට් තියෙන්න ඕනේ. මොකද මේක ලොකු වැඩක් අනේ. මේකයි මේ වගේ මේවා කියන්නේ.
0: මොනවාද ලොකු තෑගි ගොඩක් තියනවානේ.
1: සතිපත ලැප්ටොප් ටැබ් ස්මාර්ට්ෆෝන් මොනවද? ලැප්ටොප් ටැබ් ස්මාර්ට්ෆෝන් මොන පතාද? සතිපත.
0: හරි.
1: හරිද? සතිපත. ඉතින් මේක රසවත් මාසයක්, මේක හරවත් වාසියක්.
0: හරි.
1: කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව හොයනවා.
0: ඕකේ.
1: ඔක්කොම ස්මාර්ට් බඩුන් ඉතින් අපි ඊට පස්සේ මේවෙන් ලැප්ටොප් බරන් ටැබ් බරන් ස්මාර්ට්ෆෝන් නරන්.
0: දන්නවනේ.
1: දියුණු වෙන දියුණු වෙලට පුතා අපිව අල්ලන්න හම්බෙන්නේ නැහැ.
0: මට කියන්න තියෙන අරවින්ද පොඩි විශේෂ ආරංචියක්. මම මගේ තාත්තිට අලුත් වාහනයක් අරන් දුන්නා. ඒ වැඩේ මේ සිද්ධ වෙමින් යන මේ දවස්වල. ඉතින් ඔයාට
1: මොකක්ද අරන් දුන්නේ වාහන තාත්තිට?
0: බයික් X55 SUV එකක්. ඒ වගේ මොන අවුලුනේ? අයියෝ මොන මොකද අප්සෙට්ුනේ?
1: බයික් X55 එකක් මේ දෝනියන්ද තාත්තරව උත්සයිකලයක් කරන් දීපුණා කියන්නේ තාත්තා උත්සයිකලයක් කරන්
0: දීලා මම මහන්සි වෙලා
1: බයික් X55 වලින් කතා වෑනේ මිස්
0: හරි හම්බ කරපු දේවල් දුක් මහන්සි
1: දුක් මහන්සි දනට පිනට ගෙදර දොරට දුන්නේ මං පුදුම හිතේ අමාරුයි. සුපිරියර්.
0: මං ආසයි අනේ එහෙම කරන්න. ආසයි.
1: Good choice ආ. ඇත්තටම ඔය අරන් දෙනවා නම් ඇත්තටම හොඳයි. තාත්තර කවදාවත් මන් දන්නවා හැමදාම හරිම වීකල් ලව කෙනෙක්
0: මනකට
1: හම්බලා තියෙනවා. අනේ මං ඔයලන් ගෙදර ඔය ඇවිල්ලා හිටපු ගමන් කොහොමද අංකල් කිව්වම අනේ මාත් එක්ක කතා කරනවට වැඩිය වාහනේ අත
0: ගන්නවා.
1: මං සමහරට කියනවා අත ගන්න එපා. අත ගන්න මං කිව්වා අයියෝ අංකල් අත ගන්න එපා. නෑ පුතා දූවිල්ල ගෑවුනට ප්‍රශ්නයක් නෑ පුතා අතේ. මං කිව්වා දූවිල්ල නෙමෙයි හීරේ.
0: එහෙම අපේ තාත්තිර කතා කරන්නේ.
1: ඉතින් නරකද? අනේ මේ අවුලක් නෑ පුතා දූවිල්ල. නෑ හීරේ හීරේ වාහන.
0: ආසයි.
1: හරි ආසයි වාහන. හරිය ලොකුවට කතා කරනවා. ඒ මගෙනුත් ඔය මගෙනුත් අහා හිටියා මේ පුතා කොහොමද බයික් X55 එක? අපිටත් දරුවෝ ඉන්නවා පුතා ඉතින්. ඕගොල්ලෝ වගේ දරුවෝ හම්බුන්නේ නෑ පුතා. ඒකයි ඉතින් අපි මේ විපාක පුතා මේ අපේ විපාකක් මේ
0: විදිහට. දැන් ඕගොල්ලෝ වගේ දරුවෝ හම්බුනොත් මොකද වෙන්නේ? දැන් ඕගොල්ලෝ වගේ දරුවෝ
1: අපි වගේ දරුවෝ හම්බුනොත්
0: ජපානයේ
1: අද තාත්තා මාත් එක ජපානයේ ඉන්නේ. ඒ හම්බුණා නම්
0: හරි හරි ඒකත් ඇත්ත.
1: හරිද? ඊට පස්සේ බයික් X55 එකක් ගන්න මේ ඔත්තර මේ ඉන්නේ නැහැ. මම මෙලහට අරන් දීලා. මොනවාද නැකත් බලනවාද ඔය ඉඳගෙන?
0: නෑ නෑ චුට්ට චුට්ට ඉතින් සල්ලිත් මේවා කරගෙන ලෑස්ති කරගෙන වැඩේට යන්න කියලා තමයි ඉන්නේ. ඉතින් අර වාහන ගන්න කලින් අපි හොයනවානේ අපේ බජට් එක බලනවා. ඊට පස්සේ වාහනේ කොහොමද ලුක් එක, පර්ෆෝමන්ස් කොහොමද මේ හැම පැත්තෙන්ම බයික් X55.
1: ඉස්සෙල්ලාම බලන්නේ බජට් එක නෙමෙයි.
0: පෙනුමද?
1: ඉස්සෙල්ලාම මොනවද ඇහැට කනට පේන දෙයක් දැක්කාම දිස්ති වැටෙන වාහන මොනවද කියලා බලනවා.
0: බලනවානේ.
1: බයික් X55 කියන SUV එකේ වගේ දැකපු ඕන කෙනෙකුගේ නිකන් දිස්ති වැටෙන වාහනයක් තමයි. ඊළඟට දිස්ටි රිඩින් කියලා හිතන්නේ ගාන ඇහුවා.
0: යා ඔකේ.
1: මිලියන 15කට අඩුවෙන් පර්මිට් එකක් තියෙන කෙනෙකුට ගන්න පුළුවන්. ඊට වඩා තමයි චූට්ටක් වැඩි. චූට්ටක් කියන්නේ ඉතින් ආය චූට්ටක් තමයි. හරි
0: බෝ කියන්නේ.
1: ඒක චූට්ටක් වැඩි. පර්මිට් එකක්. ඒක ඒක මගේ ගාන කිව්වම ඇති. චූට්ටු ගාන්න ඕනේ මේක.
0: හරි ලව් කරා.
1: X55 එක මිලියන 15කට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුළුවන් ඔබට පර්මිට් එකක් තිබුණේ නැතත්. ඒ කොහමද? ඒ පඬිතකම් වලින් වැඩක් නැහනේ. කෙලින්ම ගිහලා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් මේකට ගෙන්නන්න. දැන් ඩේවිඩ් පීරිස් කියන නම හැම වෙලාවෙම කියවෙනවා. මේ කොටසයි ති ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඔය වාහනේ X55 ඉස්සරහා ගහලා තියෙනව නේද අර බොනට් එකේ බීජින් කියලා
0: ගැහුවා. යා ඔකේ.
1: අයියේ. මේකට බීජින් 5 කියලාත්
0: කිව්වා. හා හා.
1: මේ බයික් X55 එකට කියන තවත් පොපියුලර් නමක් තමයි බීජින් 5. එහෙමත් කිව්වා. මේක බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රීස් හෝල්ඩින් කම්පනිය තමයි ලංකාවට එවන්නේ. ඒගොල්ලෝ දැන් රටවල් 80කට වැඩි ඒගොල්ලන්ගේ වාහන නයනය කරන ලෝකෙම දන්න කම්පනිය.
0: වාව් සුපිරි.
1: ලෝකෙම දන්න කම්පනිය එකක්. දකින තැන්වල මේ වාහනේ බලන තියෙනවා. ලස්සන කලර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. හරිම ෆියුචරිස්ටික් ඩිසයින් එකකට මේක මේගොල්ලෝ කරලා තියෙනවා. මොකද මිනිස්සු බජට් එක කොහේ තිබුණත් මිනිස්සුන්ට ඕනේ ලස්සන වාහනයක්. ඔක්කොම ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම ඔප්ෂන්ස් ටික
0: හරි
1: මැදේම තියෙන වාහනයක්. හැබැයි මම මේ වාහනේ තව එක දෙයක් දකිනවා. අර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මේ වාහනේ අවුරුදු 5කට ආගෙන පස්සේ විකුණන කොටත් මොකද්ද දන්නේ නේ අර තිබිච්ච බොත්තම කියලා වාහනේ විකුණලා කල්පනා කරන අවුරුදු 5කට ඒත්තකන් දන්නේත් නැහැ මොකද්ද. ඒ තරම් කම්ප්ලිකේට් කරලා නැහැ මේ වාහනේ ඇවිල්ලා තියෙන ඔප්ෂන්ස් ටික. සමහර ඒවා අපි අර එන අයියෝ මේක මෙහෙම තිබ්බනම් කිසි කරදරයක් නැහැ කියලා හිතෙන අන්න ඒවා බලලා තියෙනවා. ඒකනේ මිනිස්සුන්ගේ රික්වයර්මන්ට්ස් සහ මිනිස්සුන්ගේ පේන් පොයින්ට්ස් ඔක්කොම චෙක් කරලා හදපු වාහනයක්ද කියලා තමයි මට හිතෙන්නේ.
0: හරි ඔකේ.
1: හරිම ෂෝක් ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙනවා. දැන් වාහනයක් අපි ගත්තාම අපි ටවුන් එක ඇතුලේ දුවනවා. එතකොට වාහනේ පොඩ්ඩක් දුවනවා, නවත්තනවා, බ්‍රේක් ගන්නවා, රොමියෝ ඒ ටික
0: තියෙනවා.
1: හැබැයි ඒක ඇනෝයින් නෑ. දැන් සමහර වාහන තියෙනවනේ එහෙම ළඟ ළඟ නවත්තනවත් සිටි එක ඇතුලේ දුවන්න ගියාම මල කරදරයක් අප්පා කියලා හිතන එක වාහනේ පා වෙනවනේ.
0: යස්.
1: මේ වාහනේ එහෙම නෑ. මේ වාහනේ එහෙම නෑ. ඔයාලට දැනෙන්නේ නෑ ඒ සිටි එක ඇතුලේ තියෙන කලබලයේ තදබදයේ ඇස්සේ ඔයා මෙහෙම යනවා කියලා. මොකද ඔයාලට ඊට වඩා මේකේ කොම්ෆෝට් එක එන්ජොයි කරන්න පුළුවන්. දුර යනකොට කොහොමද කියලා අහන්න දෙයක් නෑ. මේක 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එක විඩි කාල වගේ මේක යන්නේ. අවශ්‍ය කොයි වෙලාවෙද ඔයාට පවර් එක, ඔයාට හෝස් පවර් එක දෙන්න රමෙන් ඇන්නද සිංහල මේ වානය ගන්න දෙක් තාතරයක්
0: කරන්න
1: පිටයි
0: නවයයි විනාඩි පහයි දැන් වෙලා.

0: यह था टॉप स्टोरी
1: නුවරඑළිය ස්ථාන කිහිපයක සුළුකම් වතුර තත්වයක්. කඩින් කඩ ඇතිවන වර්ෂාපතනයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සුළුකම් වතුර තත්වයක් වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගම් තුෂාරි තෙන්නකෝන් පවසනවා. ඒ සඳහන් කළේ ගම් වතුර අවදානම් ප්‍රදේශවල පදිංචි පවුල් කිහිපයක් මෙවන විට තාවකාලික මධ්‍යස්ථාන දෙකක රඳවා ඇති බවයි.
2: නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි තත්වයක් දැනට තියෙනවා. අඹගමුව නෝඩ් හැටන් ප්‍රදේශයටත් නුවරඑළිය නගරයට සහ ඒ අවට ප්‍රදේශයටත් වැස්ස මේ දින තුන පුරාවටම ලැබෙමින් පැවතුණා. තැන් තැන්වල කණ්ඩි කඩා වැටීම් සහ සුළු සුළු ගම් වතුර තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ ඒකකය වගේම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ඒ කණ්ඩායම් එකතු වෙලා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
1: පවතින තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන පිළිබඳ තීරණය කළ යුතු බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙටිආරච්චි පවසනවා. ඇය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තීරණය කළ හැකි බවයි. දැන් විදෙස් පොතක්. මොරක්කෝවේ සිට ස්පාඤ්ඤයට මුහුදු මගින් ගමන් කරමින් සිටි සංක්‍රමණිකයින් 72 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤ සෞඛ්‍ය සේවා බලධාරීන් පැවසුවේ අනතුරට ලක් වූ දහසකට වැඩි පිරිසක් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් පවතින බවයි. දැඩි සුළං සහ මුහුදු රළනොත්තකා මොරක්කෝවේ සිට ස්පාඤ්ඤයට පිරිස් සංක්‍රමණය වෙමින් පවතිනවා. මොරක්කෝවේ සිට ස්පාඤ්ඤ වෙත පැමිණ ඇති සංක්‍රමණිකයින් සංඛ්‍යාව 60,000ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Amathanna 0111 788 666

0: හොඳ ටෙම්පෝ එකේ ඉන්න ඕනේ. yes
1: ඕදාන ගොඩක් මිනිස්සුර ලෝකෙට පේන්න මේ මරගාති දාගෙන ඉන්නේ.
0: හිත ඇතුලේ ගිනි ගන්නවා මේ.
1: හිත ඇතුලේ ගිනි ගන්නවා මේ මිනිහා කොහොම ගියාද මේ මිනිහා කන්ටේනර් එකකද ගියේ? මේ මිනිහා බෝට්ටුවේ ගියාද? ඕන දැන්
0: කල්පනා කරන්න. බෝට්ටු ජපානෙට? ඕනි. පුළුවන්.
1: බෝට්ටුවේ වෙලා අහුවෙන්න පුළුවන්.
0: ඇතර මම ගොඩක් වෙලාවට කල්පනා කරනවා අරවින්ද දැන් මේ වගේ සංචාරවල යන්න අරවින්දට කොහෙන්ද සල්ලි? මෙන්න අපි කතා කරන්න ඕනේ කාරණාව.
1: ලොතරැයි
0: ජයග්‍රහණ. හා හා
1: හා. ලොතරැයි මැදිලා මේ එන්නේ.
0: NLB ලොතරැයි අරගන්නවා පුරුද්දක් විදිහට. රයිට්. වෙරි නයිස්.
1: වැඩි ප්‍රශ්න අහන්න එක ඔයාටත් ලොතරැයි ඇරි.
0: ඒතර මේ හම්බ වෙන සල්ලි ඔයා මං දන්නවා ඔයා ෆික්ස් ඩිපොසිට් වල දානවා. මං දැනගන්න කැමති අරවින්ද අපිට පොඩක් ඒ පාර කියලා දෙන අපිට ආසයි. මොන බැංක් එකද
1: ආසයිද රටතොට යන්න ඉතුරු කරන්න එහෙම ආසයි නේ.
0: නිවාඩු දුන්නොත් ආසයි ඉතින් ලෝකෙ වටේ යන්න ආසයි අපිට.
1: නිවාඩු දුන්න කියලා මොකෝද යන්නේ?
0: අනේ ඒක තමයි. හරි.
1: නිවාඩු දුන්න කියලා කොහෙද යන්නේ? නිවාඩු දුන්න කියලා රට නෙමෙයි රජ රටවත් යන්න පුළුවන්.
0: ඒ ඇත්තට කොහමද සල්ලි කොහමද ෆික්ස් ඩිපොසිට් දාලා ඒ ප්ලෑන් එක මට පොඩ්ඩක් කියන්නු කරු.
1: වා කියන දැන් ෆික්ස් ඩිපොසිට් ප්ලෑන් සෝහානිකන් ගත්තොත් 100ක් හොයාගන්න පුළුවන් වාට මේ රට ඇතුළේ.
0: අනිවාර්යෙන්. yes.
1: සමහරව පැහැදිලිවම දාන්න හොඳම නැති තැන් ඈ. නංගන් වශයෙන් අපි කියන්නේ නැහැ සෙන්ට්‍රල් බැංකුවේ වැඩේ මම කරන්න යන්න ඕනේ නැන්.
0: හරි.
1: කොහෙද ආයෝජනය කරන්න ඕනේ කොහෙද ආයෝජනය කරන්න එපා කියන එක සෙන්ට්‍රල් බැංකුවේ පැයි කියන්නේ. මම සෙන්ට්‍රල් බැංකුවේ නෙමෙයිනේ.
0: අන්න ඒක නෙනේ මොකද? අධිපතිතුමා
1: නේද? සෙන්ට්‍රල් බැංකුවේ
0: නෙමෙයි.
1: නෑ. තුමාගේ නම.
0: නෑ.
1: ඉතින් ඒව ගැන කල්පනාවෙන්.
0: හරි ඔකේ.
1: සමහර වෙලාවට අසාමාන්‍ය වාසියක් පේන තැනක අපිට පේන්න නැති අසාමාන්‍ය පාඩුවක් තියෙන්න පුළුවන්.
0: yes.
1: වෙනවද?
0: අනිවාර්යෙන්.
1: ෆික්ස් ඩිපොසිට් එකක කොටම වැඩි වටින්නේ සේෆ්ටිය. දාන තැන. ඇයි අපි මේ කාලෙත් එක්ක කරන ගනුදෙනුවක් දවස් 100 200 300 400 පොඩි කාලයක්ද තමන්ගේ සල්ලි තියලා තියෙන්නේ.
0: ඔව් අන්න ඒකනේ.
1: සමහර කම්පැනිත් තියෙන දවස් 4500ක් තිබිච්ච නැති.
0: අතත.
1: ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට මේ ඒ දැනුම නම් තියෙන්න ඕනේ මොනවා හරි. අපි හිතනවට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු උදේ හවස නැතුව එක එක ජාවාරම් වලට අහු වෙනවා. මොනතරම් දැන්වීම් දැම්මත් මොනතරම් ප්‍රවෘත්ති ඇහුවත් මිනිස්සු අහුවෙන එක විනෝදාංශයක් කරගත්ත සෙට් එකක් වෙනම ඉන්නවනේ.
0: ඕනේ.
1: ඒගොල්ලන්ගේ අහුවෙන එක අපි අහුණා.
0: නා.
1: අපි අහුණා. අයියේ අපි මේ පරත අහුණා.
0: ඔව් ඇත්ත.
1: අම්මේ අපි ආය
0: අහුණා.
1: මේ වහු.
0: අපි ගොඩක් අහුවෙනවා නේ.
1: සල්ලි දාන්න කමර්ෂල් බැංකුවේ.
0: අනිවාර්යෙන් කමර්ෂල් බැංක් එක.
1: බැංක්. ඔයා මොකද කියන්නේ? මොකද මගෙන් අහලා ඔයා මොකද කියන්නේ?
0: මම කියන්නේ පොලි අනුපාතික. පොලි අනුපාතිකය ගැන කියන්න ඕනි 10.5% දක්වා ඉහළ පොලියක් ඕගලන්ට ගන්න පුළුවන් තැන තමයි කමර්ෂල් බැංක් ෆික්ස් ඩිපොසිට්. ඊට අමතරව හිතන්න කොරවින්ද ඔය ඩිජිටල් හරහා නම් සල්ලි තැන්පත් කරන්නේ කොම්බැංක් ඩිජිටල්.
1: ඩිජිටල්.
0: නැත්තම් ඒගොල්ලන්ගේ
1: ගොඩක් දිව මෙහෙම නම digital එහෙම කියන්නේ
0: digital
1: සකස්කඩ කියවලා නැද්ද පොඩි කාලේ
0: කියවලා තේනවා
1: දැන් මේ නිවේදිකාවක් වෙන්න ආවා පොතක් සකස්කඩ පැත්තක තියන්නකො කුමාරෝදය කියවලා තිනවා
0: ඔව් කියලා තේනවා
1: radiant ray
0: කියලා තේනවා ඇයි මොකද
1: කියවලා තේනවා
0: මොකද ඇයි
1: කියලාද මාත්තා
0: ඇස් දිහා බලන් කතා කරා නේ අය වා කියන්නේ Combank digital කියලා කියන්නේ ඔයා
1: Combank digital එකද මොකක් ප්‍රශ්න? මොකක් ප්‍රශ්න?
0: හරි ඒ හරහා හරි නැත්නම් flash app එක හරහා හරි ඔබ දානවා නම් සල්ලි fixed deposit දානවා නම් සාමාන්‍ය පොලියට වඩා අමතරව 0.25ක 0.25ක අමතර පොලියක්
1: අමතර පොලියක් දෙනවා ඒක මම දන්නවා.
0: යා නියමයි.
1: මොකද්ද ඉතින් plan එක? දවස් 100ද 200ද 300ද 500ද මොකද්ද ඔබේ plan එක? තැන කියලා තියෙන්නේ දවස් ගානයි දාන සල්ලි ගානයි තීරණය කරන්න. ඒ දාන සල්ලි ගානේ හැටියට තියෙන කාලේ හැටියට
0: හරි
1: ගණන් මිනු වෙනස් වෙනවනේ.
0: yes 105කින් පටන් ගන්න පුළුවන්.
1: ලක්ෂ 5. ඒ මිනිමම් ඩිපොසිට් එක ලක්ෂ 5නේ. ඇයි මොකද 7000ක් දාලා පටන් ගන්න
0: මේ 13යි 16 කින නම් එකට කතා කරා නම් ඔබට කමර්ෂල් බැංක් එකත් එක්ක මේ ගැන වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. හරිනේ. අපි තව තියෙන අපිට ආරංචි කීපයක් කතා කරන්න. ඊට කලින් ඔයා ඉන්නේ සුපිරිම රටක. ඒ කියන්නේ ඔය රටේ තාක්ෂණය ගැන කතා කරද්දී ඉහළම තැනක තියෙනවා. ඉතින් අපේ රටටත් තාක්ෂණයේ අඩුවක් මම දකින්නේ නෑ ලොකුවට අරවින්ද දැන් සමහර අපි ෆෝන්ස් ගැන කතා කරද්දී උනත් අපිට ඔනර් ෆෝන්ස් ගැන කතා කරන්න පුළුවන්. ඔනර් ෆෝන්ස් කියලා කියන්නේ ලෝකෙම ජනප්‍රිය සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ අපිත් තියෙනවා. සිංග තමයි බලලත් අලවි නියෝජිතය. ඉතින් හොඳ ගෙවීමේ සිස්ටම් එකකට අපිටත් පුළුවන් ඔනර් ෆෝන් එකක් ගන්න. නේද? ඔය මං දිහා බලන් කතා කරන්න අරවින්ද නැත්නම් මගේ තේරෙන්නේ නැහැ මං කරන්නේ.
1: බලන්න ගතයි නේ කොහොම බලන්නේ?
0: දැන්
1: ආග බලන් කතා කරන කර කඳු දිහා බලන් කතා කරන එක මොන සං මට මෙහෙම බලපගම පේන මෝ
0: මොකක්ද
1: කට තියනා මෙතන ගල් ගුහාවක් කන්දේ ගල් ගුහාවක්
0: මේ ඔන ෆෝන්ස් වල X5D ෆෝන් එක ගැන නේද අපි මේ දවස්වල කතා කරන්නේ yes
1: ආ ඔව් නේ අපි මේක වටලෝ ගන්න එපා අපි X9D ෆෝන් එකක් ගැන කතා කර කර හිටියා
0: හරි ඔකේ
1: දැන් අපි කතා කරන්නේ X9D එකක් ගැන නෙමෙයි අපි කතා කරනවා අපිට කතා කරන්න පුළුවන් ඔන X5D එක ගැන ඔන X5D Plus එක ගැන තවත් ඕනනම් අපිට කතා කරන්න පුළුවන් ඔන 600 එක ගැන ඔන 600 Pro එක ගැන දැන් අපි කිව්වා මේ ඔන කියලා කියන්නේ මේ බජට් ස්මාර්ට් ෆෝන් හදන කම්පැනියක් නෙවෙයි ලෝකේ ඔබ නංගන් වලින් කියපු ගමන් නිකම් දන්නවා කියලා ඔබ හිතාගෙන ඉන්න ෆෝන්ස් වලටදී බොහොම මිලෙන් අධික ෆෝන්ස් පවා නිෂ්පාදනය කරන ආයතනයක් ඔනර් කියලා කියන්නේ.
0: හරි ඔකේ.
1: සමහර ෆෝන්ස් මං හිතන්නේ ලංකාවට එවන්නෙත් නැහැ. ඒවා ඒ තරම් මිලින් වැඩි. يعني ඒ තරම් හයි එන්ඩ් එකේ සුපිරියම නිකන් උඩම තට්ටුවෙම
0: තියෙන්නේ.
1: සල්ලි තියනා නම් බියදම් කරලා ගන්න ෆෝන්ස් තියෙනවා.
0: හ්ම්
1: හ්ම්. වාහනේ විකුණලා ගත්තාගේ ෆෝන් එක.
0: අම්මෝ.
1: එහෙමත් තියෙනවා.
0: හරි ඔකේ.
1: රුපියල් 58,999ට ඔනර් X5D එකකුත් තියෙනවා.
0: හරි.
1: මතක තියාගන්න. ලොකු දේවල් කරන කම්පනිස් තියෙනවානේ. ඒගොල්ලෝ පොඩි දේවලුත් හරියට කරනවා. මොකද ඒගොල්ලෝ ගාව ටෙක්නොලොජි එක තියෙනවා ඕනම විශිෂ්ට නිර්මාණයක් කරන්න. සමහර වෙලාවට මෙහෙමයි. ෆෝන් කම්පනිය තත්ත්ව බලන්න බෑ. ජනප්‍රිය භාවයෙන් ටෙක්නොලොජි කියන පැත්ත වෙනම එකක්.
0: ඔව් ඔව්.
1: අද ඕනර් කියන්නේ වෙනමම ගමනක් ඉතාම වේගෙන් යන බ්‍රෑන්ඩ් නේම් එකක් නේ ෆෝන් ඉන්ඩස්ට්‍රි එකේ. දැන් ඔන X5D ෆෝන් එක බලන්න. සාමාන්‍යයෙන් රුපියල් 5000ක විතර ඉන්ස්ටෝල්මන්ට් එකක් මාසෙකට ගෙවාගෙන යන 5000යි.
0: 5000යි. ඔකේ.
1: සමහර මිනිස්සුන්ගේ ඩේටා බිල් එකත් ඔය කිව්වට වැඩි නේ. අපි කොච්චර කිව්වත් අර තාම පරණ ගණන් ගෙවනා ඉන්න.
0: ඕ ඒක හරි.
1: ඩේටා බිල් එකත් ගෙවනවා බර ගන්න. මම කියන්නේ දැන් හොඳම දේ තමයි hot 15 package එක දාලා data bill එක බස්සගෙන ඒකෙන් ඉතුරු වෙන ගාණට තව පොඩි ගාණක් දාලා ඔන X5D phone එකක් අරගන්න සිංගර එකෙන් ගෙවන්න.
0: Okay.
1: මේක 4GB RAM 64GB ROM. ඒ කියන්නේ storage එකක් තියෙන 5260 milliampere. ඒ කියන්නේ දවස පුරාම තියෙන phone එකක්. අපිට milliampere ගාණ වැඩක් නැහැ. අපිට ඕන මේ phone එක charge කරාම දවස ඇදගත්ත හැකිද කියන එකනේ. ඔව් මේ phone එක පුළුවන් 58,999 මම ගාන නිතර මතක් කරනවා 13 megapixel main cam එකයි මේක AI featured AI support කරන ෆෝන් එකක් මේක කැමරා එකට එතකොට selfie කැමරාව එක video calls කියන ඒ ටික
0: ඒවා
1: mandatory නේ ඒවා මිනිස්සු ඕන වෙලාවක බලාපොරොත්තු වෙනවා 6.74 HD display එකක් තියෙනවා games play කරන්න පුළුවන් ද මේ ෆෝන් එකෙන් ඔව් මේක 90 hertz refresh rate එකක් තියෙන ෆෝන් එකක් ඒ රිෆ්‍රෙෂ් අපිට වැඩක් නැහැ රිෆ්‍රෙෂ් අපිට ඕනේ ගේම් ගහන්න පුළුවන් ද කැඩි කැඩි
0: ලැග් වෙවි
1: ඔව් සුපර් මාරියෝ එනවා ඇවිල්ලා අඬනවා ටිකක් කියලා අඬලා තව ටිකක් කියලා තව පොඩ අඬනවා තව ටිකක් අඬනවා අඬනවා වරෙන්නේ ගේම් එකක් ගහ ගන්න වෙන්නේ
0: කෙන්දිරි ගන්න
1: අන්තිම රහදි කෙන්දිරි ගන්න එහෙම නැහැ 90 hertz කියන රිෆ්‍රෙෂ් රේට් එක කියන්නේ ගිනි ගින්දර ෆෝන් එක 58,999 වුණාට මොකද
0: ඔකේ
1: ඔන්නයි තත්ති සිංගරකින් ගන්න
0: දැන් ඔය බිස්නස් කරන මගේ තියාලෝ කිහිප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට එක කතා කරනකොට මම
1: ඕන දන්නගෙන බිස්නස්
0: ඒගොල්ලන්ට එක කතා කරනකොට මට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන මට
1: ඒගොල්ල බිස්නස් කරන
0: එහෙම කියන්නේ පාරවින්ද හොඳ ව්‍යාපාරික
1: මගේ යාළුවෝ මොකද්ද ඔය කියන්නේ මොකද්ද කරන බිස්නස් එක කියන්නේ
0: ලංකාවට
1: යටිහුතු ව්‍යාපාරද
0: ලංකාවට මං කිය නැහැ ඕන නැහැ ඒක
1: ලංකාවට
0: ගේන්නේ කවුද?
1: නීති විරෝධීව.
0: නීති විරෝධීව.
1: ලංකාවට නීති විරෝධී මොනවද කියන්නේ?
0: ලංකාවට ඒව ගේන්නේ කවුද? ඒව ගේන්නේ නීති විරෝධී
1: මොකද? ඒව ගේන්නේ කවුද කියලා මම දන්නවා මම දැන් කෝල් කරලා ගන්නවා 119 කෝල්.
0: අනේ නීති විරෝධී නෙමේ.
1: ජපාන පොලිසියෙන් එවන ඇත්තමයි මං වාගේ යාළුවගේ ව්‍යාපාරම වගේ.
0: ඉතින් මේ ව්‍යාපාර දිහා බැලුවම අරවින්ද සමහර ප්‍රශ්න තියෙනකොට ඒගොල්ලෝ මාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා. අපි මොකද්ද දිස්න මෙතනදි කරන්න අපි මෙතන හිර වෙලා.
1: මගේ පේනාර කියන්නේ ඒකට තමයි.
0: එතන මම ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා ඒගොල්ලන්ට මෙහෙම යන්න මෙහෙම පාර මෙහෙම බලන්න මෙහෙම කරන්න මෙහෙම ලාභ ගන්න.
1: ඔය සින්නාද බලන්න.
0: පණින්න මෙතනින් පණිනාද?
1: කැලේ පණින්න.
0: අනේ මේ
1: පා පොරගෙන් ආන්නේ
0: උපදෙස්.
1: රොටිවත් විගුණපු නැති විත්තස්කාරයකින් ආන උපදෙස්. විත්තස්තුමනේ සනේ මේ.
0: ඉතින් එයාට තියෙන ප්‍රශ්නයක් තමයි අරවින්ද මම දැකලා තියෙන දෙයක්. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ව්‍යාපාර කරගෙන යනකොට ඒගොල්ලන්ට දැන් හිතන්නේ එක ඕඩර් එකක් එනවා. ඒ ඕඩර් එක ගන්නට ඔක්කොම ටික ලෑස්ති කරලා ඒගොල්ලෝ ඕඩර් එක යවනවා. යවුවට පස්සේ සල්ලි එන්න සාමාන්‍යයෙන් දවස් 60 90 120 වගේ වගේ කාලයක් ගන්නවනේ. ඉතින් ඊට පස්සේ ඒ අතරතුර තව ඒගොල්ලන්ට ඕඩර්ස් එනවා. හැබැයි ඒගොල්ලන්ට ඒ වෙලාවේ
1: අනේ තියෙන සල්ලි වලින් කලින් ඕඩරේ ඔක්කොම යට
0: කරලා ඉවරයි.
1: ඕ සල්ලි දීපු ගමන් බඩු දීපු ගමන් සල්ලි හම්බෙයි කියලා හිතාගෙනට කෙනා තවස් 90කින් සල්ලි දෙන්නේ.
0: ඕ ඕ ඉවරයි නේ තින්නේ.
1: එහෙම නැතුවත් බෑ මේ ලෝකේ බිස්නස් කරන්න. මොකද අපි නොදුන්නට අනිත් අය දෙනවා ක්‍රෙඩිට්. හ්ම් හ්ම් හ්ම්. දැන් ඔබේ බිස්නස් එකට මසල් එකක් නැත්තම් ක්‍රෙඩිට් දෙන්න ශක්තියක් නැත්තම් ණයට දෙන්න ණය සීමාවක් ණය කාලයක් දෙන්න
0: දෙන්න. ඕ අමාරුයි නේ.
1: අමාරු නෙමෙයි බිස්නස් කරන්න බෑ. විශේෂයෙන්ම මහා පරිමාණෙන් يعني එකක් දෙකක් විකුණනවා කියන්නේ කෙලින්ම පාරිභෝගිකයට විකුණන කෙනෙක් නෙමෙයි නං ඔබ.
0: හරි.
1: දැන් කවදාත් පාන් බේකරියෙන් කවුරක් මිනිස්සු ණයට ඉල්ලන් යන්නේ නැහැ. ඒත් ඉතින් ගමේ කඩවල වල නම් මුදලාලිගෙන් ණයට ඉල්ලන් යන්නේ අපි දන්න පොතකට දාලා දෙනවා.
0: ඒක
1: නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය පාන් හදන මිනිහෙකු නම් පාන් වික සල්ලියාව එවිලෙම. නමුත් මහා පරිමාණෙන් අපි දෙන මොන හරි පාන්ගෙඩි 100ක් හදනවා. පාරිභෝගිකයට නෙමෙයි දෙන්නේ. ඒක සුපර් මාකට් එකකට හරි කොහේ හරි කඩේකට හරි මොන හරි දෙයකට දාන්න.
0: දාන්නේ.
1: ඒ මනුස්සයා කියන රයිට් අපි ඔයාලගේ ප්‍රොඩක්ට් එක විකුණන්න නම් හැබැයි අපිට දවස් 90ක් ඕනේ ක්‍රෙඩිට්. සල්ලි දෙන්න. සමහර අය ඉතින් ඒක දන්නේ නැතුව බිස්නස් පටන් ගන්න මානසිකව වැටලා ධනිස් තුවාල කරගන්න අවස්ථාවක්
0: දැන්. අනිවාර්යෙන් අරවින්ද අනිවාර්යෙන්.
1: අරිමාණෙන් කියන්නේ මොකක්ද? අරිමාණෙන්?
0: ජපන් භාෂාව.
1: අනිවාර්යෙන්.
0: අනිවාර්යෙන්.
1: වැඩි සිරා වෙන්න යන්න එපා hina යනවා මට.
0: අනේ ව්‍යාපාර ගැන කතා කරන්නේ.
1: හ්ම් හ්ම්. දැන් මොකද්ද මේකට කරන්නේ? එක ඕඩර් එකක් දාලා දවස් 90කට පස්සේ තමයි දෙවෙනි ඕඩර් එක හදන්නේ අර සල්ලි ආවම
0: එහෙමද කියන්නේ? නෑ.
1: අපි ණයට දීපු මුදල ලක්ෂය කියන්නකෝ. ඒකෙන් 100ට කීයක් ඒගොල්ලෝ අපිට දෙනවද?
0: 80ක්.
1: ඒගොල්ලෝ ටක් ගාලා බිල්ස් ටික බැලුවා, වැඩේ බැලුවා, බැලුවා කාටද දුන්නේ කියලා. ආ හොඳ, යා හොඳ, යා දවසනෙන් හරි වෙලාවට සල්ලි
0: ගන්න. හරි
1: ඕකේ. ආ ඕකේ ඕකේ. රයිට්. වාර මෙච්චර ගානක බඩු ඔයා විකුණලා තියෙනවා. ලක්ෂක බඩු දුන්නා නේද? රයිට්. ඔයා ඊළඟ ඕඩරේ දාගන්න. අපි ඔයාට රුපියල් 80,000 දැන් දෙනවා. ඔයා දෙවෙනි ඕඩරේ පටන් ගන්න.
0: වව්. නියමයි. නියම සහනයක්.
1: එතකොට අර දවස් 90න් සල්ලි ටික එකතු කරගන්නේ කවුද? ඒකත් කරන්නේ LLC ෆයිනෑන්ස් එකකින්.
0: හා ඕකේ.
1: මේක දිගටම දිගටම රෝලින් රෝලට රෝලින් රෝලට
0: හා ලොකු ශක්තියක් ඔබට අනිවාර්යෙන් LLC ෆයිනෑන්ස්. අහන්නේ
1: ගලන්. නතර වෙන්නේ නැහැ. බිස්නස් එක රෝල් වෙනවා. ඒක තමයි වැදගත්.
0: Yes.
1: I'm fine. Thank you.
0: How are you?

0: මේ ඔයා දැන් ඔය රට රටවල්වල ගිහිල්ල ඉන්න ඔගලගේ ගෙවල් පැත්ත බලන්න බෑ අරවින්ද. හරිම මේ කියන්නේ බිත්ති ගත්තත් ඔගලගේ ගේට් එක ගත්තත් හරිම නිකන් අව පැහැ වෙලා දැන් අපි කොයි කාලින
1: ගෙවල්වල ඒකම ඇති අපිට හරියන්න.
0: නෑ නෑ නෑ එහෙම ඉන්න එපා.
1: වැඩිය මේ මම අවධානයට පාත්‍ර වෙන කැමති නෑ.
0: එහෙම නෙමේ අරවින්ද.
1: මනුස්ස නෝ තමයි මට ඕනේ. අපේ ගෙවල් දේ ආපූ මේවා ගෙවල්ද මේවා වහලවලද මේවා බිත්තිද ඒක තමයි මට ඕනේ.
0: අයියෝ ජීවත් වෙනකොට විතර වඩා පොඩ්ඩක් නේද ජනප්‍රියම නිවේදකයා. එතකොට තියෙනවා පෞල්පස්
1: ජනප්‍රියම නිවේදකයා කියලා තොරණක් ගන්න නෑ.
0: එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. මට කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ ඔයාට? ඇයි ඔයාට මේ ගේ ලස්සන කරගෙන නිකන් නේ තියෙනවා එක එක ක්‍රමවේද තියෙන අලුත් දේවල් තියෙනවා. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි කියලා අහලා තියෙනවානේ.
1: කවුද කිව්වේ? අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි කියන කතාව කා විසින් කවර ස්ථානයකදී කාට කියන ලද්දක්?
0: මේ මොකද මේක පාට ඉන්ටර්නෙට් එක නතර වුණා.
1: මේ තින් එක තමුන්ගේ මැෂින් තමයි නතර වෙන්නේ.
0: අක්කරි වුණා. දැන් හරියද කොහෙද?
1: කාගේරි ගමන් නැහැ මොකක් හරි අහුලගෙන මෙතන දෙසනවා.
0: මේ අපි කතා කරා කාලෙකට කලිනුත් මේ මාතෘකාව ගැන. සුපර්මෙට් මතකයිද? සුපර්මෙට් ගැන අපි කාලෙකට කලිනුත් කතා කරා. සුපර්මෙට් කියලා කියන්නේ සින්ක් ඇලුමිනියම් සන්නාමයක්, නිෂ්පාදනයක්. හරිද? මොකද දැන් සාමාන්‍යයෙන් අපි රූෆින් ගත්තත් වෝල් ක්ලැඩින් කියන්නේ මොනවද අරවින්ද?
1: වෝල් ක්ලැඩින් කියන්නේ ලංකාවේ නම් දැන් ජනප්‍රිය වේගන එනවා.
0: හරි.
1: නමුත් අතන වෝල් ක්ලැඩින් කියන එක මේ රටවල ඕන තරම් තියෙනවා. ඒවැම හරි ලස්සනට බිල්ඩින්ග්ස් කවර් කරගන්න පුළුවන්.
0: ඕකේ.
1: වෝල් ෆැඩ් කරගන්න පුළුවන් නම් හැම වෙලාවෙම අපිට තියෙන්නේ ඔළුවේ තියෙන්නේ ගඩොල් වලින් බිත්ති බැඳලා සිමෙන්තියෙන් කපරාරු කරලා සුද තියලා මැදලා තින්ත ගාලා ඒක තමයි අපේ ඔළුවේ. ඔය මොනක්වත් නැහැ. බේසික් ස්ට්‍රක්චර් එකක් හදලා එළියෙන් වෝල් ක්ලැඩින් එකක් ගැහුවා නම් ඔයාට පොඩි ඩිසයින් එකක් එක්ක එළිය ෆිනිෂ් කරන්න පුළුවන්. හරි මොඩර්න් ඒ ලුක් එක.
0: ඒ කියන්නේ අපි පිට රට ගෙවල් වල දකින්න නිකන් අමුතු ස්ටයිලිෂ්
1: එකක්. ඒක නෙවෙයි අමේසින්. අපිට මේ වගේ ගෙවල් නේ. ගෙවල් නෑ නෙමෙයි අපි වගේ ගෙවල් හදන්න එපා ඇති. හදන්න තෝ මේ වගේ ගෙවල් තියෙන්නේ මේවයි.
0: ඒ ප්‍රොඩක්ට්ස් වලින් ඕගලන්ගේ ගෙවල් ලස්සන කරගන්න අවස්ථාව දීලා තියෙනවා. සුපර් මෙට් පාවිච්චි කරනවා නම් කැමති පාටකින් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සරහට තව ගොඩක් විස්තර කියන්නම්. සුපර් මෙට් කියලා කියන්නේ අවුරුදු 60කට වඩා විශ්වාසනීය රයිනෝ රූෆින් වෙතින් තමයි සුපර් මෙට් හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක ගොඩක් වෙලාවට ওই වගේ ප්‍රොඩක්ට්ස් ගන්නකොට විශ්වාසය කියන කැලේ මාර වටිනවා නේ අරවින්ද. ඒ කියන්නේ අපි දන්නවා අවුරුදු ගානක් හිටියා ප්‍රශ්නයක් උනත් කතා කරන්න කෙනෙක් ඉන්නවා. ඒක හරි වටිනවා. ඉතින්
1: ඔය රයිනෝ ප්‍රොඩක්ට් එකම ගන්න කියන්නේ සුපර් මෙට් ගන්න කියන්නේ දන්නවද? ඔය සින්ක් ඇලුමිනියම් කරලා මාකට් එක මාර විදිහට බොරු කරනවා.
0: ආ ඔකේ.
1: ලාබෙට තියෙන ප්‍රොඩක්ට්ස් මම සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ඕන් තරම් තියෙන මාකට් එක ගන්න ලාබෙට. ගත්ත මිනිස්සු ඉන්නවා අහුවෙලා. ඉතින් දැන් බිම් බලාගෙන ඉඳී කතා කරන්නෙත් නේද? හරියට අපි කියලා ගත්තා වගේ තමයි. අපිත් එක දැන් තරහ වෙලා වගේ ඉන්නේ. එහෙමනේ මිනිස්සු කාත් එක්ක හරි බලමු. මේකෙන්ද අපි ගත්ත එක වැරදුන අපි මෙන්න මෙයා ගත්ත එක තරහ වෙන්න ඕනේ ඒකට කියලා.
0: දැන් ඔයා මාගෙන්
1: තරහ පිටද?
0: ගෙවල් වල වෙන ප්‍රශ්න වලට මගෙන් තරහ පිරිමහන්නේ ඔයා?
1: ඒ වගේ මම රට රටවල වල දිස්සී ගියාම ඔයා පිරිමහගන්නේ.
0: ඒ ලඟ ඉරිසියාවනේ තරහ.

0: ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. එහෙනම් සුපර්මෙට් කියන ප්‍රොඩක්ට් එක ඒක සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක් කියලා බලන්න කොතනටද ඇප්ලයි කරන්න පුළුවන්. දැන් නම් අපිට ඇත්තටම හොඳටම කාලේ ප්‍රමාණවත් දැන් හරි කාලේ අපි අර සම්ප්‍රදායික ඉදිකිරීම්
1: ඕ ඒ සිස්ටම් එකෙන් ඈත් වෙන්න
0: ඕන. සිස්ටම් වලින් එලියට එන්න.
1: ඒක හරි.
0: කොහමද එකම දැන් මේ මිනිස්සු ගඩොල් කියලා එහෙම එකක් මේ මිනිස්සු දන්නෙත් නැද්ද කොහෙද?
1: හ්ම්. ආ.
0: මේක තිබිලත් නැද්ද මන් දන්නේ
1: නැහැ. හ්ම් හ්ම්.
0: කොමන එක තත්ත්වේ.
1: ඕකේ. ඊළඟට අපි පොඩක් නිින්ද ගැන කතා කරමු. කොච්චර රට රාජ්‍යවල ගියත් වැඩක් නැහැ. හොඳ නිින්දක් නැත්තන්නේ. කොච්චර ලොකු ලොකු දේවල්
0: ඔය කියන්නේ නැහැ. මට මෙත්තේ මිස් වෙනවා ඉතින් ඈ.
1: අන්න ඒකනේ ඒකනේ මම.
0: ඕ. මෙට්ටේ තරන් එනවාද අරන් එන්න බෑනේ. ප්ලේන් එකේ තව මිනිත්තුත් යන්නේ. හිතන්නකෝ අර මේ ශ්‍රී ලංකන් න්‍යායකට මේ මේ මමත් එන්නේ අමාරුයි මේ මෙට්ටෙත් දාගෙන යනවා කියලා හිතන්නකෝ
1: අතර හොත් දැන් කල්ලා නේද අර යන්න
0: උඩ පැනගෙන යන එක ගැන මොකටද මං හිතන්නේ දුර ගමන් යනකොට මිනිස්සු එහෙම යනවානේ බඩු මුට්ටු අර වලම් පිඟන් අරගෙන කල් දේරන් දාගෙන මෙට්ටෙ මැදන් යන්න ඕනේ එහෙම ඉතින් අර හුරු මෙට්ටෙ නේද වා කියන්නේ අපි ඇත්තටම එක විදියකට බලනවා අපි එහෙන පිනක් කරගන්නේ මේ මේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් කියන මිනිස්සුන්ට පොඩ්ඩක් මිනිසුන්ව දැනුවත් කළා.
1: හරි.
0: වගේ ලංකා කොච්චර මිනිස්සු ඉන්නවද නිකන් කතා කරලා බලපුවාම හරි හමන් නිින්දක් නිදාගෙන නැති.
1: ඕ.
0: පෑයටක් නිින්ද යනවද කියලා අහන මිනිස්සු ඉන්නවනේ.
1: හ්ම්
0: හ්ම්. වංකන පෑයටක් නිින්ද යනවද නැද? පෑයටක් නිදාගන්න ඕනේ මිනිස්සු එක්කුණ.
1: හ්ම්.
0: පෑයටක් නිදාගන්න බැරි නම් දැන් ඉතින් අර තරුණ කාලේ ඔක්කොම ගස් ගල් වගේ හිටිය හැකි. ඕවට ගෙවන්න වෙන්නේ ඉතින් 45න් 50න් පස්සේ තමයි හොඳේ.
1: ආ ඕකේ.
0: ඇයි ඉතින් ජීවිත කාලෙක හොඳ නිින්දක් නැහැ තමන්ගේ බොඩි එක රිපෑ වෙලා නැහැ තමන්ගේ ස්ට්‍රෙස් එක සීරෝ වෙලා
1: නැහැ.
0: දැන් අපි මොන જાතියේ මෙට්‍රස් කරන නම් අපි කතා කරලා තියෙනවද? දැන් ඒගොල්ලන්ගේ අලුත්ම රිසර්ච් එකකින් අඳුනලා දෙන විශේෂ අර ෆ්ලෙක්ස් ලේයර් එකක් තියෙනවනේ. ඉන්ටලිජන්ට් මෙමරි ලේයර් එකක්
1: තියෙනවා.
0: ඉන්ටලිජන්ට් මෙමරි ලේයර්
1: එකක්.
0: ඔව් ඒ ලේයර් එක දැන් වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් ගන්න ගියාම අහලා බලන්න අපි කැමති මෙට්‍රස් එකට ඒ මෙමරි ෆෝම් එක ඇඩ් කරගන්න පුළුවන්.
1: හා ඕකේ. ඒ කියනවා කියන්නේ අපි කූල මෙට්‍රස් එකක් ගත්තොත් ඒ මෙමරි ෆෝම් එක ඒකට ඇඩ් කරලා අපිට ගන්න පුළුවන්.
0: ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරලා කූල මෙට්‍රස් එක ගන්න
1: පුළුවන්. හා රයිට් නයිස්.
0: ඒ මෙමරි ෆෝම් එක ඇඩ් කරලා අපිට ග්‍රැෆීන් මෙට්‍රස් එක ගන්න පුළුවන්.
1: රොමාන්ස් එක.
0: මතකද ග්‍රැෆීන් මෙට්‍රස් එක? අපි දවස පුරාම ජීවිත කාලෙම එකතු කරගත්ත නෙගටිව් එනර්ජි සීරෝ කරන මෙට්‍රස් එක තමයි ග්‍රැෆීන් මෙට්‍රස් එක. ඒක ඒගොල්ලෝ ටෙක්නිකලි කරලා පෙන්නනවා.
1: ඕකේ.
0: ඊට පස්සේ ඒගොල්ලන්ගේ බයෝ රිද්මික් මෙට්‍රස් එක තියෙනවා. ඒකත් ඒ වගේ. කරලා පෙන්නනවා.
1: හ්ම් හ්ම්.
0: අන්න ඒකයි පුදුම හිතන දේ. ප්‍රායෝගිකව පෙන්නනවා කරලා මේක මෙහෙම තමයි සිද්ධ වෙන්නේ කියලා. ඔබ කන්වින්ස් වෙනවා එතනට ගියම යන්නකෝ එතනට. යන්නකෝ මෙට්ටයක් ගන්නෝ මම කියන්නේ මෙට්ට ගන්න යන්න ඕනේ නැහැ. මොකද්ද කියලා බලන්න යන්න කියලා මම කියන්නේ. මෙට්ට ගන්න අදහසක් ඕනෙම නැහැ.
1: හ්ම්.
0: ගම් එක්සිබිෂන් එකක් බලන්න යනවා වගේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කොළඹ හතේ තියෙන්නේ.
1: ඕකේ.
0: එතනට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මෙට්‍රස් ಜಾති හත අටම දැන් try කරනවා. ගියගම ගෙන මම මෙට්‍රස් ගන්න නෙමෙයි අර උදේ ඉඳන් අර ගිරව් දෙන්න වගේ අර මිනිත්තු දෙන්න කෑ ගහනවා. ඒ කන්දොස් ක්‍රියාවෙන් බේරෙන්න බැරි නිසා තමයි මේක බලලා යන්න කියලා. ඒ මාරි කමන්නේ.
1: ඔව් ඒක
0: නෙමෙයි. අපි බිල්ලට දීලා හරි කමන්නේ ගිහිල්ලා මෙට්‍රස් එක බලා ගන්න. ඔබ කවදා හරි ගන්නව ඈ.
1: අන්න ඒකයි වැඩේ.
0: කවදා හරි ගන්නවා.
1: හරි අපි බලමු බික් වෙතින් ඕගොල්ලෝ දන්නවනේ මේ දවස්වල අපි සුපිරි තරගයක් කරනවා බික් බොනාන්සා මේ මම මේ බැලුවේ අවසන් දිනේ කවදද කියලා අරවින්ද මේක අවසන් වෙන්න නියමිත වෙලා තියෙන. තාම යනවනේ වැඩේ නේ?
0: තාම
1: යනවා වැඩේ.
0: සතිපතා දිනපතා ඒ වැඩේ යනවා.
1: දවස ගානේ ඕගලන්ට මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන් සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන් පොඩ්ඩින්ම පොඩි දෙයයි කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් බික් කියලා කියන්නේ අමුතුවෙන් ගන්න බල කරන්න ඕනි බහණ්ඩයක් නෙමෙයි රේස් එකක් උනත් ලයිට් එකක් උනත් බික් කියන බ්‍රෑන්ඩ් එක අපි හොඳට දන්නවා අපි ගන්න රේස් එකක් ගන්න ගියත් අපි සාමාන්‍යයෙන් බික් 3 එකක් බික් ඊසි 2 එකක් බික් ට්වින් ලේඩි එකක් අපි සාමාන්‍යයෙන් ගන්න රේසස් මේව ගනිද්දි මතක තියාගන්න මේකේ අර උඩ තියනවනේ පොඩි නිකන් කොහමද ඒකට කියන්නේ අර හෙඩ් එකේ තියෙනවා පොඩි පැකේජින් එකක්. ඒ පැකේජින් එකේ තියෙනවා S කෝඩ් එකක්. හරිද? ඒක මතක තියාගන්න. S කෝඩ් එක තමයි මෙතනට වැදගත් වෙන්නේ. ඒ S කෝඩ් එක ඔබට පුළුවන් නම් big හිස්සනක් ඒ කෝඩ් එක දාලා ඔබේ ID නම්බර් එකක් දාලා 2343ට SMS කරන්න ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්.
0: මම ඇත්තටම දැන් ඊ කියලා මේ big races දැක්කම මට මතක් වුණා. මෙහෙත් තියෙනවානේ big races.
1: ආ ඕකේ.
0: හැබැයි ඉතින් ඔය බෙනොම් බොනන්ස් එක නම් ඉතින් මේ
1: මෙහෙ විතරයි ලංකාවේ
0: විතරයි. ඒක ලංකාවේ තමයි ඒක තියෙන්නේ. එහෙම තමයි එක එක රීජන් වල එක එක දේවල් එනවනේ. මතක තියාගන්න බිග් රේසස් කියලා කියන්නේ ලංකාවේ ප්‍රොඩක්ෂන් එකක් නන්නේ මේක ෆ්‍රැන්ෂේ.
1: ෆ්‍රැන්ෂේ එකක් නේ. ආ.
0: බිග් රේසස් වල ලංකාවේ පොලි වැලි වැඩිෂන් එකක් කරන එකට මිට සෙට් කරන්නේ රේසර් එකට ලංකාවේදී. ලංකාවේ තමයි මිට සෙට් කරන්නේ. ඒක ඇසෙම්බල් කරන ලංකාවේදී. ඒකෙන් ඇත්තටම අපිට අර තවත් රේසර් එකේ ගාන අඩු වෙලා
1: තියෙනවා. හා ඔකේ.
0: අපි වැලි වැඩිෂන් එකක් ලංකාවේ කරන එකෙන් තවත් ගාන අඩු වෙලා තියෙනවා. තවත් affordable වෙලා
1: තියෙනවා. හා ඔකේ.
0: අපි හැමදාම කියන්නේ ලෝකේ ගොඩක් මිනිස්සු රැවුල කපන්නේ බය නැතුව කරදරයක් නැතුව big races disposable races කියන concept එක අඳුනලා දීපුවට පස්සේ
1: ඔව් ඔව්
0: නැත්තම් හැමෝම කොණ්ඩ වගේ රැවුල් බිම ගැවි ගැවි තමයි කට්ටිය ඉන්නේ
1: නැත්නම් ඒස හරි ගණන් නුනේ
0: ඊට පස්සේ කරල් දෙකට ගොතලා රැවුල්
1: ඉස්කෝලේ නුගුර කියන්නේ රැවුල ගොතාගෙන මට පේනවා ඔයාලු
0: effects ලේම කියනවා මල්ලි රැවුල ගොතාගෙන ඉන්නේ එතනකොට
1: අර වින්ද යනවලු රැවුල ගොතා
0: මාසෙකට එක සැරයක් දිනුනා දිනවා දැන් ඒව හරියන්නේ නැහැ මිනිස්සුන්ට නිසලන දිනපත නිතිපත පුළුවන් නම් මිනිස්සු දවසක් පැයෙන් පැය
1: ඉන්න
0: දාන තමයි අපිට අමාරු වෙන්නේ
1: right ඉතින් බජාජ් පල්සර් N160 බයික් එක ගැනත් අපි මේ දවස්වල විස්තර කියනවා ගොඩක් කට්ටිය මම පාරදීත් දකිනවා දැන් සෑහෙන්න N160 එක මම පාරදීත් දකිනවා මොකද මේ
0: ලස්සනයි බයික් එකේ ඔක්කොම කියලා මෙතනදී එම්මම කියන්න ඕනේ ඉගිලෙන්ද හිතෙනවා ඉගිලෙන්ද හිතෙනවා
1: yes
0: ඉගිලෙන්ද එපා ඉගිලෙන්න එපා.
1: ඔව් නේද?
0: පරිස්සමෙන් යන්න ඕනේ. නේද? පරිස්සමෙන් යන්න ඕනේ. නැත්තම් මිනිස්සු බනි. මිනිස්සුන්ගේ මනුන් අහන්න ඕනෙත් නැ. අනිත් එක වාහනේ පවර්ෆුල් වාහනයක් ගත්තා කියලා මේ වත්ත පිටේට සෙල්ලම පෙන්වන්න ඕනේ නෑනේ.
1: ඒක නෙනේ.
0: නේද?
1: අනිත් එක අපිත් දැන් වාහන ගත්තා කියලා ඒකේ උප්පරිම ස්පීඩ් එකට යන්න ඕනේ. එහෙම කියලා එකක් නෑ. ඒක
0: ඒකේ කටුව ගිහලා හේත් වෙන තැනට ගාන යන්න ඕනේ නෑ ඒක. නේ කටුව කියලා හේතු හේතුල ටක ටක ටක ටක ගාන ගානට ඒ වාහනේ යන්නේ නැහැ.
1: ඕ ඒකනේ.
0: රයිට්. ඉතින් පොඩ්ඩක් සෙන්සිබල් වෙන්නත් ඕනේ. ඉතින් අපේ රටේ අද තාක්ෂණයේ හැම පැත්තෙම රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ලෝකේ මොනවද තියෙන්නේ ඒකත් දවස් දෙකක් යනකොට ඒක ලංකාවේ තියෙනවා.
1: එහෙම
0: තත්ත්වක අපේ රට තියෙනවා අපරාධ කියලා කියන්න බෑ. නේද? ඒ වුණාට ඉතින් මේ ඔයා බලන්න ඕනේ අනිත් එක තමයි මේ බයික් එකක් ගන්නකොට.
1: හරි.
0: ලස්සන බලන්න ඕනේ. එන්ජින් කැපැසිටි බලන්න ඕනේ.
1: හරි ඔකේ.
0: පෙනුම ඊටාම වැදගත්. ෆීචර්ස් ඊටාම වැදගත්.
1: ආරක්ෂාව බලන්න ඕනේ.
0: ආරක්ෂාව වැදගත්. අන්න ආරක්ෂාව ගැන කතා කරද්දී බජාජ් N160 ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා නේ. බජාජ් N160 ගැන විශේෂ දෙයක් කියන්න කියනවා. මොකද ඒකේ තියෙනවා මේ සාමාන්‍යයෙන් ඔය කැටගරියේ බයික් එකකට එන්නේ නැති ස්පෙෂල් ෆීචර් එකක්. නේද?
1: yes
0: බයික් එකක් බ්‍රේක් කරනකොට බයික් එකක තියෙන මම හැමදාම මට සෙට් වෙන භයානකම කෑල්ල තමයි මේ බ්‍රේක් කරපුවම බයික් එක කොහොමද
1: නතර වෙන්නේ කියන එක.
0: හැසිරෙන්නේ කියන.
1: හරි.
0: බයික් එකක් බිහෙව් වෙන විදියක් තියෙනවා. අන්න ඒක very very important.
1: fully control කරලා දීලා තියෙනවා අපේ බජාජ් පල්ස. ඒක
0: control එක maximum ඇවිල්ලා තියෙනවා බජාජ් පල්ස බයික් එකට.
1: හරි. okay.
0: right. ඉතින් ඒවත් ඔක්කොමත් එක ලස්සන විතරක් දීලා මදි. ලස්සන නම් දීලා තිනවා ඒ ගාන ඇතුළේ ඒ වගේ ස්පෝර්ටි ලුක් එකක් ටච් එකක් තියෙන බයික් එකක් මං හිතනවා unbelievable කියලා.
1: ඒ ඔක්කොමත් එක ආෆ්ටර් සේල් සර්විස් එක ගැනත් විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඔබ ගනුදෙනුව කරන්නේ ඩේවිඩ් පීරිස් එක්කත් එක්ක. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ස්පෙයාර් පාර්ට්ස් ද සර්විස් ද ඔක්කොම ඉතින් ඔබට මෙහෙම මෙහෙම වටපිට බලන්න විතරයි තියෙන්නේ.

0: හද ගැස්මට සියත.
1: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica ලංකා ටයිල්ස්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
5: රන්සලි රන්නය සේවාව වයිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
2: අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
1: David Peeris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 4 888 666

0: අංක එක අංග මට මාරාසමේ අංක එක කියන එක මා නොම්බරයක්
1: නේ. හරි.
0: අංක එකට කලින් බින්දුව තියෙන වැඩක් නැහැ කාටවත් අංක එකට කලින් බින්දුවා කියලා එකම තමයි හැමෝම. දැන් බලන්න මම මේ ඔයා මට කියන්න මේ කවුද කියලා.
1: හරි ඔකේ.
0: වෙළඳ පොළ ප්‍රමුඛයා.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්.
0: වටිනාම වෙළඳ සන්නාම අතර ප්‍රමුඛයා.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්.
0: වැඩිම ජනතා ආදරය දිනූ සන්නාම අතර ප්‍රමුඛයා.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්.
0: ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම අතර ප්‍රමුඛයා.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. පිළිගන්න හැමතින් අංක එක.
0: දැන් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් අංක එක වුණාට වැඩක් නෑ.
1: හරි.
0: ඒ අංක එකේ රක්ෂකයාත් එක්ක ඔබේ ඔය තියෙන ප්‍රශ්න ටික රක්ෂණය කරලා නෑ.
1: අන්න ඒකනේ.
0: ඔබට ගන්න බැරි අවදානම් ගන්න එපා. ගන්න බැරි වෙඩින් ගන්න එපා. එනවා. ව්‍යාපාර කරනකොට වාහන ගන්නකොට යන්ත්‍ර සූත්‍ර ගන්නකොට ඒකෙන් ගන්න වැඩේ ඔබ දන්නවා ඇති. ව්‍යාපාර දියුණු කරන එක ගැන ඔබ දන්නවා ඇති. ඔබේ සම්පූර්ණ එනර්ජිය දාන්න ඕනේ එතනටනේ. මේ මැෂිම ගිනි ගත්තොත්, මේ ෆැක්ටරිය ගිනි ගත්තොත්, මේක ගම් වතුරේ ගියොත්, කෝලාහලයකට අහු වුණොත්, ඇස් වහක් කටවහක් වැදිලා ආශ්චර්යගේ ඇස් වහ කටවහයකට පවුලේ අය වැදිලා මේවා ව්‍යාපාර හාසුස් ගන්න එපා. ඔහම හාසුස් ගන්නව නිකන් බැලුවත් ඇති අම්මෝ.
1: අරවින්ද රට ගියා.
0: මම ඇපල් වත්තක් තියෙනවා මේ මේක පිටිපස්සේ. මං හරවන්නේවත් නැහැ මේ කැමරාව. ඇපල් ටික මෙහෙමලා හෑස් ගෑවනම් බ්ලක් ගාලා වැටේ. ව්‍යාපාර ඉවරයි. ඇපල් ඊළඟ පැපොල් තමයි ඉඳන්නේ ඉතින් අපේ.
1: අත්තත්.
0: වාර තේරෙනවද?
1: Yes.
0: ඉතින් අපි කියනවා අයියෝ ඇස්සක් කටවක් වැදුනද මන් දන්නේ නැහැ මේක ගිනි ගත්තා. මොන මගේ මිත්‍රයෙක්ගේ ව්‍යාපාරයක් කීපෙරද? එයාගේ තුන කොහොම ව්‍යාපාරයක්.
1: හරි.
0: හරිද? ඉතින් බලන්න ඉතින් මගෙත් වැරද්ද ඉතින් යාළුවා වුණාට මේ ඉන්ෂුවර් කරලා තිබුණේ උදේ 11ට ගිනි ඇවිලෙන පටන් අරන් හවස පවුවෙන්ද පාන්දර 3 වෙනකම් මහන්සි වුණා නිවන්න.
1: සීරියස්ලි?
0: දැක්කාම පපුව දාලා පිච්චිලා යනවා. ඒ යාළුවට නම් ඉතින් සල්ලි භාගේ තියෙන මොන හරි කරගනි. ඒත් ඉතින් මුල ඉඳලා පටන් ගන්න තමන්ගේ දුක් මාන්සින් හම්බ කරපු සල්ලි ටිකමනේ ආයෙදන් යට කරන්න ඕන. ඕකට ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බනම් ඔයා හිතන්න
1: මල් හතයිනේ නේ. කිසි ප්‍රශ්නයක් නැතුව එතන ඉඳන් වැඩේ කරගෙන යන්න තිබ්බනේ.
0: වැටෙන්න බය වෙන්න ඕනේ නැහැ. ඔබට හරියමං ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් වැටුණු තැනින් ආපහු වැටුණා නම් එතනින් ආපහු තිබුණු තැනට උස්සලා තියෙනවා ඉන්ෂුරන්ස් එකෙන්. එතන ඉඳලා ආයි යනවා. එහෙම හිතලා ගන්න.
1: හරි ඔකේ.
0: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වෙළඳ පොළ ප්‍රමුඛයා, සන්නාම අතර ප්‍රමුඛයා, වැඩිම ජනතා ආදරය අතර ප්‍රමුඛයා, ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම අතර
1: ප්‍රමුඛයා.
0: ඒ ඔක්කොම ප්‍රමුඛයා වුණාට වැඩක් නැහැ. ඔබට මීටරේ වැඩ කරේ නැත්නම් එතනින් ඉන්ෂුරන්ස් එක දාගන්න. හරි.
1: හරි.
0: ඉතින් 100%ක රාජ්‍ය සුරක්ෂිතභාවය සහ 64 වසරක පූර්ණ විශ්වාසය රැකවරණය වැඩේ කයිය ගහලා නෙමෙයි කරලා ඔප්පු කරලායි තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. කතා කරන්න 01112357357ට රිස්ක් ගන්න එපා. හරි අමාරුයි ව්‍යාපාරයක් වාහනයක් අරකම් මේක මොනවා හරි වුණාම මොන හරි වෙච්ච එකම හිතන අපරාධ ඉන්ෂුරන්ස් එක දාලා තිබුණේ නැත්තේ ඇයි අපරාධයයි මම ඒක කරේ නැත්තේ මම අයියෝ මොන මෝඩකමන්ද කියලා මොනවා හරි වුණාම තමයි ඕන කෙනෙකුට
1: තේරෙන්නේ
0: හැම වෙලාවෙම හිතෙන්නේ. ඉතින් ඒක කිසි තේරුමක්

0: නැති සිතුවිල්ලක් ඇති. කිසිම දෙයක් රිවස් කරන්න බැහැ.
1: ඕකේ, ඔගලට අපි කිව්වනේ අපි දැන් ඉන්නේ අගෝස්තු මාසෙ. අපි කිව්වනේ අර බජාජ් වීගෝ ජූලි වාසි දීර්ඝ කළා කියලා. ඉතින් ඔගලට මේ මාසෙදිත් බජාජ් වීගෝ ත්‍රීවිල් එකක් ගන්නකොට, බජාජ් වීගෝ කියලා කියන්නේ තන්නිකරම ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක්. මේ ත්‍රීවිල් එක ගන්නකොට අර විශේෂ වට්ටම් ටික හම්බ වෙනවා. ඒ වට්ටම් මොනවද කියලා දැනගන්න නම් ලැබෙන්නේ ත්‍රීවිල් එකක් ගනිද්දි තමයි. ඊට අමතරව හැම ත්‍රීවිල් එකකටම වැසි ආවරණ කට්ටලයකුත් නොමිලේ හම්බ වෙනවා කියලා බජාජ් එක කියන්නම කියලා කිව්වා. මේ විශේෂම දේ තමයි අරවින්ද, දැන් මේ දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් වාහන ගත්තොත් ජපානයේ තත්ත්වය කොයි වගේද සාමාන්‍යයෙන්? ඒ කියන්නේ
0: ජපානයේ එහෙම මට සිටි ඒරියා එකේ ගොඩක් දවසක් ඉන්න හම්බුනේ නැහැ අත්තනම. ඒකට හේතුනේ මේ ඔකිය වලට ඇවිල්ලා ඉන්නකොට ඒ රස්නේ ඇත්තටම දරා ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන. අපි ඉතින් ධර්ම කලාපීය රටවල වලින් ආවට මේ දවස්වල ජපානයේ තියෙන රස්නේ දරන්න ඇත්තටම අමාරු.
1: ආ ඔකේ ඔකේ.
0: කඩදාසියක් වගේ වේලල යනවා පැයක් කෙලී හිටියොත්. ඔව්,
1: හරි ස්කින් එක බැලුවම තේරෙනවා. ස්කින් එක හරියට වේලා.
0: මොකක් බලපුවාම?
1: ස්කින් එක හරියට වේලිලා ගිහිල්ලා නිකන්. දර හැවක් වගේ. බලන්නත් බෑ, අහගෙන හම්බෝ. පැත්ත බලන්නත් බෑ.
0: දැන් ඔයාගේ ස්කින් එක දර හැවක් වගේ වෙලා තියෙනවා. ඔයාට මක්ද?
1: මෙහෙත් රස්නේ.
0: ක්‍රීම් මදි වෙන්නේ නැති. ක්‍රීම් ගන්න සල්ලි මදි වුණා නේ.
1: අපි මාත්‍රකාවට එමු. අපි ඉලෙක්ට්‍රික් වාහන ගැන.
0: මේ මාසේ අන්තිමට පඩියෙන්න ඕනනේ. ක්‍රීම් ගන්න සල්ලි මදි වෙනවා. දරහවක් වගේ. මේ මරණ බලන්න මහක බලන්න.
1: ඕ. ඇස් වහගෙන ෂෝ එක කරන්න ඕනේ.
0: ඉතින් මේ ඒ නිසා සිටි ඒරියා එකේ වැඩි ඉන්න හම්බුන්නේ නැහැ. රෑ ආව පහුවෙන්ද උදේ පාන්දර මම පිටත් වුණා. ඒකල සීතලම සීතල පැත්තකට ගිහිල්ලා.
1: හා ඕකේ.
0: ආයිත් පාරක් ටිකක් නගෝය පැත්තට එනවා. මේ ඇවිල්ලා ඉන්නේ මේ තායිතින්
1: ටිකක් රස්නේ
0: වගේම රස්නේ. ඉතින් ඒ නිසා බලන්න හම්බුනේ. මම ඔයාලට බලලා ඒ විස්තරي කියන්නම්.
1: හා ඕකේ ඕකේ.
0: ජපානේ කියන්නේ ඉතින් වාහන නම් ඉතින් මොනවද ජපානේ?
1: අන්න ඒකනේ නේද?
0: ජපානේ මෙහෙමයි. ජපානට නම් ඩීසල් පෙට්‍රල් ගහගෙන දුවන්න ඕන් තරම් පුළුවන්. හරිද?
1: ඕන්
0: තරම් සල්ලි තියෙනවා මෙහෙ. මෙයාලා සල්ලි වලින් ගත්තොත් එහෙම ටියර් 1 රටවල් මේවා. අපි ඉතින් ඒ හරියට ඉතින් කවදා හරි එයි කියලා තමයි ඉතින් අපි හැමෝම හිතාගෙන මේ දත විකාගෙන අමුඩි තද කරගෙන ඉන්නේ නේද? එතකන් අපි මැච් එක ගහන්න එපා. මේ තියෙන විදිහට යන්න එපා.
1: අනිවාර්යෙන්.
0: නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන කියන එකක් ලංකාවට මාර වටිනේ. දැන් කීයද වියදම් බලනකො ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක් ගත්ත මිනිහාගේ කිලෝමීටර එක වියදම කියන්නේ රුපියල්
1: 3යි නේ? ඕ 3ක්.
0: රුපියල් 3යි. එක චාර්ජ් එකෙන් කිලෝමීටර 150ක් කොහේට වැඩිය පොඩ්ඩක් දුවන 150 තියාගන්න කයි වැඩි කතා ඕන්නේ නේ. gedara dīma charge කරගන්න. gedara dīma charge කරගන්න පුළුවන්. ඉස්සරමාට මතකද ඉලෙක්ට්‍රික් වාහන අරගෙන යන්න ඕන චාර්ජින් සෙන්ටර්ස්?
1: ආ ආ.
0: දැන් ගෙදරදීම චාර්ජ් කරගන්න පුළුවන් පුතා.
1: ඉතින් ඒ වාසියක්ද කියන්නේ? ඒකනේ යන්නේ නේද?
0: නේද? වාහන ඉලෙක්ට්‍රික් වුණා කියලා ඔබ චාර්ජ් කරන ගාන අඩු වෙන්නේ නැහනේ. ඒ වාසිය ඔබට හැම වෙලාවෙම තියෙනවා. ඩිලිවරි සර්විස් එකක් කරා තමන්ගේ ව්‍යාපාරයකට තියාගත්තත්, ඉඳලා ස්කූල් හයර් ටිකක් දුවන ගන්න තියාගත්තත්, මිනිස්සුන්ගේ ඉඳලා තමන්ට පුළුවන් වෙලාවට මොකක් හරි ඔය පික්මි වගේ ඇප් එකක් දාගෙන නිකන් එහෙම දුවන්න තියාගත්තත් කොහොම කරත් ත්‍රීවිල් එකක් කියන්නේ මිනිස්සුන්ට හම්බ කරන්න
1: පුළුවන්.
0: හැබැයි ඒකෙත් ඉතින් ලස්සනට යන්න ඕනේ
1: පාරේ. ඒක හරි.
0: ඒ වගකීම තියෙනවා. ලස්සන වාහනයක් මම දැක්ක හොඳ ඉඩපාඩු ආරමේ තියෙන වාහනයක්. ඒ ත්‍රීවිල් එක ගත්තා වගේ නෙමෙයි පොඩ්ඩක් ලස්සනට යන්න ඕනේ. ඒක යනකොට ඉතින් ලස්සනට ඇඳලා පැළඳලා එහෙම යන්නත් පුළුවන් නේද?
1: ඒක
0: ඩ්‍රයිව් කරනකොට නිකන් රයිඩ් නේ කියන්නේ. රයිඩ් කරනකොට මිනිස්සුත් ආස. ආ. තමන්ගේ වැඩේ ජොබ් එක නිකන් විදිහට කරන මිනිස්සෙක් නේ. එහෙම එකක් එනවා නේද?
1: හොඳට
0: ඇඳ පැළඳේ. ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ කොහොමද? මිනිස්සු මනින්නේ ඇඳුමෙන් තමයි.
1: වෙන ක්‍රමයකුත් නැහැනේ අපිට මිනිස්සු මනින්නේ.
0: ඕකෙන්ද බලන්න.
1: උණ කටුවෙන් බලන්න.
0: ගලවන්නේ ෂර්ට් එක බලන්න. කොයි වගේද බලන්න ෂර්ට් එක ගලවන්නේ. ෂර්ට් එක ගලවන්නේ එහෙම
1: බලන්න. Yes, එහෙනම් ඉතින් Bajaj Vigo 3 wheel එකක් ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපි නම්බර් එකත් මතක් කරන්නම්. කෝල් එකක් දෙන්න 01147 500 අපිට ඇලුමෙක්ස් ගැන කතා කරලම අපේ වැඩේ ක්ලෝස් කරන්න පුළුවන්. අපි මේ දවස්වල කතා කරනවා දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් නොලෙජ් හබ් එක ගැන. ඒ තමයි අපේ ඇලුමෙක්ස් එක දාපු ඒ මොකද්ද ඒකට කියන්නේ ස්පෙෂල් නමක් තියෙනවා. මම ඒක කියන්නම්. ඒක ටිකක් අමාරුයි අරවින්ද මට කියන්න. මම වැරදුනොත් වහ හදන්න. ඇලුම් ට්‍රාන්සිට් ස්පේස්. ඇලුම් ට්‍රාන්සිට් ඕ නේද? අමාරුයි වගේනේ.
0: මොනවා කියනවද
1: මේ? ඇලු මැලුම් කියලා තමයි ඒකේ නම තියෙන්නේ. ට්‍රාන්සිට් සෙන්ටර්. ඕ එහෙම තමයි තියෙන්නේ. Yes, ඇලුම් ට්‍රාන්සිට් ස්පේස්.
0: ආ.
1: Yes.
0: ගමන ගමන ගමන ගමන. ගමන ගමන.
1: එතනට ගියාම ඕගලන්ට ගොඩාක් දේවල් දැන් අපි ඇලුමිනියම් ගැන කතා කරාට ඇලුමිනියම් කියන වචනේ දැනගත්තට ඉස්කෝලේ යන කල් නම් දන්නවනේ ආවර්තිතා වගුවේ තිබ්බා එහෙම වුණා අරම වුණා කියලා අපි දන්නවා ඇලුමිනියම්. හැබැයි දැනගත්ත
0: ආවර්තිතා වගුවෙන් දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ අපිට.
1: ඕ ඒක
0: මොකද ඒකට ලේසි උතන්ට ගිහිල්ලා
1: හරි
0: ඔය එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිල්ලා බලන්න. ඔයා කියන්නේ මට මාර ෂුවර් එකක් තියෙනවා අපි මේ ජපානේ කන්ස්ට්‍රක්ෂන් වලදී දකින්න ගොඩාක් දේවල් තියෙනවානේ. මේ රටවල කන්ස්ට්‍රක්ෂන් හරි ලේසි වෙලා තියෙනවා. මොකද මේ ප්‍රී ෆැබ්‍රිකේටඩ් ඩයිටම්ස් වලින් තමයි මේව කරන්නේ. හැම එකම මුලින් ඉඳලා හදන්න බලන්නේ නැහැ. ඒ වගේ සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් කැලොමෙක්ස් එකේ ඔය ෂෝරූම් එකේ අලුත්ම ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ තියෙනවා.
1: හරි ඔකේ.
0: ඒව පාවිච්චි කරන්න. මේ රටවල වලගේ ගෙවල් දොරවල් හදන්න පුළුවන් එමයයි.
1: අනිවාර්යෙන් අලුත් ගොඩාක් දේවල් ඔයගලන්ට බලා ගන්න
0: පුළුවන්. ගොඩාක් ලයිෆ් එකේ ඔය පාට් එක එහෙම් පිටිම ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන්. ඇත්තටම ගයක් හදනවා නම් ඇදුවයි කොතනට ගිහිල්ලා බලා ගත්තාම ඊළඟ පාර හදනකොට
1: හරි
0: වෙන රටක එකක් මෙහෙගෙන හැලලා තිබ්බා වගේ. හිතන්නකෝ.
1: හොඳ වෙනසක්.
0: Tamanටත් එහෙම හිතෙනවා. එහෙමම ගලවන් ඇල්ල මෙහි ආයි කරා වගේ හිතෙනවා.
1: එහෙමයි.
0: ඒකට ඕන කරන වටපිටාව අපිකාව තියෙනවා. අපිට තියෙන ඒ පිළිබඳව අපිට දැන් දැනුම මදි. අපිට අලුත් දැනුම මදි ලෝකේ තාක්ෂණය කොතනටද ඇවිල්ලා තියෙන්නේ. ඒවෙන් කොච්චරක් අපේ රටේ තියෙනවද කියලා හෙවොත් කියන්න පුළුවන් මිනිස්සු අතේ ඇඟිලි ගන්නටවත් නැහැ. ඉතින් යන්න ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන්න බලා ගන්න ඔබට අනිවාර්යයෙන්ම ඊඩියාස් ලෙක ලක්ෂයක් එයි. අපේ මෙතන මෙහෙම කරන්න පුළුවන් අතන මෙහෙම කරන්න පුළුවන් අතන්ට මේක දැම්මම නම් කොච්චර ලස්සන වෙයි. ඒක ඉතින් තියෙන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඔබ කොහොමද ඒව හිතන්නේ?
1: ඒකනේ.
0: ඉසෙලා තියෙන දේවල් බලා ගන්න. ඔය නාරායන් පිට නාවල පාරේ තමයි තියෙන්නේ. හරිම ලේසි හොයාගන්න. ලස්සනම ලස්සන ෂෝරූම් එකක්.
1: හරි. එහෙනම් ඉතින් අද දවසේ වැඩ ටිකක් ඔම අපි ඉවරයක් කරලා තියෙන්නේ. ඉතින් අපි ජපානයේ තොරතුරු දැනගන්න ආයි හෙට දවසේ තවාව සම්බන්ධ කරගන්න ලෑස්ති අරවින්ද. මං හිතන ඔයා කිසිම මසුරුකමක් නැතුව ඒ තොරතුරු අපිත් එක්ක ෂෙයා කරගනී කියලා.
0: කොනිචිවා.
1: කොනිචිවා. ඕකේ කුදසයි. ඕකේ කුදදසයි.
0: කුදදසයි කියලා එකක් නෑ. කුදදසයි. මොකද්ද මේ කතාව?
1: ඕකේ කුදසයි.
0: වැඩ කරන්න එපා. රට්ටු ඉස්සරහම. රට්ටු ඉස්සරහ හැල්ලු වෙන්න එපා.
1: එහෙනම් තකේෂි අපි එහෙනම් තකේ අපි හම්බ වෙමු. හෙට හම්බ වෙමු.
0: හෙට උදේ නම් ආයි තකේ ගහන්න පටන් ගන්න.
1: සුබ දවසක්. සුබ දවසක්. මං ආශාරය මේ අරවින්ද සුබ දවසක් ඔයගලන්ට.
2: හද ගැස්මට සියත සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
3: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: අයුබෝවන් මම අනුබු ගුණසේකර සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2024 මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
5: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුළ හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න
3: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ටයිටල් ස්පොන්සර්
6: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බිට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිට්වීන් ලේඩි
7: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
8: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
7: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
10: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 13.96
13: අරගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
16: Billboard සමාජිකයන් සඳහා Kagels Food City within Megawattam, Fortune, RBD, Voltel ඉතිරිය රුපියල් 590යි. Kills Breakfast Chicken Sausages ඉතිරිය රුපියල් 425යි. Stewart's Rosa කහටතේ ඉතිරිය රුපියල් 170යි. Depol Dishwash Lime ඉතිරිය රුපියල් 110යි. Kagels Food City.
17: Ofi Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi, Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0.76 251 30 20.
18: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
19: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
20: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
19: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරි මිලට විකුණනා ජෙනුවින් අය.
21: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
22: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
23: ගන්නවා ලයිසන් එක.
24: දැන් හරිනේ අමාරු.
22: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
21: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
22: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනි ඉතින් නේද?
25: Motor Show, Lifestyle Expo, Construction Expo, Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
26: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
25: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
27: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
28: අද ගැස්මට සියත
29: සියත පාත්‍රයේ විතස
30: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාර්ම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම පොඩි සැලසුම් සහගත භාවයක් ඒකෙ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
29: සියත පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම ගන්න 0.11 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
18: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
19: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
15: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
24: අයිය
0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩාක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමසන්න.
4: අත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TJ අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
6: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති Escort Dunkier.
8: 23 63 82 84
23: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
23: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
23: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: किया था टॉप स्टोरी
1: महानगर प्रदेश लेखम कोटा से देखकर नायम रतु निवेदन මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස දෙකකට අධිර තුන යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. පස්භාගයේ කෝරළේ සහ අග්ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොටසවලට එම නායම් රතු නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ බොහොවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ.
2: මහනුවර දිස්ත්‍රික්කයේ උඩුතුම්බර සහ උඩපළාතෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට, කෑගල් දිස්ත්‍රික්කයේ යටියන්තර සහ අරණායගෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝවුඩ්, අඹගමුව කෝරළේ, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිරෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට, රතුපුර දිස්ත්‍රික්කයේ ඕපනායක එඹුල්පිය සහ රත්නපුරෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර, මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදුතුම්බරෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ දැරණියගලෙන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට, රතුපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිටන් ප්‍රාදේශීය ලේකම් කොටසවලට අධිර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදන ක්‍රියාත්මක කරන ලැබුව.
1: දැන් තවත් දේශීය පුවතක්. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙවැනි විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මෙම වසරේ මාසික දත්ත විශ්ලේෂණය කිරීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත ජූලි මාසයේදී. ඒ 29,978ක් ලෙසයි. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ රෝගීන්ගෙන් 18,321ක් වාර්තා වීමත් සමගයි.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: හද ගැස්මට සියත. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
2: මම අනුබු ගුණසේකර සියත බික්ටවීන් ලේඩි මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විවර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
2: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.

0: Kilo Vardır Textiles.
1: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
2: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
4: සීනිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගාවට්ටම්, මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ්
5: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකී.

0: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. ඔබටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

ඔබ බල්ල තියෙනවද පීකි බ්ලයින්ඩස්? අර සිලියන් මර්ෆි ඉන්නේ. බලපු කෙනෙක් නම් ඔබ දන්නවා, යා නිතරම ඉන්නේ සිගරට් එකක් අපත්තු කරගෙන. ඒක තමයි එයාගේ ජීවිතේ වගේ තමයි පෙන්වන්නේ. හැබැයි යා ඇත්ත ජීවිතේ කවදාකවත් ඔය වැඩේ කරන්නේ නැහැ. ඔය කතා වෙනුවෙන් ස්වභාවික හදපු වෙනුවෙන් ගත්ත ආදේශකයක් තමයි යා පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වෙනුවෙනුත් ඒ ජාතියව 3000ක් විතර පානය කරලා කියනවා කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් ෆිල්ම් එකක් බලලා අපි හිතනවානේ ඒක කට්ටිය කරන දේ තමයි අපි කරන්න ඕන, අපේ ජීවිතෙත් අපි හොඩක් ඒ වගේ හැදෙන්න ඕන කියලා. සමහරවිට අපි එහෙම ගන්න ගොඩාක් දේවල් අපේ ජීවිතේට එච්චර හොඳ දේවල් නෙවෙයි. අදයි දැන් අපි ඔබට ඒ ගැන ටිකක් කතා කරන්න ලැස්තිලා ඉන්නවා. දැන් අපි හැමෝගෙම ජීවිතේ තීරණනේ, ඒක තීරණයක්. ඒ තීරණේ මුළු ජීවිතේම වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඒක හොඳ තීරණයක් නම් ඔබේ ජීවිතේ ගොඩ දානවා, ඒක වැරදි තීරණයක් නම් ඔබේ ජීවිතේ පල්ලෙහැටම වැටෙනවා. හානිකර මද්‍රව්‍ය කියන්නේ අන්න ඒ වගේ වැරදි තීරණයක්. මුලින් ඒක අපිට ෂා මේක මරු කියන කුතුහලයක් මුලින් තියෙන්නේ. හැබැයි ටික කාලයක් ඇද්දී ඔබේ සල්ලි, සෞඛ්‍ය, පවුල, ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබේ අධ්‍යාපනය, සමාජයේ තියෙන තත්ත්වය, මිනිස්සුන්ට ඔබ ගැන තියෙන විශ්වාසය, මේ හැමදේම ඔබ දවසින් දවස නැති කර ගන්නවා. ඒකින්ද ඒ වගේ පුරුද්දක් ඔබට ඇති වෙන්න යනවා. එහෙම නැත්නම් ඔබට ඒ වගේ පෙළඹවීමක් කොහෙන් හරි තියෙනවා නම් මෙන්න මේ දේ පුරුදු වෙන්න. නැහැ කියන්න සහ දැහැ කියන්න, එපා කියන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ඔබේ ඔය යන ගමන ඔයරත් වඩා ලස්සනට යන්න. මොකද අත ගන්න හොඳ තීරණයක් හෙට දවසේ ඔබේ ජීවිතේ ලස්සන කරන්න ලොකු පියවරක් වෙන්න පුළුවන්. ඒකින්ද රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මතක් කරනවා මද්‍රව්‍ය වලට නැහැ කියන්න ජීවිතේට. ඔව් කියන්න. මේක අපි ඉස්සරහටත් තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

0: අද ගැස්මට සියත
1: මක්කලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
2: දවල්ටද ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: අයියා, මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා, මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TG අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
11: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: නම

දරුවන් අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.3

0: क्या था टॉप स्टोरी
1: මැතිමති බංකලා රාජ්‍ය ආයතනවෙත ලබා දීම 230කින් හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කරන ලද නිවාස 30ක් පමණ රාජ්‍ය ආයතන වෙනුවෙන් ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරි 230 තුල ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. ඕකියා සිටියේ මාසිකවමාරක් වැනි කාලයක් තුල මේ නිවාස සියල්ල රාජ්‍ය ආයතන වෙනුවෙන් ලබා දී අවසන් කිරීමට හැකියාව පවතින බවයි. හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කරන ලද නිවාස 50ක් පමණ රාජ්‍ය ආයතන සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. එම නිවාස අතරේ නිවාස 35ක් පමණ පිහිට ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලයි. තවත් දේශීය පුවතක්. බෙඩිතප පුද්ගල ඝාතනයකට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ටාශය විසින්. දෙහිවල නිසලරණ සුසාන භූමිය තුලදී යතුරුපැදියකින් පැමිණි නාතුරණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා. පොලිසිය පැවසුවේ එය අනුව සිදු කළ විමර්ශනයකදී සැකකරු හා අපරාධයට

0: දරුණු දුන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි. ඔන්සතුව තිබී රුපියල් 280,000ක මුදලක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 47ක් වන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 35ක් වන පොල්ගස්සෝවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

0: අද ගැස්මට සියත
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකෙන
4: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
6: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ
5: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකො
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: වැඩනේ ඉතින් නේද
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: LP ස්ථාවර තැන්පතු.

0: Siyata Divine Apura.
1: උදේ 11 විනාඩි 15යි දැන් වෙලාව. ඔබේ vibe එක වෙනස් කරගන්න කැමතිද? මං කියන්නේ දැන් ඉන්න විදිය. එහෙම කැමැත්තක් තියෙනවා නම් ඔබ මුලින්ම ඔබ ඔය අඳින පළඳින විදිය වෙනස් කරගන්න ඕන. එතකොට ඔබ නිකම්ම ස්මාර්ට් වෙනවා. එතකොට vibe එක නිකම්ම වෙනස් වෙනවා. හැබැයි ඒකට ඔබට idea එකක් නැත්නම් ඔබ යන්න ඕන හොඳම තැනගෙන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි තිලකවර්ධන textiles. එතනට ගියොත් එතන ඉන්නවා අවුරුදු ගාණක් තිස්සේ customers ලත් එක්ක ගනුදෙනු කරලා මේ field එක ගැන හොඳටම දන්න, ඇඳුම් ගැන හොඳටම දන්න, දවස ගානේ ලෝකේ මොනවාද අලුතෙන් එන fashion trends, ඒ දේවල් ගැන දන්න හොඳ staff එකක් ඔබට එතනට ගිහිල්ලා කිසිම idea එකක් නැත්නම් අඩුම ගාන ඔබ ඇඳුමක් ගන්න තියා වෙන කෙනෙක්ට ඇඳුමක් කරන් දෙන gift එකක් විදියට, එහෙමවත් idea එකක් නැත්නම් ඔබ යන්න මොන හොඳම තැන තමයි තිලකවර්ධන textiles. ඇඳුම් විතරක් නෙවෙයි අඳින පළඳින හැම දෙයක්ම එතනින් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. branded watch එකක් ගන්නව නම්, එහෙම නැත්නම් හොඳ handbag එකක් ගන්නව නම්, ඊට පස්සේ හොඳ shoes දෙකක් ගන්නව නම්, මේ වගේ ඕනම දෙයක් ඔබට තිලකවර්ධන textiles එකකට ගියොත් කරගන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල ශාඛාවන් වලට. ඒත් එක්කම යාලගේ online store එක මතක් කරන්න ඕන www.tilakawardhana.com website එක. එහෙම එක දිගට search කරන්න ඕනේ නැහැ මුළු නමම ගහලා. ඔබට පුළුවන් තිලකවර්ධන කියලා ඔබේ search engine එකේ search කරාට පස්සේ ඉක්මනටම යාලගේ website එකට යන්න. ලංකාවේ ඕනම තැනකට යාලා ඇඳුමක් ඔබට ගෙනත් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඒක gift එකක් විදිහට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට ගෙන්න ගන්න විදිහට වැඩේ කරගන්නත් පුළුවන්. කොළඹ කිරිබත්ගොඩ අවට කෙනෙක් නම් ඔබ එහෙම නැත්නම් ඔබ ඕඩ එක යවන්නේ කොළඹ කිරිබත්ගොඩ අවට තැන කරනන් ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත යාලා ඒක ගිහින් දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඔන්ලයින් ගෙන්න ගන්න ඕනම දෙයක් ඔබට දවස් දීලා තිනු 21ක් ආපහු අවුට්ලට් එකකට ගිහලා මාරු කරන්න ඕන නම් ඒ වැඩෙත් ඒ විදියට කරගන්න. ඒත් එක්කම තිලකවර්ධන සෙලියුල ගැනත් මතක් කරන්න ඕන, ස්මාර්ට්ෆෝන් එකක් ගන්න යනවා නම් ඔබට දැන් genuine smartphone එකක් මාකට් එකේ හොඳම price එකකට ගන්න පුළුවන් හොඳම තැන තමයි තිලකවර්ධන සෙලියුල. කිරිබත්ගොඩ නිට්ටබෝ ජයල මහනුවර හැම තැනකම තිලකවර්ධන සෙලියුලක් තියෙනවා. යාලගේ live store එකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා gedara ජීවිතය smart කරගන්න ඕන දේවල්. මම කියන්නේ day to day life එකට ඕන කරන දේවල්. සමහරට fridge එකක් වෙන්න පුළුවන්, washing machine එකක් වෙන්න පුළුවන්, kitchen එකට ඕන කරන දේවල් වෙන්න පුළුවන්. කොටිම ඔබේ කාමරේ තියෙන mattress එක උනත් තිලකවර්ධන live store එකට ගියොත් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ලයිෆ් ස්ටෝස් තියෙනවා කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල කියන තැන්වල. තිලකවර්ධන ගත්ත එක මේ හැම වෙලේම ඔබට ලේසි කරලා තියෙනවා.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
7: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ, Tamanටම පේනවා.
8: නා
9: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
10: අරුපොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
11: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
12: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා කරි ලෝකට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න.
20: අමතන්න 0111 700 678.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු.

0: විත්‍යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑක්ෂිප් එක්ස්පිරියන්ස් සෙන්ට වෝඩ් ප්ලේස් කලම්බෝ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
2: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011185800 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
4: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.

0: 98.4 මේ කොමුවට සියත FM
1: ගොඩ කාලයක් අපේ ජීවිතේ තිබ්බ දෙයක් අමතක කරන්න ඕන වුණාම අපිට ගොඩක් අය කියන්නේ මොකක් හරි දෙයක් පටන් ගන්න. එතකොට ඔයාට ඒ දේවල් අමතක වෙයි කියලා. ඒ කියන්නේ දෙයක් අමතක කරන තව දෙයකට ඇබ්බැහි වෙන්න ඕන. හැබැයි ඇබ්බැහි වෙන දේ හොඳ දෙයක් වෙන්න ඕන. ඔබ මේ වෙද්දී එහෙම හොඳ නැති දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් අපි ඔබට කියන්න. ඔබට පුළුවන් එදී ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරලා දාන්න. නැත්තම් එහෙම පුරුද්දක් ඔබට නැති කෙනෙක් නම් අපි ඔබට කියන්නම් පරිස්සම් වෙන්න කියලා. මොකද එහෙම සමහර නරක ඇබ්බැහි තියෙනවා. ඔබේ ජීවිතේ සෑහෙන කාලයක් ඔබ ගොඩනගා ගත්ත මේ මහන්සි වෙච්ච දේවල් එක තප්පරයක විනාඩියෙන් ඔබෙන් ඈත් කරලා දාන. විෂමද්‍රව්‍ය කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේකත් එක්ක ජීවිතේ මාර තැනකට යනවා. මට අමුතු විදිහට හිතන්න පුළුවන් වෙනවා. මට අලුත් යාළුවෝ හම්බෙලා තියෙනවා. නෑ ඔබට ටිකක් වයස වැඩි වෙද්දී ඔබට තේරෙයි. හරි හමං යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙක් හිටියම හොඳටම ඇති කියලා. දැන් ඔබ ගාව ඔය වට වෙලා ඉන්න කට්ටිය ඇයි ඉන්නේ කියලා ඔබ හරියට හිතලා බැලුවොත් සමහර වෙලාවට ඔබ ඔය පාවිච්චි කරන විෂමද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒකට හේතුව ඉතින් අපි අද දවසේ ගැන ඔබට කතා කරනවා. ඉදිරියටත් අපි ගැන ඔබට මතක් කරනවා. හැමතිස්සෙම මතක තියාගන්න ඔබේ ජීවිතේ ඈතට අරන් යන ඇබ්බැහි වීම වලට යන්න එපා. ඔබ ඊට වඩා ලස්සන ඇබ්බැහියක් හදා ගන්න. ඔබ වාහන වලට ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මියුසික් වලට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට හොඳට ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ ෆීල්ඩ් එකත් එක්ක ඔබ මොනවද කැමති? අන්න ඒ දේවල් එක්ක ඇබ්බැහි වෙන්න. එතකොට ජීවිතේ ඔබ අර ගොඩනගාගත් දේවල් ඒ විදිහටම පරිස්සම් කරගන්න ඔබට පුළුවන්කම අනිවාර්යයෙන්ම හම්බෙනවා. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය අරන් ඉන්නේ. හැමතිස්සෙම තමන්ගේ පවුල ගැන හිතන්න, පවුලයාගේ විශ්වාසය ගැන හිතන්න, ඔවුන් ඔබට දෙන ආදරය ගැන හිතන්න. එතකොට ශක්තිමත් පවුලක් ඒ වගේම තමයි මද්‍රව්‍ය වලින් තොර සුරක්ෂිත රටක් අපිට හදාගන්න පදනම දාගන්න පුළුවන්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම තංග පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
8: නැහැ. හරිදී හරිම තැනට ගිහින් ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TG අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
12: සියත හෙඩ්ලයින් රිවියු.
13: මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකට නායම් රතු නිවේදන. නුවරඑළියේ අවතානම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත. මහර බන්ධනාගාරයේ රජයේ රස පරීක්ෂකගේ නිරීක්ෂණයට. මැතිඅමති බංගලා රාජ්‍ය ආයතන වෙත. සුළු වීමෝල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
8: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
15: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
14: අම්මට ඒකත් ඇහුණා.
15: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
16: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
17: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0766252330.
18: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
19: 98.2

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහනුවර ප්‍රාදේශ ලේකම් කොට්ටාස දෙකකට නායම් රතු නිවේදන. නුවරඑළියේ අවතානම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත. මහර බන්දනාගාරයේ රජයේ රස පරීක්ෂකගේ නිරීක්ෂණයට. මැති අමති බංගලා රාජායතන වෙත. සුළු වීමෝල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකට අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. පස්භාගයේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට එම නායම් රතු නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ.
4: මහනුවර දිස්ත්‍රික්කයේ උඩුතුම්බර සහ උඩපළාතෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගහ දිස්ත්‍රික්කයේ යටියන්තර සහ අරණායකෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නෝවුඩ් අඹගමුව කෝරළේ කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රතුමු දිස්ත්‍රික්කයේ ඕපනායක ඉඹුල්පේ සහ රත්නපුරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධියර 2 යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදතුම්බරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ දැරේකලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රතුමු දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධියර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදන ක්‍රියාත්මක කරන ලැබුව
1: ප්‍රධාන ගංගා ආශ්‍රිත ඉහළ ද්‍රෝණි කිහිපයකට ඊයේ රාත්‍රියේ සැලකියුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ගංගාවල ජලමට්ටම් මෙවර විට තරමක් පහත බැස තිබුණද ගම්මතුර අවදානම තවදුරටත් පවතින බවයි.
5: අද උදෑසන වන විට ඇතැම් ස්ථානවල පහත් බිම්වල ජලය යටවීමේ හැකියාව තියෙනවා සහ තවදුරටත් පහළ ප්‍රදේශවල ජලමට්ටම් වල මේ විදියට පවතී කියන විශ්වාසය තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අද දින කාලගුණික පුරෝකථනයන් අනුවත් තව වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනය තමයි තියෙන්නේ. ඒ වගේම කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ නෝවුඩ් සහ කිතුල්ගල මධ්‍යස්ථානවල මිලිමීටර 155 160 ආසන් ප්‍රමාණයේ වර්ෂාපතනයන් ඊයේ රාත්‍රියේ ලැබුණා. ඒ තත්ත්වයේ යටතේ එම ප්‍රදේශවල ජලමට්ටම් ඉහළ ගියාම අපිට පෙන්නුම් කරා. විශේෂයෙන්ම මතර තත්වයක් දක්වා වර්ධනය වීමකුත් තිබුණා. නමුත් මේ වන විට එම ජලමට්ටම් සෙමෙන් අඩුවෙමින් පවතිනවා.
1: කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයද ඉදිරි පැය 48 සඳහා තවදුරටත් දීර්ඝ කළා. කලුන් නිල්වලා සහ ගිංගංගාවන්වලද අත්තනකළු ඔය සහ මහ ඔය හිද ජලමට්ටම්වල සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා. ඉදිරියේදී තවදුරටත් වැසි ලැබුණහොත් එයවට පහත් බිම් යටවීමේ අවතානමක් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න සඳහන් කළේ මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
6: විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොදුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 අතර අගයක් විටින් විට ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 අතර අගයක් ඇති වේවි. මේ නිසා ගාල්ල සිට හම්බන්තොට හරහා පොදුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස දීවර සහ නාවික ප්‍රජාවකෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
1: මේ අතර කඩින් කඩ ඇතිවන වර්ෂාපතනයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා. ඇය සඳහන් කළේ ගංවතුර අවදානම් ප්‍රදේශවල පදිංචි පවුල් කිහිපයක් මෙවන විට තාවකාලික මධ්‍යස්ථාන දෙකක රඳවා ඇති බවයි.
7: නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයක් දැනට තියෙනවා. අඹගමුව නෝඩ් හැටන් ප්‍රදේශයටත් නුවරඑළිය නගරයට සහ ඒ අවට ප්‍රදේශයටත් වැස්ස මේ දින තුන පුරාවටම ලැබෙමින් පැවතුණා. තැන් තැන්වල කණ්ඩි කඩා වැටීම් සහ සුළු සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ ඒකකය වගේම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ඒ කණ්ඩායම් එකතු වෙලා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
1: පවතින තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන පිළිබඳ තීරණය කළ යුතු බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙටිආරච්චි පවසනවා. ඒ සඳහන් කළේ පවතින අයහපත් කාලකුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තීරණය කළ හැකි බවයි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ නවලපිටිය ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දිකුඩවත්ත පැවසුවා. ඔහු සඳහන් කළේ හදිසි ආපදා තත්ත්වයකදී ක්‍රියාත්මක වීම සඳහා සියලු අංශ සූදානමින් සිටින බවයි. මහනුවර දිස්ත්‍රික්කයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි මහනුවර සියත ප්‍රාදේශීය වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.
8: පොල්ගොල්ල ජලාශයේ වහන්දුරු ගණනාවක් අද උදෑසන සිටම විවෘත කිරීමට සිදු වූ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කරා මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ ජීවන කටයුතු පවත්වාගෙන යාමට අපහසු වන ආකාරයේ වර්තාව පසුබිම් වෙන බව විශේෂයෙන් සඳහන් කිරීමට පුළුවන්. තවමත් නවලපිටිය ප්‍රදේශයේ සහ අනෙකුත් නායාම වල ගොදුරු වන ප්‍රදේශවල තත්ත්වයන් පිළිබඳව කරුණු ක්‍රියා බලාගෙන යන බවත් පුළුතුළු සිද්ධීන් වාර්තා වී ඇතත් බරපතල සිද්ධීන් වාර්තා වී නැමැති බවට තමයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ. කෙසේ වෙතත් අවශ්‍ය ඕන වෙලාවක ජනතාවට පිහිටු වීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවද මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා විශේෂයෙන්ම සඳහන් කළා. මම හේරත් බණ්ඩාරේක නායක මහනුවර සිට.
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙවන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මාසික දත්ත විශ්ලේෂණය කිරීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ජූලි මාසයේදී 29,978ක් ලෙසයි. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ රෝගීන්ගෙන් 18,321ක් වාර්තා වීමත් සමගයි. දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එහිදී රෝගීන් 17,101ක් වාර්තා වුණා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් යළි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ කපිල කන්නංගර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: මේ කාලය තුළදී අපි දන්න ඉස්සරහට ඊසන දිග මෞසම් සලංගෙනවා. ඉතින් ඒත් වැහි කාලයක් එන්නේ. ඒ කාලය තුළදී උතුරු නැගෙනහිර, උතුරුමැද සහ මධ්‍යම පළාත්, සබර්ගම් පළාත්වල නිතරම වැසි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වැහි කාලය තුළදී ඩෙංගු රෝගයෙන් බේරි සිටීමට තම තමන්ගේ ඒ පිරිසිදු කර ගැනීම ප්‍රණපද මේ ඒවා පිරිසිදු කරගත්තත් පමණයි අපිට මදුරුවා බෝ වෙන ස්ථාන ඉවත් කරන්න පුළුවන්.
1: මහර බන්දරාගාරය අද රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබෙනවා. බන්දරාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසුවේ බන්දරාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා ඇති බවයි. රඳවැන් 100කට වැඩි පිරිසක් මේ වන විට දුම්බර, වැලිකඩ, බූස, කළුතර, බතුල්ල, මඩකලපෝ සහ පොළොන්නරුව යන බන්දරාගාර වෙත මාරු කර යවුණා. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්දරාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම අද සහ හෙට දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවයි බන්දරාගාරයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මහර බන්දරාගාරයේ ඇති වූ තත්ත්වය මෙවන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද ඔහු කියා සිටියා. මහර බන්දරාගාරයේ පසුගිය පළමුණදා පසුරුවේ නොසන්සුන්තාවයක් ඇති වූයේ රැඳවියන් පිරිසක් බන්දරාගාරයේ වහලය මත නැග කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එදී ඇති වූ ගැටුම් වලින් එක් රඳවියෙකු මිය ගොස් තවත් රඳවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා. ආණ්ඩුව විසින් සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් නොසලකා හැර ඇති බව සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් චෝදනා නගනවා. එම සංගමේ සභාපති යුකේ සෙමසිංහ මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
10: පසුගිය දිනක අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා රුපියල් 120 මිලකට යටත්ව නාඩු වී කිලෝවක් වීමෝල් හිමියකු ලබා ගත යුතුයි කියන කාරණය. නමුත් මේ වන විට වෙළඳපළ තුළ සැන්න නෙලීමත් එක්ක විශේෂයෙන්ම උතුරු මැද කලාපයේ විශාල අස්සර නෙලීමක් ආරම්භ වෙලා තිබෙනවා. ඒකත් එක්ක ඒ එන තොග සුළු පරිමාණ වීමෝල් හිමියන්ට ගැනීමේ අපහසුතාවයකට පත් වෙනවා. මොකද වෙළඳපළ එන වී ප්‍රමාණය අධික වෙමින් තිබෙනවා. අනෙක් පසින් සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා රජය තවමත් කිසිදු ක්‍රමවේදයක් සකස් කරලා නැහැ.
1: මහාවාරි ගොවිස් සංවිධානය සභාපති පුංචිරාල රත්නායක පැවසුවේ ගොවින් පීඩාවට පත් කිරීම රජය වහාම නැවැත්විය යුතු බවයි.
11: සුළුවා මධ්‍ය පරිමාණ මහමෝල් හිමියන් ගෙනල්ලිවල මේගොල්ලෝ සාකච්ඡාවක් තියලා කෘෂිකර්ම අමාත්‍යාංශේ ඉතිපැති ඒගොල්ලෝ සුළුවා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය දෙනවා කියලා අද රුපියල් අඩුම වශයෙන් රුපියල් 215 දෙන්න පුළුවන් මේ අද දවස වෙනකොට. හැබැයි ඒකට රජයේ මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි පාරිභෝගිකයටත් නැහැ, ගොයියටත් නැහැ. කොහෙදෝ ඉන්න අතරමැදියෝ ටිකක් තමයි මහමෝල් හිමියෝ ටිකයි තව අතරමැදියෝ ටිකුයි තමයි මේක ගන්න. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලගේ ලොකු ටෝක් දෙන ඒවා නවත්තලා අපිට අපි කියන්නේ රජයේ නිෂ්පාදන බියදන් දාලා තියෙන ඒකවත් ගන්න ක්‍රමවේදයක් හදන්න මේකට.
1: චීනය වියට්නාමය ඇතුළු රටවල් වලින් මහකන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙවර විටත් ඇනවම් කර අවසන් බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ පැවසුවේ මෙවන විට ඇනවම් කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75,000ක් බවයි. වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13,457ක්. වී මිලදී ගැනීම සඳහා ව්‍යර්ථ කර ඇති ගබඩා ප්‍රමාණය 175ක්. රැවටීමේ දේශපාලනය වහාම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමින්.
12: ඡන්දෙට ඉස්සෙල්ලා කියනවා වරාය ගොඩවාන මිලටම තෙල් ටික දෙන්නම් කියලා. ඇමතිට කොමිස් මුදල් යනවා, නිලධාරීන්ට කොමිස් මුදල් යනවා, වෙනමම බද්දක් ගෙවනවා ප්‍රෙෂරියකට, මහා භාණ්ඩාගාරයට ගහන ටැක්සස් ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා කියනවා. නමුත් අද අපේ රටේ පමණයි මේ තරම් ගෝලීය ඉන්ධන අරුමුදයක් තිබියදීත් දිගින් දිගටම ඉන්ධන වලට ටැක්ස් ගහන බදු ගහන රට අපේ රට. අනිත් බොහෝ රටවල් ඒවා ඉවත් කරලා එහෙම නැත්නම් අඩු කරලා එතනත් කරේ රැවටීම. විදුලි බිල් අඩු කරනවා කියව 3000 9000 බිල 6000 කරනවා කියව 3000 බිල 2000 කරනවා කියව 133කින් අඩු කරනවායි කියලා. ඊටත් වැඩිය වැඩි ප්‍රමාණයකින් වැඩි.
1: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර පැවසුවේ අඬුව වගකීම් පෙරහිතව කටයුතු කරන බවයි.
13: ඔය ඇමතිසම දෙන්න ඕන පොඩි කොල්ලෙක්ට ඊට වැඩිය හොඳට කරයි. මේ මෙතන මේ පළවත් ඉඳන් ලොරි ටෝක් දිදී ඉඳලා ඕ එක බන්ධනාගාරයක්වත් මෙයා මේ විසිට් කරලා නැහැ. හරිද? මාස 22ක් බම්බු ගැව්වද? හරිද? ඒ නිසා පාසුකම් ලබා දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට.
1: ග්‍රාමීය සංවර්ධනයට රුපියල් බිලියන 2000ක මූල්‍ය ප්‍රතිපාදනයක් මෙවන විට වෙන් කර ඇති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ. මීළඟ කාර්තුවට අදාළ විදුලි බිල සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සංජීව ධමික පැවසුවේ විදුලි බිල ඉහළයාම වළක්වා ගැනීමට ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට ප්‍රතිපත්ති සැලසිය යුතු බවයි.
14: විදුලි බල මණ්ඩලයට ගන්න ඉන්ධන සඳහා දූෂණ මත වේ. දැන් කොමිසම නියෝග දෙනවා මිසක් කරන්නේ. දානං විදුලි බල මණ්ඩලයේ රජයේ සමාගම් රජුරයට ව්‍යාපාරීති වෙලා පුද්ගලික සමාගම් හයකට අදලා දෙන හැබැයි මේ නියෝගයේ ක්‍රියාත්මක කරන්නේ කොමිසම උඩ බලාගෙන ඉන්න. කොමිසමට අපි කියනවා නඩු දාන්න කියලා. ඒ වගේම තමයි පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන ගම මේ ආණ්ඩුව ගිහිල්ලා කෙරවල පිටියේ LNG කියන සුප්පකට වචනේ පාවිච්චි කරලා සුප්පකට වැඩක් කරනවා. මොකද LNG ටර්මිනල් එකක් කොහොමද අපේ රටේ තියෙන්නේ?
1: මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශය විසින් මෙතෙක් සංශෝධනයක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන මැති බවයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ මට්ටමකට පැමිණෙමින් නැති බව පෙරාතිනිය විශ්වවිද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. නගර සංවර්ධනයද මේ සඳහා වැදගත් බවයි ඔහු පැවසුවේ.
15: ඒ වගේම ආර්ථික ස්ථාවරත්වයේ ණය ධර්මීයතාවය මේ වගේ පැතිවලින් අතික්‍රමක්‍රමයෙන් ඉහළට යාමක් දක්නට ලැබුණා. ඒ සමග ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඉහළට සමීප නිපාත වීමක් දක්නට ලැබුණා. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ලංකාවේ රාජ්‍යාංශයේ ආයෝජනය විශේෂයෙන් නගර සංවර්ධනය සඳහා නාගරික සැපත වැඩි කරන්නට, නාගරික බස් සේවා ඇති කරන්නට, නාගරික වාහන ශේෂ්‍රය දියුණු කරන්නට මේ වගේ පැතිවලින් චාල පියවර ප්‍රමාණයක් තරම් තිබුණා. මේ සියලු කාරණාවල ප්‍රතිඵලයක් විදිහට තමයි රටේ නාගරීකරණය, නගර දියුණු වීම කියන කාරණය සිදුවන ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඉදිරියටත් රාජ්‍ය අයවැය ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමින් පවත්වාගෙන යා යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.
15: මේ කාර්යය සඳහා බලපාලා තියෙන ප්‍රධාන සාධක වෙන්නේ පෙර දෙකක වගේ 35% ආර්ථික වර්ධනයක් අපි ළඟා කරගෙන තිබුණා. මේ වසර තුල ආර්ථිකය රාජ්‍ය අයවැය ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳ මට්ටමකට ගේන්න පුළුවන්කම තිබුණා.
1: ඩොලරේ විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 340ක් ලෙසයි. ඩොලරේ ගෙනුම් අගය රුපියල් 331ක් ලෙස සටහන් වුණා. හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කරන ලද නිවාස 30ක් පමණ රජය ආයතන වෙනුවෙන් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි දෙසතිය තුළ ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දනාභයරත්න පවසනවා. ඔහු කියා සිටියේ මාස එකහමාරක් වැනි කාලයක් තුළ එම නිවාස සියල්ල රජය ආයතන වෙනුවෙන් ලබාදී අවසන් කිරීමට හැකියාව පවතින බවයි.
16: හිටපු ඇමතිවරුන් බංගලා කිසිම එකක් අපේ ඇමතිවරු අරගෙන නෑ. එතකොට මේ ඇමති බංගලාවලින් මේ වෙනකොට කොටසක් අපි දීලා තියෙනවා විශේෂ අධිකරණ ස්ථාපිත කිරීම සඳහා. ඊළඟට මේ ඇමති බංගලා ඉල්ලලා තියෙනවා එක අතකින් විදේශ තානාපති අවලට, ඒ වගේම වෙනත් කර්මාන්ත ව්‍යාපාර සඳහා ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඒ ඉල්ලපු උදවියට මේ ටික ලබා දීම සඳහා කටයුතු කරනවා. ඉතින් මේ වෙනකොටත් ඒ සඳහා අවශ්‍ය කරන මූලික ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.
1: හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කරන ලද නිවාස 50ක් පමණ රජය ආයතන සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. එම නිවාස අතරින් නිවාස 35ක් පමණ පිහිටා ඇත්තේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලයි. වෙඩිතබා පුද්ගල ඝාතනයකට තැත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසය විසින් දෙහිවල නිසලාරණ සුසාන භූමිය තුළදී ජතුරුපදයකින් පැමිණි නාතුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා. පොලිසිය පැවසුවේ ඒ අනුව සිදු කළ විමර්ශනයකදී සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් කාන්තාවක් අතරංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබිය රුපියල් 280,000 මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබාස් ආරච්චි, සෞදි විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් සහ පකිස්තාන හමුදා ප්‍රධානී අසිම් මුනීර් සමග පැය 24ක් තුළ දෙවන වරටත් රාජතාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි සිය එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබමින් ආරච්චි පැවසුවේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුවන මොහමඩ් බින් සල්මාන්ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක් පවත්වා තිබුණා. මැද පෙරදිග ගැටුම උත්සන්න නොකරන ලෙස කුමරු විසින් ට්‍රම්ප්කින් ඉල්ලීමක් කළ බවයි සෞදි රාජ්‍ය පුවත් සේවය වාර්තා කළේ. ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත ප්‍රහාරයක් අත්හිට වීමෙන් අනතුරුව අද සිට ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පැවසුවේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජය, කටාර් සහ ඉරානය යන පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත මෙම ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බවයි. එහෙත් ප්‍රහාර නතර කරන ලෙස ඉරානයේ කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාර අත්හිටුවද ඇමරිකානු හමුදාව ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට සම්පූර්ණ සූදානමින් සිටින බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් පවසා තිබෙනවා. මේ අතර ට්‍රම්ප් ප්‍රහාර අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.6%කින් පමණ පහළ ගොස් ඇත්තේ බැරලයක් ඇමරිකානු ඩොලර් 83ක් දක්වායි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.4ක් දක්වා පහත බැස තිබෙනවා. යලි සිරස්තල මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකට නායම් අනතුරු වැඟවේ. නුවරලියේ අවධානම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත. මහර බන්ධනාගාරයේ රජයේ රස පරීක්ෂකගේ නිරීක්ෂණයට. මැති ඇමති බංගලා රාජායතන වෙත. සුළු වීමෝල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සම සහයයි 30ට. එතෙක් රැඳී සිටින්න පැන් පෙපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: මේ පාරිවරයි.
1: ඒ තමයි ගිහන් ප්‍රනාන්දු, පබෝදා සංදීපනි, චමිලා පීරිස් වගේ ගොඩක් දෙනෙක් ඇක්ට් කරන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක.
0: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ ගිහන්.
2: නාට්‍ය කණ්ඩායමේ අලුත් නාට්‍ය තමයි මේ පාරිවරයි. මේක අපේ කලක් කපාවත්ම කියන අපේ සහෝදරය කාලාන්තරයේ ජීවිතාවින්මා කලක්ගේ පළවෙනිම අධ්‍යක්ෂණය, පළවෙනි නාට්‍ය නිර්මාණය සංස්කෘතයෙන් මේක රචනා කරලා තියෙන්නේ. යම් දේශපාලන කතිකාවක් වේදිකා නාට්‍යයක් මේක නිෂ්පාදනය කරන්නේ දූක්ෂි මාල්.
1: මේ දවස්වල අපිට ස්ටේජ් ඩ්‍රාමාස් ගොඩක් බලාගන්න පුළුවන් නේද?
2: කාලාන්තරයක් අපි ඉස්සර කීදී හිටියා වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකාධාරයක් නැහැ හැටියට කටයුතු තමයි වේදිකා නාට්‍ය හොඳටම තිබුණේ කියලා. ඒ මම හිතන්නේ කාලයක් එක්කම එක ජීවී රංගනයට ආයමත් වටිනාකමක් ආවා. ඒ උදාහරණයකට ගත්තම ලංකාවේ මම නිකන් ගණන් කරලා බලුව මේ වෙනකොට වේදිකා නාට්‍ය 30ක් විතර දර්ශන වාර පවත්වමින් යනවා.
0: කවදද මේ පරිවරයි මුලින්ම බලන්න පුළුවන්?
2: මංගල දර්ශනයේ තියෙන්නේ ප්‍රතිචාර ගන්න හැලුවේ අගෝස්තු මාසේ 15 වෙනි සල් සුනායි කියයි සල්හාය හැටි ස්ටාර්ටයි.
3: Clock of the town.
0: හැම සැරේම අලුත රිස්ක් එකක් ගන්න කැමති මලයාලම් සිනමා එකේ ස්ටයිලිෂ් ස්ටාර් කෙනෙක් තමයි දුල්කර් සල්මාන්.
1: එයා ගත්ත අලුත්ම රිස්ක් එක තමයි I am game.
0: මේ ෆිල්ම් එකේ දුල්කර් කරන්නේ ඩෑන් ජෝන් කියන කැරක්ටර් එක. ලයිෆ් එකේ හැම දෙයක්ම කැල්කියුලේෂන්ස් වලින්, ඇල්ගොරිතම් වලින් කන්ට්‍රෝල් කරන කෙනෙක් තමයි ජෝන් කියන්නේ.
1: එක හදිසි සිදුවීමක් එක්ක ජෝන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. එතනින් තමයි හරිම ගේම් එක පටන් ගන්නෙ.
3: Talk of the town.
4: අනුවටයි 0.2 න්, අනුවටයි 0.4 න්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන්.
3: එල්ෝල්C ෆනන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා බිඳුව එක එකයි පහයි 715 555 අමතන්න.
4: බිංග.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
2: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
3: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
4: Ayubowan, mama Anubhu Gunasekara. Siyata Big Twin Lady Miss World Sri Lanka 2024. Man hitanne me obe avasthawa. Ruwena pirunu oba jeevithaye lassanama kanakin patan ganna. Enna.
5: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
3: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ටයිටල් ස්පොන්සර්.

0: සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
3: Down South in the morning.
2: Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
1: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
5: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රැඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලි ආවේගෙට මද එහෙම තන් පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මකලෝ ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
5: ආ දවල්ටද?
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරි රුපියල් 590යි. කිල්ස් බොක්වස්ට් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 170යි. ටීපෝල් ඩිෂ්වොෂ් ලයින් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි.
11: දැන් පෑන්ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: බිස්නස් එකකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
16: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: Turn 98.2 and 98.4.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
19: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
19: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
18: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: කතා ටොප් ස්ටෝරි
1: යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා එළවී ඇති නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් සිටියදී යෝෂිත රාජපක්ෂ අයිතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දුන් බවටයි. එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එළවුණා. විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 8ක්. මෙම අධිචෝදනා පත්‍ර මෙවර විට කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන අතර එම චෝදනා භාර දීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. හොමුස් සමුද්‍ර සන්ධියේ කලමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමග පැවති සාකච්ඡාවල ප්‍රගතියක් ලැබී ඇති බව ඉරාන විදේශ මාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඕමානයට අමතරව කලාපීය සහ කලාපෙන් පිටත රටවල් සමගද සාකච්ඡා පවත්වාගෙන යන බවයි. මීට පෙර වාර්තා වූ පරිදි හොමුස් සමුද්‍ර සන්ධියේ කලමනාකරණය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය එකඟතාවයකට ළඟා වෙමින් සිටින බවද සඳහන් වනවා. ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව එක්ව කළමනාකරණය කරන මලක්කා සමුද්‍ර සන්ධිය ආදර්ශයට ගනිමින් හොමුස් සමුද්‍ර සන්ධිය සඳහාද ඒකාබද්ධ කලාපීය කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඕමානය යෝජනා කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 01117 868 666.

0: ගන්න.
1: දැන් වෙලාව දවල් 1:11.
2: හද ගැස්මට සියත.

0: Luna da sudu kontigena e Disney.
1: Denen Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නේද? ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 7777.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්.

0: ඉහළ අප්‍රිකාරම අමතන්න බිඳුව එක එකයි පහයි අටසි අසුවයි හාරසිය එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
4: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
5: Ayubowan, mama Anubhu Gunasekara. Siyata Big Twin Lady Miss World Sri Lanka 2024. Man hitanne me obe avasthawa. Ruwena pirunu oba jeevithe lassanama tanakin patan ganna. Enna.
6: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
4: සියත බිග් ට්වින් ලේඩී මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
6: ටයිටල් ස්පොන්සර්
7: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩී රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩී ඔබත් සැනින් දිදුලන්න.
8: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරුව ගොබ්බයා.
12: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
10: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
14: සියත ටීවී තුලින්.
15: 98.2 98.4
16: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: අමතරව වෙනත් වේදනා නාශක හෝ අද්භේත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: අරුපොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
1: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
2: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට
14: real mapate experience එකකට නැල්වත්ත බට
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
16: සතුට රස ගුණ මුසුවෙලා කැමවල රස සුරකිනා
17: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
18: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 011 4700 550.
20: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5800 800. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
24: ගංවතුරට සුළුසුළුන්නට දැන් මම බය නෑ.
22: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
25: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
26: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් ගහලා.
27: ඇරලහමි.
26: ඇහුන් නැද්ද මං කියපුවා?
27: නෑ නෑ අහන් හිටියේ.
26: මොනවද අහන් හිටියේ?
27: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
26: හෑ?
27: ඔහුරලහමි. වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
2: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
10: අනුග්‍රහය.

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South

0: International Expo 2026.
1: Motor Show,
0: Lifestyle Expo,
1: Construction Expo,
0: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
0: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත Film සමගින් Kiss FM.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලි ආවේගෙට මද එහෙම තංග පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බොන්චි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TJ අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
9: ඕනම සයිස් එකක business orders, pick me truck එක ලේසියෙන්ම move කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම truck එකක් affordable cost එකකට pick me app එකෙන් ලේසියෙන්ම book කරගන්න පුළුවන්. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. බිස්නස් එකේ ඕඩර්ස් ලේසියෙන්ම මූව් කරන්න. පික් මී ට්‍රක් බුක් කරන්න.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
11: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
12: කලුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
11: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
12: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
11: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
12: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කලුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
11: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
15: කාලකුණය අවධානමට පෙර සූදානම.
16: මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය. අංක 1. වර්ණය රතු මහවැලි ගඟ ද්‍රෝණිය. මහවැලි ගඟෙහි ඉහළ ජලධාරා ප්‍රදේශවල පහුගිය පැය කිහිපය තුල ලැබුණු වර්ෂාපතනය ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි බවට පුරෝකථනය හා කොත්මලේ ජලාශයේ වන්දුරුට ව්‍යුක්ත කිරීමේ අවධානම හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩ පළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්භාගේ, ඉහළ ගඟ කෝරළේ, පස්භාගේ කෝරළේ, ගඟවට කෝරළේ, හරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රදේශ ලේකම් කොට්ටාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ප්‍රදේශවල මෙතැන් සිට ඉදිරිපැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී. එසේම මෙම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහා ජනතාවගෙන් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස අපද කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටු ලැබේ. මෙන්න එම නිවේදනය නැවතත්. මහවැලි ගඟ ද්‍රෝණිය. මහවැලි ගඟෙහි ඉහළ ජලධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් වර්ෂාපතනය ලැබිය හැකි බැවින් කොත්මලේ ජලාශයේ වන්දුරුට ව්‍යුක්ත කිරීමේ අවධානම හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩු පළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්භාගේ, ඉහළ ගඟ කෝරළේ, පස්භාගේ කෝරළේ, ගඟවට කෝරළේ, හරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රදේශ ලේකම් කොට්ටාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙතැන් සිට ඉදිරිපැය 48ක කාලය තුළ ගංවතුර අවධානම් තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී. එසේම මේ ප්‍රදේශවලට මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහ ජනතාවගෙන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
15: කාලගුණය රැඳී සිටින්න ඔබේ ආරක්ෂාව පිළිබඳ සියත අවධානය.
14: අනුවටයි දශම දෙකෙන් 98.4 දෙ

0: यह था टॉप स्टोरी।
1: මහවැලි ගඟ ආශ්‍රිතව මහා ගංමුත්‍රාව දානමක්. මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුල මහා ගංවතුර තත්ත්වයක් ඇතිවෙ හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඒ මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ කොත්මලේ ජලාශයේ වාන්දුරට විවෘත කිරීමේ අවධානම හේතුවෙන් උඩුනුවර උඩ පළාත යටිනුවර දොළුව කොත්මලේ පස්භාගයේ ගඟහිල කෝරළය ගඟ වටකෝරළය හරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ මාර්ග කිහිපයක් අබහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ හැටන් කොළඹ මාර්ගය සහ කොළඹ නුවර මාර්ගයේ ඒ අතරට අයත් බවයි.
2: මෙවැනි විට හැඩන් කිතුල්ගල කොළඹ මාර්ගයේ තැලිගම ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එකම කඩුගන්නාව ගණේතැන්න ප්‍රදේශයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අද සවස් වරුවේ ගල් පෙරලීමේ අවධානමක් මත වසා දැමීම සඳහා නියමිතව පවතිනවා. මේ වැනි විට කොත්මලේ ජලාශයේ වාන්දුරට සවස 3ට විවෘත කිරීමට නියමිතව ඇති බව අපිට මහවැලි අධිකාරිය හරහා ලැබුණු වාර්තා අනුව පෙනී ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ වාන්දුරට විවෘත කිරීමත් සමගම පහළ ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන සවස 3ට තමයි මෙම වාන්දුවට විරුද්ධ කිරීම සිදුවෙනු ලබන්නේ.
1: දැන් තවත් දේශීය පොතක්. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුතු බවට ත්‍රෛනිකායින් මහානායකවරුන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජු අමරසූරිය සඳහන් කළේ මල්ලතු පාර්ශ්වයේ මහානායක හිමියන් විසින් තමන්ට ඒ පිළිබඳ පැවසූ බවයි. සභාපතිවරයා මේ බව සඳහන් කළේ මල්ලතු පාර්ශ්වයේ මහානා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මධ්‍යයට අතහස් දක්වමින්.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 686

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරස් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768 233 444 සීතා හදවත් දිනු හිතවත්කම.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0117888666.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විසින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි මැජික් වැනිලා ඇන් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 300යි ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කගිල්ස් ෆුඩ් සිටි
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
12: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
13: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026
14: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024 මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව ගුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
15: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
15: Title Sponsor
16: ඔබේ සමට දිගුණ දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
17: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: ඔබ මාව දැකලා හැංගුණානේ.
19: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
17: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
20: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
17: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
21: සියත ටීවී තුලින්

good afternoon. හවස දෙකයි විනාඩි 28යි වෙලාව. අද ඉතින් පොඩි වැහි වරගතියක් තියෙන නිසා චුට්ටක් ඉතින් දන්නේ නැද්ද? පොඩ්ඩක් පමා වුණා. ඔද ඇලර්ට්ස් එහෙමත් ඔබට ඇහෙන්නේ නැති. ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් ප්‍රවේශමෙන් අපි වැඩ කටයුතු ටික කරගෙන යන්න නේද? අද සඳුදා අලුත් සතියක්, ඒ වගේම අලුත් මාසයක් පටන් ගන්න තියෙන්නේ. ඉතින් කොහොමද ජීවිතේ? වීකෙන්ඩ් එක කොහොමද? මම දන්නවා ඔබත් මගෙන් අහන්න බලාගෙන ඉන්නේ වීකෙන්ඩ් එක කොහොමද කියලානේ. හම්බෝ සෙනසුරාදා දවස නම් ආයි තින් ජීවිතේට අමතක නොවන දවසක් තමයි මම පහුවෙච්ච සෙනසුරාදා. ඇයි කියලා ඉතින් FB ප්‍රොෆයිල් එකේ ඉන්නවා නම් මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් මේ පේනවනේ උගුරට වෙලා තියෙන දේ කෑ ගහලා. ඉතින් ඉන්ස්ටාහෙම් මා ෆලෝ කරනවා නම් දන්නව මොකද සීන් එක කියලානේ. හරි කොමාරියා, සංගගේ ආදිත්‍යගේ කොන්සර්ට් එක බලලා නටලා ආයි තින් ෆුල් හැපනින් වීකෙන්ඩ් එක සුපිරියක්. එනිසා මං හිතාගත් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ කොන්සර්ට් එකේ නැගලම ගියපු අලුතින්ම ආදිත්‍යයි සංකයි එකතු වෙලා කරපු මෑෂප් එකෙන් කියලා. එහෙනම් මේක අහලා ඊට පස්සේ හවස පහට කලින් සින්දුවක් ඕනේ නම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 98 2 98 4.

හොරෙන් කියන්න දෙයක් නෑ. ඔක්කොටම ඇහෙන්න ප්‍රසිද්ධියම කියන්නම්. ආදි සංක. Love you. Good dog, කාදරේ. චුටි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ ආයෙ සින්දු හමු. වෙලාව 2:05.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: මට උණ වගේ සේන
11: ලිං පස් පංගුව බමු.
10: සෑහෙන වෙලාවක් යයිනේ.
11: මොන ගත්තා තැම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
12: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
14: සමහරු එන්නේ සද්ද අහලා,
15: තව සමහරු එන්නේ සුවඳට,
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
14: Motor Show,
15: Lifestyle Expo,
14: Construction Expo,
15: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
15: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස දෙකයි විනාඩි 45 වෙලාව WhatsApp messages ඇවිල්ලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් තාම මට බැරුණා හායි කියලා කියන්න කාටවත්. දැන් තමයි හායි කියන්න හදන්නේ මාපලගම PLJ. හැමදාම මම එන්නත් කලින් මට මෙසේජ් එකක් දාලා තියෙන එකම එක්කෙනා. ඒ කියන්නේ එකයි ගානකට යා මෙසේජ් එක දාන්නේ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දෙකට 1:12ට තමයි මෙසේජ් එක දාන්නේ. අද මේ මාපලගම PLJ. එකක දවසට වෙලා වෙනස් වෙනවා. හැබැයි කොහොමත් 1යි ගානකට තමයි මෙසේජ් එක දාන්නේ. අදනේ යාට පළවෙනියටම සින්දුවක් කෝනේ වගේ සීන් එකක් තියෙන. ඒ කියන්නේ මුලින්ම ඕනේ වගේ සීන් එකක්. ඕකේ. ශමින් දිනෝ කැන්ඩි වල ගොඩක් දවසකින් මෙසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. කීර්ති අයියා, ප්‍රසන්න, අමිල, ඉන්දු, රොෂාන් ඒ වගේම නාමල්, මෙලනි මේ කට ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම මට රෝස මල්ලේ වල තියෙන කවුද? සාමාන්‍යයෙන් නම් රෝස මල්ලේ වන්නේ ලලිත්. හැබැයි මේ ලලිත් නෙමෙයි, මේ ඇල් පිටි. අනේ ඇමිලි පිටි. අකුරු තඩුවෙන් පේන්නේ අනේ. ඇමිලි පිටි, ඇමිලි පිටි. ඇමිලි පිටි. කුමුදු නියෝයා නේද? අද 9 වෙලත් නෑ. හොඳ වෙලාවට කලින් දවසක 9 වෙලා තියෙන එකක් දැක්කා. නැත්තම් මම නම හොය හොය හොය හොය හොය හොය හොය සෑහෙන වෙලාවක් නාස්ති කරන්න ඉඩ තිබ්බා. එඳ WhatsApp messages දාන අයට ආදරෙන් මතක් කරන්නේ. මෙසේජ් එකක් දාද්දි හැමදාම 9 වුවට කමක් නෑ. හොඳේ. ඒක මට පොඩි පහසුවක් කියලා හිතන්නකෝ. 9යි ගමයි එවලා ඊට පස්සේ අනිත් ටික කියන්න. ඒතර මට හොය හොය ඉන්න දෙයක් නෑනේ. මොරොන්තුඩුවේ රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා එක්ක ලක්ෂ්මන් ඉන්නවා කියලා තියෙනවා. වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ. ඊළඟට වර්ජිනියා. හලෝ සුදු, කොහොමද? වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ නේ වර්ජිනියා. ආදරෙන් එකතු කරගන්නවා මෑණිකේ. මහියංගන ඩ්‍රීම් ඩ්‍රෙස් ෂොප් එකේ කටි ඔක්කොමත් අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ මුදිතා මදුභාෂිනි. ඕකේ. මේ සින්දු හොඳයිනේ. සනුකගේ, වින්ඩිගේ, මනාලි.

0: මක්කලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
1: ආ, දවල්ටද? ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: සතියන්තයේ අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹560. අපේ මිල ₹430. අපනෑනික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹600. අපේ මිල ₹500. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
0: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙලක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
11: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
12: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
13: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
14: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් ₹179,999 සිට. ස්මාර්ට් වයිෆයි, ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676 252 3020.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
16: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
0: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
16: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
17: 98.2 98.4

0: यह था टॉप स्टोरी।
1: නුවරලේ පාසල්වලට හෙට නිවාඩෝ. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නුවරලේ දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් හෙට වසර තැබීමට තීරණය කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුවයි. නුවරලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ DMST දිස්සනායක සඳහන් කළේ නුවරලේ හැටන් වලපනේ කොත්මලේ සහ හඟුරන් කෙත යන කලාපවල පාසල්වලට හෙට නිවාඩු ලබා දී ඇති බවයි. මහවැලිගඟේ චලමට්ටම නාවලපිටිය ගම්පොළ සහ පේරාතෙන යන ප්‍රදේශවලින් ඉහළ කුස්ස ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පැවසුවේ. මේ අතර කොත්මලේ ජලාශයේ වාන්දුරටු තවත් සුළු මොහොතකින් විවෘත කිරීමට නියමිතයි. ඒ සමග නාවලපිටිය ගම්පොළ සහ පේරාතෙන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. කොත්මලේ ජලාශය ආශ්‍රිත පහත් බිම්වල ජනතාව පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසිය යුතු බවද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මේ නාවලපිටිය ප්‍රදේශයේ සිට නවතුම තොරතුරු ගෙනෙන සියත මාණ්ඩලික වාර්තාකරු නිලුපුල් චාමිකර.
2: අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මධ්‍යම කඳුගරයට ඇදහැරෙන අධික වර්ෂාපතනය හේතුවේ නාවලපිටිය ප්‍රදේශයේ ජන ජීවිතය මේ වන විට දැඩි ලෙස අඩාල වී තිබෙනවා. දක්නට ලැබෙන පරිදි නාවලපිටිය නගරයේ සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවීම නිසා ප්‍රධානමෙන්ම අතුරු මාර්ගවල ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබෙනවා. අඛණ්ඩව ලැබෙන වර්ෂාපතනයත් සමග ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යෑම සහ මාර්ග ජලයෙන් යටවීම හේතුවේ පාසල් සිසුන් මෙන්ම දෛනික කටයුතු වල නිරත වන ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. නාවලපිටියට පිවිසෙන ප්‍රධාන මාර්ග ගද පස්කඳු කඩා වැටි ජල ගැලීම නිසා යම්තාක් දුරකට අවහිර වී ඇති බවක් අපට දක්නට ලැබෙනවා. නාවලපිටිය ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් බලාපොරොත්තු වන්න. මම සියත ප්‍රවෘත්ති වෙනුවෙන් හෙළුපුල් චාමිකර.
1: මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයකට ඉදිරිපැයි කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. කළුගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය එම තත්ත්වයට හේතුවයි. කළුගඟ පිටාර තැනට අයත් පැල්මඩුල්ල, නිවිතිකල, රත්නපුර, කුරුවිට, අයකම සහ එලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

හවස තුනයි වෙනාඩි 11යි වෙලාව. කවුද මේ හකහක ගාලා හිනාවෙන්නේ? කිසිම දියක් කියන්නේ නැතුව මට වරදින්නෙත් නැතුව ඔයත් තනියෙන් හිනාවෙන්නේ ඇයි? මට හිතෙනවා තනියෙන් හිනාවෙන්න හේතු තියෙනවා. හැබැයි මේ වෙලාවේ හැටියට මං හිතන්නේ ඒ මේ හේතුවක් වෙන්න ඇති කියලා. සමගිපුර කරන්දෙනි අරවින්ද. හයි. ලස්සන නමක් අනේ වාට තියෙන්නේ අරවින්ද. සම්පත්. ඊළඟට මොකක්ද තියෙන්නේ? දොලේ මල්ලි කියලා තියෙන්නේ. දොලේ මල්ලි නේද? මට ඒ වගේ මතක. සුදු බෝලේ. මොනාද මොනාද තව ගොඩක් ඒවා තියෙනවා. මේ කරන්දෙනි අරවින්දගේ පොඩි අවුලකට තියෙන්නේ එයාගේ මෙසේජස් කියවන්න පුළුවන් එයාට විතරයි. වෙන කාට හරි ඒක කියවන්න වෙනම මහන්සියක් දරන්න නෝ. මොකද සමහර වචනවල අකුරු අඩුයි. ඊට පස්සේ වචනවල පොඩ්ඩක් ඒකන අකුරු අඩුවේ මොකුත් නෙමෙයි මොකක්hari අවුලක් තියෙනවනේ. හරි දැන් පුළුවන් විදිහට කියව ගත්තා. කොහොම හරි ඊළඟ මෙසේජ් එකට මම යනවා. තව ආරා කෙනෙක් ඉන්නවනේ. එයා ඉන්නේ රොමේනියාවේ. මේ අනුගේ ආරා. හයි අනු, කොහමද? අද රාත් ඉන්නවා සතියම නිවාඩුයි කියලා තියෙනවා. අපේ එක්කෙනත් එහෙම තමයි. අපේ එක්කෙනා නිවාඩු දාලා ජපාන් කියලා. ඕ! ඇහුවද ද මෝර්නින් ෂෝ? අද ඉතින් අරවින්ද නෙමෙයි හිටි අම්පෝරි ජනක. හෙට තහන්නකෝ උදේට. ඕ! ගොඩක් ඒවා අහගන්න පුළුවන්. මේ සඳෝනනේ ඉල්ලල තියෙන්නේ. ඒකම දෝනේ. කවද හරි සඳෝනා සින්දුවා හරි සඳ මිතුරි හරි මොකක් හරි ඔය දෙකේ එකක්. මට එපා වුණොත් එපා වෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි. මේ අනු නිසා. මොකද සතියට දවසක් දෙකක් මේකම ඉල්ලනවා මේකම ඉල්ලනවා. ඔව්. සමහරවිට මම දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා. මොකද මං ඒ සින්දු දෙකටම ආසයි. මං ආස නෑ ඒ දෙක. එහෙම එපා කරගන්න. මටත් ගෙදරට කියන්නේ අරවින්ද කියලා. අනේ අරවින්ද කියන්නේ ගෙදරට කියනවද? අපේ නම් ගෙවල් වලට කියන්නේ චූඩි බබා, මීනු, තුටු, බබි, පොඩි, ලොක්කි ඔය වගේ ඒවා.

හිතයි දන්නේ. අරවින්ද කියන නමත් නිකන් ගෙදරට කියනවා කියලා. ඇත්තරමද කිව්වේ? රංග මෙසේජ් එක දාලා තියෙන්නේ G29 80 මොනර කිරිල්ලි එක්ක. රවුමත් දානගමන් ඉන්නේ කොල්ලා. රොටැක්ස් කම්පනි එකේ රංගයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. පරිස්සම ඩ්‍රයිව් කරන්න ඕනේ. හරිද?

0: අද ගැස්මට සියත ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත හන්න.
3: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
6: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96
11: ඉදිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙත
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
13: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
17: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
17: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
16: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දෙයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.4යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද?
18: ලංවද
19: සියල්ල බොඳව යන නිමේෂයක්.
20: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
21: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
19: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
22: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
24: සියත දෙවයින පුරා

මට හිතනවා අනුට තෑග්ගක් විදිහට සඳ දෙන්න. හැමතිස්සෙම සඳ ඕන සින්දුව ඉල්ලෙන නිසා ඔන්නයි දීලා දාමු නේදානේ. සඳ මංකිය හැමදාම ඕනේ ඕනේ කිය කිය කියනවනේ කෙල්ල. මට මේ හයි සුදු කියලා විතරක් මෙසේජ් එකක් කියවලා තියෙනවා. නිලු මේ ඔයාද? ඔයා WhatsApp DP එක වෙනස් කරලා මට අඳුරන්නත් බැරි වුණා. මරුවා

කරගණ්ඩෝ. රුමේනියාව දිනේශ් තමයි මෙසේජ්ජක දාලා තියෙන. දුම්බර අයේෂා ඒ තාති තහගෙන නේද? ඔය ප්‍රශ්නයක් අහලා තියෙනවා මගේ. ඉන්න රිප්ලයි කරන්නම්.

0: මහවැලි ගඟෙහි ඉහළ ජලධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හා ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි නිසා කොත්මලේ ජලාශයේ වාන්දුරට විවර කිරීමේ අවධානමක් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ගංවතුර අනතුරු වැගවීමේ නිවේදනය. මහවැලි ගඟ ද්‍රෝණිය උඩුනුවර උඩුපළාත යටිනුවර දොළුව කොත්මලේ පස්බාගේ ගඟ ඉහළ කෝරළය පස්බාගේ කෝරළේ ගඟවට කෝරළේ හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ හා මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉදිරි පැය 48 තුළ ගංවතුර අවධානම් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
2: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
1: සම්මානීය රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
2: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
1: අපේම දරුදැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
2: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
1: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
3: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: හිනාවෙන්න මෙන්න වෙලාව.
9: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
10: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
11: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive
1: අනුග්‍රහය
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්
16: අලුත් වෙලා
15: පහසු වෙලා තෑගි වැඩි වෙලා
17: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residencies
18: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
1: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
19: ඕනම කැම temperature කරගන්නේ තනියම බට
2: real mapat experience එකකට නැල්වත් බට
6: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles
16: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
20: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pierce E-Mobility වෙතින් 0114-700-550
22: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115-880-400 LOLC රන්සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් වතුරට සුළුසුළුනේද? දැන් මම බය නැහැ.
27: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
28: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
29: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: කොන්ඩට මැට්‍රන
1: මැට්‍රන
0: බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදුකොච්චි
0: සුතුනයි වනාඩි හතලිස් නවයයි. ලලිත් මට ෆොටෝ එකක් හදලෙවල අම්බෝ. රතුපාට ලොකු හාට් එකක් මැද්දේ. චූටියට තියෙනව මගේ මූණ. ඒකෙ උඩින් ගහල තිනව මගේ සුරංගනාවී කියලා. ඊට පස්සේ ඩක් පහලින් ෆ්‍රම් ලලිත් කියලා ගහලා තියෙනවා. මේ වගේ ෆොටෝ තමයි ෆ්‍රේම් කරලා තෙවන්න කොල්ලා. ලේසි නෑ වේරෙන්න. කවියකුත් තෙවලා තියෙනවා. කවිය කියවන්න දැන් වෙලා මදි. එනාට ලලිත් මං ආදරෙන් එකතු කරගන්නවා.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ විතසා
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩුජාවාර්ම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රැඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිල්ලවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම තංග පොඩි සලසුම් සහගත භාවයක් ඒකෙ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: සත්‍යන්තයේ අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික TJ අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1-3 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: අරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
3: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
4: ආ, දවල්ටද?
5: ලාටං
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
2: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076-56-78-78-4.
8: Turn 98.2 and 98.4.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
9: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
10: අවිසාවෙලට 98.4.

0: Theater Top Story.
1: කැලණි ගඟ ආශ්‍රිතව මහා ගං වතුර අවදානමක්. කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරිපැය 24 දී මහා ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඒ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට තවදුරටත් වැඩි තීව්‍රතාවයකින් වර්ෂාව ලැබීම හේතුවෙන් ඒ අනුව ඉදිරිපැය 24 තුළ දෙහිඔව විට රුවන්වැල සහ යටිඅතුරු ප්‍රදේශවලට ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වස්සතමා තිබෙනවා. ඒ කඩුගන්නාව ප්‍රදේශයේදී මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් ඒ අනුව කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරන මාර්ගවලට රඹුක්කන 40 හරහා මහනුවරට ළඟා විය හැකියි. මහනුවර සිට කොළඹ දෙසට ගමන් කරන වාහනවලට පිළිම තලාව පොත්තපිටි හරහා තිස්මඩල සහ කටුකස්තුට හරහා කුරුණෑගලට ළඟා විය හැකි බවයි පොලිසිය පැවසුවේ. දැන් තවත් දේශීය පුවතක්. මෙම වසරේ තුන්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගිතා කොමිෂම නිර්දේශ කර තිබෙනවා. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සැලකිලිට ගනිමින් මහජන උපයෝගිතා කොමිෂම එම තීරණය ගනු ලැබුවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178888666 98.2 98.3

0: හවස 4 විනාඩි 9යි. මේ සින්දුවට ආසයිනේ. මන් දන්නවා. මේ සින්දුවට ගොඩක් අය ආසයි. දුම්බර ලාලිත් ඔයත් ආසයි නේ. ඇත්තටම සියතේ සුරංගනාවේ දැන් සඳක් වගේ පායලා ඉන්නේ කියලා.
1: අම්මෝ.
0: හෙන්න හෙන්න උඩ තියලා මාව. කුරුංගක හෙනග්ගලා. ගාල්ලේ මදු. ඒ මේ දවස්වල මුරුංග නෙමෙයි කිසිම ගහකට නගින්න හොඳ නෑ. මොකද වහිනවනේ සරින් සරේට. බලන්නනේ අපි හිතන් හිටියේ නියඟේ කියන එක ඇවිල්ලා. අම්බෝ ඉන්න බැරි වෙලා රස්නේ වෙලා. එහෙම එකක් අපි බලාපොරොත්තු වෙන හිටියේ මේ අගෝස්තු වෙනකොට. දැන් බලන්නක වෙලා තියෙන දේ නේද? කොහොමනම් තත්ත්වය එච්චර හොඳ නැහැ. එනිසා පරිස්සමින් කල්පනාවෙන් ඉන්න. හරි අවධානයෙන්.

කෙනෙක් මගෙන් අහලා තියෙනවා තේ බොනවද කෝපි බොනවද කියලා. බොන දෙයක් ඉතින් බොන්න වෙන්නේ පහෙන් පස්සේ තමයි. දැන් අපි සින්දුව හමුනේ. ඔයා බොනවා නම් බොන්න. තේ එකක් කෝපි එකක් බොන ගමන් මේ පැය අහනකොට පොඩි අමුතු රහක් තියෙයි. මෙසේජ් එක දැම්මේ කවුද කියලා මම තාම හොයනවා. නමක් ගමක් නෑ. හැබැයි මනුස්සෙක්. ෆෝන් නම්බරේ අන්තිමට 5994 තියෙන්නේ. කොච්චර කිව්වත් නමයි ගමයි එවන්න කියලා නෑ නෑ නෑ නෑ. එහෙම සපෝට් එකක් දෙන්නේ නෑ මට. ගිහන්. මම සිකුරාදේ වු ෆොටෝ එකට ඔයා අද තමයි ලස්සනයි කියලා තියෙන්නේ නේද? ලස්සන අපේ සුදු කොච්චිගේ කියලා තියෙනවා. Thank you, Gihan. Adar.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ. නීතිය වෙනස් කරේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: නවතම විශේෂාංග්‍රසක් සමගින් බජාජ් ත්‍රිරෝධරතය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝධරතය david piris motor company private limited with him
4: finishing වහලක් ලෙස color up blow වැජබෙනා
5: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
6: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192 0.7211 0.7177
9: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.1 1 7 8 8 6 6

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467227 අමතන්න.
2: සීවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල් තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බොක්වස් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ටී පොල් ඩිෂ් වොෂ් ලයිම් ඉතිරිය රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අපි යෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

දිනේෂ් මාව හීනෙන් දැකලා. රොමේනියාව දිනේෂ්. ඉතින් ඔයා බය වෙලා හැරුණාද? අම්මෝ! මම අම්මෝ කියාගෙන එම එම එම් බය වෙලා හැරුණා. එක්පසයි නින්ද ගියත් නෑ නේද? මාව හීනෙන් දැක්කම එහෙම තමයි. ඊට පස්සේ මකර ගාදාවක් කියලා තමයි ආයෙ ඉඳා ගන්න වෙන්නේ. ඈ නේද? එහෙම දුන්නේ. ආට හිතර උදේ නැගිට්ට ගමන් මකර නපුරු හීනයක් දැක්කා. සුදු කොච්චිව දැක්කනේ. එහෙමනේ. කමන්නේ කමන්නේ. නපුරු හීනත් පේන්න ඕනේ හිටපු ගමන්. දිලාන්නේ නෝ ශංගල්ලේ නම් මැසේජ් එකක් දාලා තියෙනවා. කොහමද හංගල්ල පැත්තේ තත්ත්වය? මොකද දැන් හතර නිවුස් වලට කිව්වා පොඩ්ඩක් කඩුවෙලේ ඒ ආශ්‍රිතව, ඒ කියන්නේ පහත් බිම් ප්‍රදේශවල ගැටි අන්තොට ඒ පැතිවල නම් ටිකක් ගං අතුරු තත්ත්වයක් තියෙනවා කියලා. ඊට පස්සේ හංගල්ල ඔය කඩුවෙල එහෙමත් වෙන්න පුළුවන්, ඒකයි අපි කියන්නේ අවධානයෙන් ඉන්න කියලා. සියතහගෙන ඉන්න නිවුස් වලට අපි කියනවා, ඔබෝ දැනුමත් කරනවා. මේ වෙනකොට කොහොමද නිකන් තත්ත කියලා ඩිලාන් නිරෝෂය පැත්තේ ඉන්න කෙනෙක් විදියට කියන්න පුළුවන් නම් විස්තර. ඒ මොකද ප්‍රශ්නයක් නැද්ද? නැත්තම් පොඩක් තත්තේ පොඩ අවුල් වගේ කියලා හිතනවාද? අහල පහල කට්ටිය මොකද කතා වෙන්නේ? පොඩි අප්ඩේට් එකක් දෙන්න මට කියන්න. ශමින්ද කැන්ඩි නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. කීර්ති අයියා, ප්‍රසන්න, අමිල, ඉන්දු, රොෂාන්, නාමල්, මෙලනි කටි ඔක්කොම අහගෙනලු ඉන්නේ. එහෙනම් ඔයගොල්ලන්ටත් එක්කයි මේ සින්දුව.

0: මහවැලි ගඟෙහි ඉහළ ජලධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හා ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි නිසා කොත්මලේ ජලාශයේ වාන්දුරටු විවර කිරීමේ අවධානමක් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ගංවතුර අනතුරු වැගවීමේ නිවේදනය. මහවැලි ගඟ ද්‍රෝණිය උඩුනුවර උඩුපළාත යටිනුවර දොළුව කොත්මලේ පස්බාගේ ගඟ ඉහළ කෝරළය පස්බාගේ කෝරළේ ගඟවට කෝරළේ හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ හා මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 48 තුළ ගංවතුර අවධානම් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115555 අමතන්න.
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
5: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
6: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
8: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න Pick Me Flash book කරන්න.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂක

0: සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතර.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන් වතුරට සිරසිරුමෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
4: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: සමහරු එන්නේ සද්ද අහලා.
7: තව සමහරු එන්නේ සුවඳට.
6: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
6: Motor Show,
7: Lifestyle Expo,
6: Construction Expo,
7: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
6: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
7: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

කැස්බෑවන් දලා සිය තහගෙන තාතයි පුතා යනවා රවුමක් කොදන්න දෙන්න තෙක්ක පුතා ඉස්කෝල් ඉවර වෙලා මනාරි තිබ ආෆ්ටස්කෝල් මනාහරි තිබිලා වෙන්න ඕනි නැතම් මෙච්චර හවස්සන්න විදිහන්න ඇන නේද කවදිස්කෝල් නිවාඩු දෙන්නේ හත්තනි දද මං හිතන්න එහෙම වෙන්න ඕන මන්න පොඩි මතක ඇත්තියෙනවය වගේ කොහොම හරි අපේ ආශ්චර්යව හම්බ වෙලාන මේගොල්ලොන්ට මඩි ෆොටෝ එකක් එවල තියෙනවා ලඟිද දවස්සක හම්බුනාල කවත්ත හම්බුණේ කොහෙදද මේ කියලෙවන්න ඔන්නති ඔප දුපයන්න මටත්දේ ආ ෆ්‍රයිඩේලු හම්බුණේ ඉතින් කතා කලාද කතාගල විතරන්නේ ෆොටොත් අරගෙනන ආ කොට්ටාවෙදි ආයා ගෙදර යන ගම ඔගලත් කොට්ටාවේද හම්බුණා ආන්නේ අපිත් කොහෙද හරි හම්බ වේ හොඳේ එම හම්බුණොත් අපි ෆොටෝයක් ගමුවා පුතා මේ අභිමාන් ආදරෙන් මතක් කරනවා අදත් තාත්තගේ පුතාගේ ෆොටෝ එකක් එවලා තියෙනවා මේ අද අපි දෙන්න කියලා තාත්තගේ හිනාවමයි පුතාටත් තියෙන්නේ ෂෝයි ආදරෙන් එකතු කරගන්නවා අය ළඟට මමත් ආශ්චර්යව දැකලා තියෙනවා අවුරුදු ගානක් අවුරුදු ගානද අවුරුදු ගානට කලින් කියලද කියන්න ඕනේ හරියටවත් දැන් ආවේ මටත් සින්දුවක් දෙන්න ඉක්මනි දැන් ඇවිල්ල හදිස්සිය මෙයාට කසුන් හන්සික හරි ඊළඟ සින්දුවටත් එක්ක කියලා හිතාගන්නකෝ අවර්ජිනිය කියල තිනවා දිග කතාවක්ලු ඒක එනම් කෙටි කරලා කියල එවන්න බලන් දිනුක අදවාගේ නම කෑනිෂට පරක්කුරා හොඳ ඔයනට කිසි ප්‍රශ්නයන්න ඇනේද අයිවසීමෙන් බලාගෙනට අන්ති මහරේදි පොඩ්ඩක් මට මෙසේජ් එකක් දාලා තියෙනවා අපි මතක් කලාදෝ කියලා හලා තැන් තමයි මතක් කරන්න පුළාගුණේ

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩුජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම තංග පොඩි සලසුම් සහගත භාවයක් ඒකෙ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: $15
7: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
8: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අප නැණික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: නම

0: අමතන්න.
1: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
4: ආ, දවල්
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
6: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: සුදුකොච්චි
2: ඔයත් එක්ක හවස පහට විනාඩි පහයි තියන්නේ මෝනිං ෂෝ එකේ මෙසින්දුව ඇහෙන්නේ නැති හැබැයි ෂට බාගෙට වගේ නේද වෙලාව තිබිලා නැහැනේ එනිසා ආශ්චර්ය සින්දුව පොඩ්ඩක් මැද හරි ඉඳන් ප්ලේ කරලා තිබ්බා මං කිව්වා සම්පූර්ණ සින්දුව මං ප්ලේ කරන්නම් කියලා මොකද වෙදාස්සල හැමෝම මුමුණන ආසම සින්දුවනේ ෂෝ එකේදී නම් මේ ආදිත්‍ය හරියට සින්දුව කිව්වා විදුලියස්සේ අලි ඇවිදින් නැතුව විදුලියස්සේ යලි ඇවිදින් කියලා කොල්ල වැඩේ ගොඩ දැම්මා ෆොටෝ එක කොහෙද බලන්න මා විතරක් නෙවෙයි අද මං එවන ෆොටෝ එකේ මේ සින්දුව කියන දෙන්නවත් බලා ගන්න පුළුවන්

ෆොටෝ එකවා වත්සත් මෙසේජස් දාපු කට්ටියට. එනම් අපි හැට හම්බේමු. දැන්නම් බයි. මමගේ සුදු කොච්චියා. ගොඩාක් ආදරේ.

0: किया था टॉप स्टोरी।
1: කොළඹ ප්‍රදේශ කිහිපයකටත් ගංවතුර අවදානමක්. කැලණි ගඟ ආශ්‍රිත තවත් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට තවදුරටත් වැඩි තීව්‍රතාවයකින් වර්ෂාව ලැබීමේ හේතුවෙන්. ඒ අනුව දොම්පේ සීතාවක හෝමාගම කඩුවෙල බියගම සහ කොළොන්නාව ප්‍රදේශවලට ඉදිරි කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් මිලිමීටර 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කද ඒ අතරට අයත්. දැන් තවත් දේශීය පොතක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රීපෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්දයාර නියෝගය ලබන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු පෙත්සම ගොනු කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. නඩුකරයට අදාළ ලිඛිත දේශන ඇත්නම් ලබන 31 වනදාට පෙර ගොනු කරන ලෙසද විනිසුරු මඩුල්ල නියම කළා. සියත මීලක ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01187886666 98.2 98.3 98.4

0: ัง
1: Howdy Makalo.
0: Howdy Sandy.
1: Well, I should know that one, Nani.
0: ලස්සන වෙලා කියලා කියන්නේ අප්පු අපට ලස්සනයි මොකද්ද මොකද්ද ලස්සන වෙලා කියලා කියන්නේ
1: දවස් දෙකක් විතර දැක්කේ නෑනේ
0: ඒ දවස් දෙකට ලස්සන වෙලාද
1: මට හිතෙන්නේ එහෙම
0: ආ දැන් මං හිතන්නේ වයස හරියාගෙන දැන් වයස හරියාගෙන ඉන්නේ කියන්නේ
1: අකෝ පොඩ්ඩක් දැන් ඔයාව ලස්සනයි කිව්ව පොඩ අනේ තැන්කියු
0: මාව ලස්සනයි කිව්ව කොට ටක් ගාලා අයි සර්ජන් කෙනෙක් ගාවට දවස් දෙකට ලස්සන වෙලා කියන්නේ කේස් එකක් අනිවාර්යයෙන්ම ලොකෝ කේස් එකක් බාක්කරි
2: බලගන්නේ වෙයිද
0: කො ඇස් දෙක කරකවන්න බලන්න අපේ කිරිකිරි ගාන දෙක කරගන්න ඇස් දෙක කිරිකිරි ගාන කරකවන්න ලොකෝ අවුලක් තියෙනවා බාක්කරි
1: හරි
0: මොකක්ද හරි හරි රෑ
1: වැරද්ද ඒ පටන්
0: ගන්න පටන් ගන්න නේද අලුත් මාසයක් නේද ඕනේ අලුත් සතියක් විතර නෙවෙයි මේක අලුත් මාසයක් අගෝස්තු මාසය අවුරුද්දේ උරට ලඟ වෙනවා ටික ටික
1: ලඟ වෙනවා දැන් 2026 මුල කරන්න ගත්ත අර අපි මේකම කරනවා මෙහෙම කරනවා ඒක කරාද කියලා පොඩ්ඩක්
0: ඒව කලේ නෑ නේද ඉස්සෙල් ඒව මේ ජනවාරි පළවෙනි සතිය හිතන ඒව ජනවාරි මුල සතිය හිතකෝ එකක් තාම කරලා නැහැ කෝ ඉතින් මොකුත් උනාය ඔය ඉන්නේ අගේ රයිට් අද තියෙන ලස්සන කතා ටිකක් කියන්න
1: මොන මොන වගේ කතාද දවා කියන්නේ
0: මොන මොන වගේ කතාද රයිට් අපි මෙහෙම හිතමු දැන් ඔයා සැන්ඩි බැරි වෙලාවත් නන්නාඳුනන මිනිස්සෙකුට උදව්වක් කළොත්
1: හරි
0: දැන් මේක වෙන්න ඉඩ නැති එකක් සාමාන්‍ය එහෙම ඔයා නන්නාඳුනන මිනිස්සෙකුට නන්නාඳුනන මිනිස්සෙකුට මැරෙන්න වැටලා හිටියත් හැරලා බලන කෙනෙක් නෙවෙයි ඔයා මම දැක්කේ කියලා හරවන්නේ ඒක බැරි වෙලාවත් ඔයා නන්නාඳුනන මිනිස්සෙකුට උදව්වක් කළොත් ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එකෙන්?
1: මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මකලෝ.
0: අහහ
1: අපිට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
0: අහහ හිතේ කොනකවත්
1: නැහැ.
0: අර සාමාන්‍ය කියමන් තියන්නේ what goes around comes around කියලා. අපි ඊට පස්සේ අපි නිකන් තව විදියකට කිව්වොත් එහෙම අපි මොන හරි හොඳක් කළොත් අපිටත් හොඳක්
1: වෙනවා. ඒක විශ්වය විසින් නිකන් එහෙම එකක්
0: තියෙනවා. එහෙම කියලා දුන්න දේ තමයි ලැබෙන්නේ. ඒ වගේ එහෙම අදහසක්වත් නැද්ද කොනකවත්?
1: ඉතින් දුන්න දේ ඉතින්
0: දුන්න දේ ඉතින් ගණන් හදලා ලියාගෙන දෙන්නේ මට විශ්වය මට පාඩුවක් කරහකෝ 750ක් හරි මම බලාගන්න.
1: එහෙම
0: තමයි වෙන්නත් ඕනේ. එහෙම තමයි වෙන්නත් ඕනේ. කිසිම දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නේ නැතුව අපිට දෙන්න පුළුවන් නම් දෙයක්. ඒ දෙන්න පුළුවන් නම් දෙයක් කියලා දැන් මේ කොස් ගහක් නුග ගහක් එහෙම දෙන්න ඕන නැහැ. සල්ලි ගොඩක් දෙන්න ඕනෙත් නැහැ. හැබැයි අපේ අවංකකම දෙන්න පුළුවන් නම්. එහෙම නැත්නම් අපේ සංග්‍රහශීලීත්වය.
1: හා?
0: යාගන්නවත් දරුවෝ කොහෙද ඕක දෙන්නේ ඉතින්. ඉතින්ල කියන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම අපේ ජෙනරොසිටි එක අපේ අවංකකම අපේ ගුණ යහපත්කම අපිට දෙන්න පුළුවන් නම් අනිත් අයට නැවත කිසිවක් Taman වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයාට කියන්න ඒක ලෙඩක් වගේ
1: අනේ මකලෝ
0: අනේ මකලෝ
1: ලෙඩක්
0: කියන්නේ ගුණ යහපත්කම ලෙඩක් වගේ
1: අප්පා
0: බෝ වෙනවා
1: අප්පා
0: අපිට බෝ කරන්න පුළුවන්.
1: හන්නේ.
0: දැන් අපි හිතනවානේ බෝ වෙනවා කියලා කිව්වම අම්මෝ බෝ වෙනවා නම් ලෝක ලෙඩක් කියලානේ අපි හිතනවා. හැබැයි සමහර ඉතාම හොඳ වටින කියන දේවල් අපිට බෝ කරන්න පුළුවන්. මං කියන්නේ එහෙම බෝ කරන්නෙක් බවට පත් වෙන්න.
1: ඔව්.
0: හරියට නිකන් මදුරුවෙක් වෛරස් එකක් අරගෙන තනින් තනට යනවා වගේ. හරි. හොඳ ගතිගුණ.
1: ඔව්.
0: යහපත් කල්ක්‍රියාව
1: හරි
0: අරගෙන ගිහිල්ලා තව මිනිහෙකුට දෙන්න
1: ඊට පස්සේ ඒ මිනිහා
0: ඒ මිනිහා ඒක අරන් යනවා අරන් ගිහින් තව කාට හරි දෙයි හොඳ කියන්නේත්
1: වෛරස් එකක්
0: වගේ බෝ කරන්න පුළුවන් දෙයක්.
1: මම එකක් කියන මං කරපු හොඳක් මට මතක් වුණා මේ වෙලාවේ නේ.
0: ඔන්න කුල්ල කියන. ඔන්න කුල්ල කියන.
1: මම බයික් එකේ යනකොට මම දකින්නයි තවත් බයික් එකක යන කෙනෙක් ස්ටෑන්ඩ් එක ගහලා. මම කියනවා මේවි වාකි ස්ටෑන්ඩ් එක ගහලා. Thank you නංගි. කෑගෙන යනවා ඉතින්.
0: ඊට පස්සේ යා එවල ඉඳ බල බල යනවා කාගෙද ස්ටෑන්ඩ් එක ගහලා
1: තියෙන්නේ.
0: කාගෙද ස්ටෑන්ඩ් එක ගහලා තියෙන්නේ. අනේ අද දවසටම කවුරුවත් ස්ටෑන්ඩ් එක ගහගෙන ඇවිල්ලා නැහැ නේ මං හොඳ මිනිහෙක් කියලා පෙන්නන්න කියලා. එතන දුකෙක් ගෙදර.
1: ඒක බෝ වෙන්න පුළුවන්.
0: බෝ වෙන්න පුළුවන්. බෝ කරන්න ඕන දෙයක් ඒක. අද අපි හවස 6 ආමාර වෙනකම් හොඳ දේවල් බෝ කරනවා.
1: ඕකේ. ඒත් එක්කලම අපි අද කතා කරනවා මාළඹේ පුංචි කාර් නිවස ගැන.
0: අපි තව කතා කරනවා මාස්ටර්මයින්ඩ් ඉන්ස්ටිටියුෂන් එක ගැන.
1: එච්චරයි.
0: එච්චරයි. ඒක හවස 6 ආමාර වෙනකම් අහගෙන ඉන්න අපිව. හොඳ හොඳ ලාඩම්.
1: හන්නේ ජාමේ.

0: පහයි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වන්න ෆිනිසිං මහලක් නම් කලරක් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
3: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.
9: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
10: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
1: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
10: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
11: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0111788666.
13: Onama deyak podda wedi unath prashnayak. Dan balanda badu muttu wala gana poddak wedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩන ඉතින් නේද?
17: නිලබල කරේති ඔලමුල පුරේ
18: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටී

0: ලාඩන්.
1: සමහර විට මක්කලා මගේ හොඳ ගතිගුණත් ඔයාට බෝ වෙලා ඇති නේද? මගේ හොඳ ගතිගුණ එහෙම ඔයාට බෝ වෙලා ඇති නේ.
2: මොනවද ඒ කියන්නේ? නිරෝගී මනුස්සෙන් කාටව බෝ කරන්න පුළුවන් හොඳ ගතිගුණයක් මන්නම් දැකලා නැහැ. ඔයාලගේ
1: තියෙන ගොඩාක් හොඳ ගතිගුණ තියෙන ඔයාට බෝ වෙලා තියෙන ඔයාට දන්නේ
2: මොනවද? එකක් දැක් කියන්න ඔයාගේ
1: හොඳ ඒද මං කිය බයික් එකේ ස්ටෑන්ඩ් එක දැක්කොත් දෙයක් අනිවාර්යෙන් මං කියන
2: වැරද්දක් මරු හොඳ ගතිගුණ චාලිය
1: මම ප්‍රෝග්‍රෑම් එකට එනකොට වතුර බෝතලයක් ගේනවා අපි දෙන්නටම ගේන මං තනියෙන් බොන්නේ
2: නැහැ තනියෙන් බොන්නේ නැහැ මං බොඩෝ එක බලහත්කාරය කරගෙන ඒක වාගේ අමුතු හොඳක් නෙවෙයි ඔන්න ඔයා ඔයා දිව ගිලෙන්න වැටලා ඉන්න ගමන් ඔයා වතුර ටික බොන්නේ නැතුව මට දුන්නොත් මකලෝ මාව දිව කිලිල මැරෙන්නේ ඒත් මේ ලෝකේ අන්තිම වතුරකුර ඔයා බොන්න කියලා මට දුන්නොත් අන්න
1: එහෙම වුණත් මං එහෙම කරනවා තාම ඉතින් එහෙම ලෝකේ අන්තිම වතුරකුර නෙමෙයි නෙමෙයි තව වතුර තියෙනවා
2: ඔය ඒ වෙනකන් ඉන්න හොඳ වෙන්නේ ලෝකේ අන්තිම වතුරකුර ඉතුරු වුණාම හොඳ වුණා බද අයියෝ මේ එනවා යන්න මගෙත් එක්ක බ්‍රවුන්ස්විලි ටෙක්සාස්
1: උපන් ගමට යනවා
2: කතාවක් වේද ඒ ඉතියා මෙලනියා සලසාර් කියලා වේට්‍රස් කෙනෙක්.
1: හා
2: එයා වැඩ කරපු රෙස්ටෝරන්ට් එකට නිතර එනවා වෝල්ට සෝඩ්ස් කියලා ටික වයසක ලොක්කෙක්. මිනිහා දෙවනි ලෝක යුද්ධෙට සහභාගි වෙච්ච වෙටරන් සෝල්ජ කෙනෙක්. එයා නිතරම එනවා මේ රෙස්ටෝරන්ට් එකට. ඇවිල්ලා මේ කියන්නේ සර් අද මොනාද කන්නේ කියලා ඇහුවත් තද වෙනවා පොරට.
1: ඒ මොකෝ
2: පොරට තද වෙනවා. තද වෙලා බයිනෝ සැර කරලා තමයි ඕන දෙයක් ඉල්ලන්නේ. මොක් හරි කෑම එකේ අඩුපාඩුවක් තිබුණොත් ඒත් බයිනෝ. ඕඩ කරන එක මොනහරි මිනිහා ඕඩ කරද්දි මිනිහට මොනහරි අමතක වෙලා තිබුණොත් මේකත් දැක්ක මේකත් ගේන්න ඕනේ කියලා දන්නේ හැම එකම කියන්න ඕනේ මෙතන කොහෙන් ආපු එවුද්ද මන් දන්නේ මේ වැඩ කරන්නේ
1: ඒත් බහිර
2: බයිට කොහෙල පිප පිප පුප්ප පුප්ප තමයි ඉන්නේ
1: බැන බැන ඉන්න
2: බැන බැන ඉන්න එහෙම ඩයල් ඉන්න ඕනේ
1: කවුරු හරි දිහා බැලු ඒ මිනිහා දිහා බලාගෙන ඉන්න ඕනේ ඒත් බයිනෝ
2: ඔව් නේ මොනව ඇහුව බයිනෝ බොස් වගේ නේද
1: අපේ බොස් නම්
2: නේද
1: ඕන දෙයක් අහන්න කියලා දෙන්නේ
2: හා
1: එහෙම නෑ
2: බයි නෑ තරහ ගන්න නෑ
1: ජීවිතේට නෑ
2: ජීවිතේට තරහ ගන්න නෑ ඒ වගේ නෙවෙයි මේ වෝල්ට තරහෙම්මයි හැබැයි ඔයා දන්නවද මේ මෙලිනා සලසාර් හරිම කාරුණිකව මේ වයසක මිනිස්සයාට සලකනවා හැමදාම
1: කොච්චර බැන්නත් ඒ විදිහටම සලකනවා
2: කොච්චර බැන්නත් hina වෙලා මේ ආ හරි හරි කියලා එයාට උමනා විදිහට සංග්‍රහ කටයුතු කරනවා එයා කොටින්ම මේ වයසක මිනිස්සයා කැමති දේවල් ලියලා තියාගෙන මතක තියාගෙන එයාවම මේ දේවල් කරනවා එයාට තරහ යන්න නොදී තියාගන්න හැබැයි එහෙම මේ තරහ නොගිය දවසක් නම් මතක නෑ කියලා තමයි කියන්නේ හැබැයි සැන්ඩි හරිම ලස්සන අපූර්ව දෙයක් සිද්ධ වුණා හරිම ලස්සන අපූර්ව දෙයක් සිද්ධ වුණා කියන්නේ දැන් මේ 2007 වෝල්ට සෝඩ් මැරුණා
1: ඊට පස්සේ
2: ඒක නෙවෙයි අර හරි අපූර්ව ලස්සන දේවලු
1: හරි
2: යා මරනකොට එයාට අවුරුදු 89යි එයාගේ මරණයෙන් පස්සේ දවසක් කළු කෝට් එකක් ඇඳගත්ත නීතිඥ මහත්තයෙ කාවා සලසාර් වැඩ කරන රෙස්ටරන්ට් එකට.
1: හරි.
2: ඇවිල්ලා කිව්වා වෝල්ට සෝඩ්ස් මැරෙනකොට එයාගේ අන්තිම කැමැත්ත හැටියට මෙලිනා සලසාර්ට ඩොලර් 50,000ක් සහ එයාගේ බියුක් කියන බ්‍රෑන්ඩ් එකේ වාහනේ ඒ දෙකම සලසාර්ට ලියලයි වෝල්ට සෝඩ්ස් මැරලා තියෙන්නේ කියලා.
1: ෂා.
2: ජීවිතේ සෑහෙන කාලයක් හැමදාම උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්න මේ නාකි මිනිස්සයාගෙන් බැනුම් අහලා ඒ මිනිස්සයා තරහෙන් පුප්පන එක දිහා බලන් ඉඳලා මෙලිනා තමන්ගේ හොඳ ගතිගුණය නැති කරගත්තේ
1: නැහැ.
2: අරයට කොච්චර තරහ ගියත් මෙලිනා පුළුවන් තරම් ප්‍රසන්න විදිහට ආදරෙන් එයාට සැලකුවා. අර මිනිස්සයාත් සමහර විට ඒක නොටිස් කරන්න ඇති. ඒ හින්දා වෙන්න ඇති එයා මැරෙනකොට ලියලා තිබ්බ අන්තිම කැමැත්තේ මෙලින වෙනුවෙනුත් සෑහෙන දෙයක් ඉතුරු කරලා යන්න යා කල්පනා කළේ බලන්න හොඳ බෝ වෙන හැටි
1: මම බෝ කරගන්නවා ඒක
2: ඔව් කාගේ හරි තියෙන කාර් එකක් සල්ලි ටිකක් හම්බුනා ඔයිට වැඩි හරි හොඳට ධන ගාගෙන යන්න පොඩේ ඈ ධන ගාගෙන සලකන්න
1: නෑ එහෙම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම හොඳ කරා එහෙම කරන්න හොඳ නෑ මකලා
2: ඔව් මෙයා මාර විශිෂ්ට මිනිස්සෙක් නේද චාලි මේ බලන්නකෝ ඈ මේ මේ උත්කෘෂ්ඨ ගුණය දැක්කම චාලි දෙන්න හිතෙන්නේ නැද්ද පයින් එක?
0: ගන්න.

0: සරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 7777.
5: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
6: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: අඟපත කොමරි දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
9: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
8: අම්මට ඒකත් ඇහුණා.
9: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.

0: ඇඟිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක්. දැන් ඔබටත් prime residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන prime colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි

0: රුපියයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
1: කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
4: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
3: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
4: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
3: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
4: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
3: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

0: තුරම අපි හොඳලම ඉන්නේ හොඳලම ඉන්නේ හොඳලම ඉන්නේ අපි හොඳ පතුරම ඇයි හොඳ දෙයක් කිව්වම් පලාගෙන එනවා කන්න වගේ
1: මේ මේක මේක ඩ්‍රයිව් ටයිම් එක මේ පාරේ ට්‍රැෆික්
0: ඇයි
1: හැමෝම කලබලෙන් ගෙදර යන ගමන්
0: ඉතින්
1: වා සිදු කියලා පිරිස් වාහන
0: අපගත්ත මන්ද අද හවස දැම පඩි පෙළ එනකට ප්‍රෝග්‍රම් එකට මන් සිින්දුවක් කිය කියාවේ අර අපේ සහෝදර චැනල එකක් තියෙන හැ පැත්තේ ඒ අයිය කෙනෙක්කෝ ෂා නයිස් වයිස් එහෙම කිව්
1: ආයි අයිය බොරු කියට අයිය කෙනෙක් කියලා දැන් අදේ පතක තියාගන්න දැක්කද පොඩි දෙකේ පිරිස් කතුර ගන්න පුළුවන්
0: ඔයාලට තමයි මගේ අගේ තේරෙන්නේ නැත්තේ අර එහා පැත්තේ අර අපේ ඒ චැනල් එකේ කට්ටිය
1: තේරෙනවා අගේ අගේ තේරෙන හින්දා ඉතින් බොරුවක් හරි කියලා තියා ගන්නවා ෂේප් කරලා
0: දැන් අපි හොඳ පතුරමු
1: හොඳ පතුරමු හොඳ පතුරන්න සින්දුම කියන්න ඕනේ නැහැ විශාල කරදරයක් වුණා මේකට රයිට් දැන් මේ කියලා දෙන්න හදන්නේ දවස් 61කින් මූල්‍යමය වශයෙන් බුද්ධිමත් වෙන හැටි. හරි. ඒ කියන්නේ තමන්ගේ වෙල්ත් එක.
0: ඔව්.
1: තමන්ට තියෙන මොකක් හරි මූල්‍යමය ශක්්‍යතාවය කොහොමද නිසි පරිදි කලබනාකරණය කරන්න කියලා තමයි කියලා දෙන්න යන්නේ. කියන්නේ අපි කියලා දෙන්නේ
0: නැහැ. ඒක දන්න ප්‍රවීණයෝ ඉන්නවා.
1: අපි දන්නේ නැහැනේ. අපි හැම මාසෙම අන්තිම සතිය රිම් එකෙන්ද අපි දුවන්නේ. අපෙන් ආගත දියෙකටදී වෙල්ත් බඩේ. මේ දන්න කෙනෙක්ගෙන් දැනගන්න හැටි තමයි මේ කියලා දෙන්න හදන්නේ. මුදල් කලමනාකරණය, කොටස් වෙළඳපොළ ආයෝජනය, දේපළ ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යාපාරිකත්වය, එහෙම නැත්නම් ව්‍යවසායකත්වය, ඔන්ලයින් ආදායම් මාර්ග ආදී ගැන ගැඹුරු දැනුමක් ලබා දෙන්න සකස් කරපු ප්‍රායෝගික පාඩම් 106ක් සූදානම් කරලා තියෙනවා.
0: කොටස් වෙළඳපොළ ගැනත් කියලා දෙනවද?
1: කොටස් වෙළඳපොළ ගැන කියලා දෙනවා.
0: එහෙනම් මමත් ඔකට සම්බන්ධ වෙනවා. මමත් ආසාවෙන් ඉන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න.
1: ආ
0: හොඳයි හොඳයි හොඳ කෝස් එකක් නේද? ඔක්කොම කියලා දෙනවනේ රත්තරන් ආයෝජනය කරන විදිය.
1: හැමදේම කියලා දෙනවා. ඒ කියන්නේ දැන් බලන්නකෝ මේ කියන්නේ සැන්ඩිට පවා ඉගෙන ගන්න හිතනවයි කියලා කියන්නේ යමක් අලුතෙන්. ඒ කියන්නේ ඇත්තටම මේ ගැන උනන්දු කට්ටියට මේක කොහොමඩත් වැඩ කරනවා කියන එක තමයි ඒකේ යට සැඟවුණු ඉඟිය. අපි කතා කරන්නේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුෂන් එක ගැන. 23 වෙනි බැච් එක බඳව ගන්නවා ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ අංකවලට කතා කරලා වැඩි විස්තර දැනගන්න. 077 11 77 465 ඒක තමයි හොට්ලයින් නම්බර එක. ඒකට කතා කරන්න. එහෙම නැත්නම් හවස 5ත් හවස 7ත් අතර ඒගොල්ලන්ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු තමයි මේ කෝස් එක මෙහෙවන්නේ. ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු 2025 ඒෂියා මිරකල් අවෝඩ්ස් උළලේදී වසරේ හොඳම අධ්‍යාපනික YouTube නාලිකාවට හිමි සම්මානය දිනාගත්තා. මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube නාලිකාවෙන් ඒ නාලිකාවෙත් මේ ආශ්‍රිත දේවල්ම තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒ නාලිකාවත් subscribe කරන්න කැමති කට්ටිය කෝස් එකට register වෙන්න.
0: රයිට්. අද අපි හොඳ දේවල් ගැනනේ කතා කරන්නේ. ඉතින් අපි අද දැන් කියනවා හොඳ වාහන ගන්න හොඳ තැන. කවුරුත් දන්නවනේ ඉතින් මාළඹේ පුංචි කාර් නිවස කියලා. දැන් ඒගොල්ලෝ කියනවා ඉලෙක්ට්‍රික් කාර් එමත් ගෙනල්ලා තියෙන 400ක් විතර එතන තියෙනවා. අලුත් ඒවා ගන්න පුළුවන් කියලා කියන කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එතනින් ගන්න පුළුවන් කියලා කියනවා. BAW බ්‍රෑන්ඩ් එකෙන් E6, E7, E7 Pro කියන වාහන ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි BAW ඉලෙක්ට්‍රික් කාර් ඔබට 148 ඉඳන් ඉහළට ගන්න පුළුවන් කියලා ගානේ ඉඳන් ඔක්කොම දාලා තියෙන්නේ. හැංගිලි නෑනේ ඉතින් මාළඹේ පුංචි කාර් නිවස. ඒ වගේම තමයි දැන් පෙට්‍රල් වාහන එහෙමත් ගන්න ඔන්නම් ඒවත් තියෙනවා. අනිත් එක ලොකු වාහන, පොඩි වාහන, ලොකු කාර්, පොඩි කාර්, සාමාන්‍යක හර ඒවත් ගන්න පුළුවන් මාළඹේ පුංචි කාර් නිවස. විශේෂම දේ තමයි එතන රෙජිස්ටර් කරපුවා සහ නොකරපුවා මේ දෙකම තියෙනවා. ඉතින් හැම වාහනයක්ම හොඳට චෙක් කරලා බලලා තියෙන්නේ. මොකද අපිට ලොකුම ප්‍රශ්නේ තමයි රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපි දන්නේ නැහැ වාහනේ මොන ප්‍රශ්න තියෙනවද කියලා. මොකද අපි ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයෝ නෙමෙයි. අපි දන්නේ නැහැ. හැබැයි මාළඹේ පුංචි කාර් නිවස ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකට ගිහිලා වාහනේ දාන හොඳට වාහනේ චෙක් කර ඊට පස්සේ තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්නේ. කියන හොඳ තත්ත්වයේ තියනවා නම් විතරයි වාහනේ කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඉතින් ඒ වගේ විශ්වාසයක් තියෙන තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. අපි ඔබට නිතරම කියනවා ඒගොල්ලෝ හොඳ වාහන විතරයි තෝරලා බේරලා කස්ටමර් කෙනෙක්ට දෙන්නේ. නිසා අපි දැන් ඇඩ්‍රස් එක මතක් කරනවා. වාහනයක් ගන්න හිතුණු ගමන් පොඩක් ගිහින් බලන්න. ගන්නම නෙවෙයි පොඩක් ගිහින් බලන්නකෝ. බලපු ගමන් ඔයාට
1: වාහනේ ගැනිලා තමයි එන්නේ.
0: ගැනිලා තමයි එන්නේ. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.

0: චාලි උඹ කියවල තියෙනවද කෙන්ට් නර්බර්න්ගේ පොත්? කියවල රෑනේ. මම අතර මේ චාලිගේ ගැවෙදි මෙතන ප්‍රශ්නයක් තේරුමක් ඇති සතෙකුට කොට පෙන්නේ චාලි විතරයි. ඕක මේ සැන්ඩිගේ කාලා මෙලෝ තේරුමක් වෙන්නේ
1: නැහැ. සැන්ඩි
0: ජීවිතයත් නැහැ මේ වගේ ප්‍රශ්නයක් කාට. කෙන්ට් නර්බර්න් මගෙත් එක්ක තරහ වෙන වැඩක් ඒක. ඒ කියන්නේ මම ඔයාගේ ඇහුවා කියලා දැනගත්තොත් ඒ කියන්නේ කෙන්ට් නර්බර්න්ගේ පොත් කියවලා තියනවාද කියලා සැන්ඩිගෙන් ඇහුවා කියලා කෙන්ට් නර්බර්න් දැනගත්තොත් පොත් ලියවෙකටවත් මිනිහා ලියපු පොත් ටිකක් ගිනි තියලා
1: හරි හරි කියන්න නැහැ ඉතින් මටම පහරෙල්ල කර කර ඉන්න නේතුව.
0: ඉතින් මේ ඉතින් හරිනේ මං
1: හරි හරි
0: මිනිහගෙන් තමයි මම ප්‍රශ්නේ
1: අහන්නේ. පොතක් කියන්නේ යගේ
0: කෙන්ට් නර්බර්න්ගේ පොත් ගොඩක් තියෙනවා. නීද වුල්ෆ් නෝ ඩොග්ස් කියන පොත. සා එයා ගොඩක් මේ නැචරල් වර්ල්ඩ් එක සහ නැචරල් වර්ල්ඩ් එකයි මිනිස්සු අතර තියෙන සම්බන්ධේ. ඊට පස්සේ අපි කියන්නේ අධ්‍යාත්මිකතාව ස්පිරිචුවැලිටි ගැන හැම ලියන එකෙක්. ඔයා කීවට විදියට නෑ කොහොමද කෙන්ට් නර්බර්න්ගේ පොතක් කොටල කැඳ හදලා පෙව්වත් ඔයායි මේ මොනවද මේ එයා එයාගේ තරුණ වයසෙන් ලස්සන කතාවක් අරගෙන ඇවිල්ලා කියනවා. හරි. එයාගේ තරුණ කාලෙදි එයාට සල්ලි තිබුණේ නැහැලු. එයා ඉතාලම මේ තමන්ගේ දේවල් ටිකට වියදම් කරගන්නවත් සල්ලි නැති තරම් බ්‍රෝක් වෙලා හිටියා. ඒ කියන්නේ දුප්පත් වෙලා හිටියා කියලා. ඒ ඉන්න කාලෙදි එයා යන එන කොෆි ෂොප් එකක වැඩ කරපු වේට්‍රස් කෙනෙක් එයාගේ කොෆි එකට සල්ලි ගෙවනවලු.
1: අනේ.
0: හරි. සද්ද නැතුව එයා කෑම කන්න ගිහිල්ලා මොනහරි ඉතින් පොඩි දෙයක් අරගෙන කනවා කොෆි එකක් එහෙම ඕඩර් කරන්න නැතුව. එතකොට අර වේට්‍රස් එයාට කොෆි එකක් ගෙනල්ලා දීලා කොෆි එකේ සල්ලිය වේට්‍රස් ගෙවනවා. අඩුම ගානේ ඒක එයා කෙන්ට කියන්නේත් නැහැ. කෙන්ට දන්නවා මේ කෝපි එකක් මට එනවා. ඒකේ බිල් එක මට එන්නේ නැහැ. ඒක මෙයා ගෙවනවා ඇති කියලා. එහෙම ඒ වැඩේ ගිහිල්ලා කාලාන්තරයකට පස්සේ දැන් මේ වෙනකොට කෙන්ට් නර්බර්න් කියන්නේ බොහොම සාර්ථක ලේකකේ. එයාගේ ජීවිතේ හම්බෙන හැම අවස්ථාවකම එහෙම මූල්‍යමය වචෙන් ප්‍රශ්න තියෙන සමහර විට කන්න බොන්න යන්න එන්න අපහසුතා තියෙන අයට සද්ද නැතුව කාටවත් කියන්නේ නැතුව උදව් කරනවා. ඒක ජීවිතේ පුරාම ප්‍රැක්ටිස් එකක් හැටියට කරගෙන යනවා. බලන්න අර වේට්‍රස්ගේ පරිත්‍යාගශීලීකම කෙන්ට් නර්බර්න් හරහා වැඩ කරලා තව මිනිස්සු දහස් ගානකට ප්‍රතිලාභත් කරලා දීලා
1: තියෙනවා.
0: අන්න ඒකයි කියන්නේ. හොඳ කියන්නේ ලෙඩක්. බෝ කරන්න පුළුවන් ලෙඩක්. හරි ෂෝක් ලෙඩක්.
2: හද ගැස්මට සියත
0: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දිනක් රෝහල් ගත කළා. 7 දිනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත් ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවැලි ආවේගෙටමද එහෙම නැත්නම් පොඩි සැලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
3: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය ආදාය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
12: සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බෝංචි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අපනෑනික ටීජි අඹ කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
18: Turn 98.2 and 98.4.
19: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
20: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
20: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
19: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
20: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
19: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
21: 98.2 98.4

0: හවස 6යි විනාඩිය 6යි.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. සියත හෙඩ්ලයින් රිවියු.
2: මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිතව මහ ගං වතුර අවදානම. දිස්ත්‍රික්ක දෙකක පාසල් වැසී මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා. පස්කන්දක් කඩා වැටි සිව් දෙනෙකු අතුරුදන්. හෙටින් පසු වැසි අඩුවන ලකුණු. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.
1: වැඩි විස්තර සවස 6යි 30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.2

0: ලාඩන්.
1: හවස හයත් පහුවෙලා තියෙන්නේ.
2: ඕකේ.
1: අපි පය පහුවෙලා කැටදෙක් මේ හය මාර්ට ටික ටික කිට්ටුවෙනවා කියනකන්න
2: ගෙදර අනික්මට ළඟයි
1: කියෙන් තමයි තිකින්න යරුවන්නේ වැඩේට ආවට කොයි වෙලේද ගෙදර යන්නේ කියලා. මොකද ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන්න එන්නේ? අපි කියන්නේ මොකද්ද අර කඩදහිය ලිපේ දාලද එන්නේ?
2: බත ලිපේ තියලා එන්නේ.
1: බතල කතාවක් හම්බුණා. ග්ලෙන් ජේම්ස් හිටියේ බොස්ටන් වල. ග්ලෙන් ජේම්ස්ට ගෙයක් තිබුණේ නැහැ, ඉන්න තැනක් තිබුණේ නැහැ. ග්ලෙන් ජේම්ස් හිටියේ තැන් තැන් වල.
2: ඒ
1: කියන්නේ එයා කඩපිලක ඉන්නවා වෙන්න පුළුවන්, එයා බස් ස්ටේෂන් එකක ඉන්නවා වෙන්න පුළුවන්, රේල්වේ ස්ටේෂන් එකක නිදා ගන්නවා වෙන්න පුළුවන්, සම කාලෙට පාක් බෙන්ච් එකක නිදා ගන්නවා වෙන්න පුළුවන්. එයා හිටියේ පාරේ.
2: පවවනේ.
1: හෝම්ලස්. ඒ ඉන්න ගමන් ඉතින් එයා කෑම හොයන්න, ඊට පස්සේ මිනිස්සු දාලා ගිය දේවල් මොනව හරි ඔය පරණ බ්ලැන්කට් එකක් අරවා මේව හොයාගන්න ඉතින් කුඩු ගඩවල් එහෙම අවුස්සනවා. එහෙම අවුස්සන වෙලාවක මෙයාට හම්බෙනවා බැක්පැක් එකක්.
2: හරි.
1: ඒ බැක්පැක් එක දැක්කහම මෙයාට හිතෙනවා මේක විසික් කරපු එකක් නෙවෙයි, මේක වැරදිලා දාලා ගිය එකක්ද කොහෙද කියලා එයා ඒක අරගෙන බලනවා. බලනකොට ඇත්තටම එයාට ඒක ඇතුලේ තිබිලා ඩොලර් 42000ක් හම්බෙනවා. හරි. ඩොලර් 42000 කෑෂ් වලින් සහ ට්‍රැවලර්ස් චෙක්ස් වලින්. ඉතින් ට්‍රැවලර්ස් චෙක්ස් වලින් සල්ලි තියෙනවා දැක්කම එයා හිතනවා මේ කවුරුහරි සංචාරකයෙකුගේ බෑග් එකක්. එයා මොකද කරන්නේ?
2: මොකද්ද කරන්නේ?
1: එයා ඒ ඩොලර් 42000න් හෝම්ලස් මිනිස්සෙකුට ඩොලර් 42000ක් හම්බුනහම දෙයනේ. ඒ මිනිස්සයාට කාලෙකින් කරගන්න බැරි වෙච්ච දේවල් ටික කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. එයා ඒක කරගන්නේ නැහැ. එයා මේ බැක්පැක් එක පිටින් අරගෙන ගිහිල්ලා අදාළ බලධාරීන් හරහා මේ බැක්පැක් එකේ අයිතිකාරයව හොයලා එක ඩොලර් 7ක් අඩු නැතුව ඒ බෑග් එක ඒ අයිතිකාර මනුස්සයට දෙනවා. ඒ අයිතිකාරය නොසෑහෙන්න මෙයාට ස්තුති කරනවා. මේ කතාව ඒ මනුස්සයා සෝෂල් මීඩියාවල දානවා. ඊට පස්සේ මේ කතාව ලෝකෙ පුරා වෛරල් යනවා. අන්න ඊට පස්සේ තව නන්නාඳුරන මිනිස්සු ගණනාවකට හොඳ බෝ වෙනවා. ඒ මිනිස්සු එකතු වෙලා ඒ මිනිස්සුත් කවදාවත් හම්බෙලා නැහැ. ඒ මිනිස්සුත් ඔන්ලයින් මේ කියන්නේ සෝෂල් මීඩියා හරහාම එකතු වෙලා ඩොලර් 190,000 කර මුදලක් හදනවා ග්ලෙන් ජේම්ස් වෙනුවෙන්. නන්නාඳුන මිනිස්සු තම තමන්ට පුළු පුළුවන් විදිහට ඩොලර් 1, ඩොලර් 5, ඩොලර් 10, 20 එකතු කරලා ඩොලර් 190,000ක් පරිත්‍යාග කරනවා ග්ලෙන් ජේම්ස්ට. ග්ලෙන් ජේම්ස්ට ඒ සල්ලි වලින් පුළුවන් වුණා අලුතෙන් ගෙයක් ගන්න, අලුතෙන් ජීවිතේ පටන් ගන්න. තාමත් ග්ලෙන් ජේම්ස් ඒ සල්ලි වලින් ගත්ත ගෙදර, ඒ සල්ලි වලින් හදාගත්ත ජීවිතේ නඩත්තු කරගෙන පුංචි රස්සාවක් කරගෙන ජීවත් වෙනවා.
2: ශාවරුවනේ
1: ලස්සන කතාවනේ.
2: ඔව් මකලා.
1: අනේ.

0: අපි ඉස්සල කතා වුණා මාස්ටර්මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකේ කැඩේගොල්ල පවත්වගෙන යන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට කොහොමද එකතු වෙන්නේ, මොකද කරන්න ඕනේ?
1: අපි පහුගිය දවස්වල 140% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒක නම් හොඳට ප්‍රොමෝෂන් එක දුන්නා. හැබැයි ඉතින් කට්ටියද රෙජිස්ටර්
0: වුණා.
1: දැන් කරන්න දෙයක් නැහැ. හැබැයි තාම චාන්ස් එක තියෙනවා මේ සර්ටිෆිකේට්.
0: චාන්ස් එක තියෙනවා. අනේ ඒක ඩිස්කවුන්ට් එක නැතුවත් මේක වටින කෝස් එකක්. මොකද දැන් මේක කරන්නේ ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝ. ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝ කියලා කියන්නේ මේ කතා කරන ක්ෂේත්‍රයේ ලොකු වැඩ කොටසක් දැනටමත් කරමින් ඉන්න කෙනෙක්. එයාගේ YouTube channel එක තියෙනවා, එයාගේ TikTok එක තියෙනවා. ඒවත් follow කරන්න පුළුවන්. ඒවා follow කරලා සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එයා එංගලන්තේ මාකටිං ඩිප්ලෝමා එකක් කරපු එක්කෙනෙක්. ඊට පස්සේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං එකේ සහකාර සමාජිකයෙක් හැටියට දැන්ටත් කටයුතු කරනවා. කාඩිෆ් විශ්වවිද්‍යාලය, කියන්නේ ඒත් UK වල කාඩිෆ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය ගැන උපාධියක් ගත්ත එක්කෙනෙක්. මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඒක තමයි යාගේ ඩිග්‍රී එක. ඒත් එක්කම කොළඹ කොටස්වලඳපලේ සහතික ලත්තා ලියාපදිංචි ආයෝජන උපදේශක වරයෙක්. ඉතින් මේ ආවට ගියාට මේ කොහෙන් හරි පොතකින් කියවපු ටික ඔයාලට කියලා දෙන්න නෙවෙයි මේ කෝස් එක කරන්නේ.
1: එයා ඉගෙන ගත්ත දැනුම,
0: එයා ජීවිත කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරපු දැනුම තමයි මේ බෙදලා දෙන්න ට්‍රයි කරන්නේ. මොකද අපි දකිනවා දැන් මේ කාලේ ද මාස්ටර් ක්ලාස් ආරෝමේව කරනවා. මේ එයත් කොයි හරි මාස්ටර් ක්ලාස් එකක ඉගෙන ගත්ත ටික තමයි වාට උගන්නන්න හදන්නේ. හැබැයි ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝ කියන්නේ කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ලොකු අධ්‍යයනයක යෙදිලා ඉන්න සහ ඒ ක්ෂේත්‍රයේ ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාට වෙල්ත් මැනේජ්මන්ට් හරියට ඉගෙන ගන්න ඕන නම් හරියටම හරියන තැනක් මේක. 077-11-77-465ට කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න. නැත්නම් ඒ නම්බර් එකටම හවස 5-7 අතරේ WhatsApp කළත් ඔයාට වැඩි විස්තර හොයාගන්න පුළුවන්.
1: හරි.
0: ඔබ පුළුවන් කියන්නේ පුංචි කාර් දිවස කර කියන්නේ නැද්ද?
1: හරි.
0: මේ මිනිස්සු දෙන්නේ සල්ලි නෙවෙයිද මේ වැඩ කරන්නේ?
1: හරි, මම මේ සල්ලි වලට සාධාරණයක් ඉෂ්ට කරන්නේ මේ සූදානම් වන්නේ. පප්පර පප්පර පක් මේ වාහන තියෙනවා, සුපිරි වාහන සෙට් එකක් අලුතෙම ගෙනල්ලා තියෙනවා මාළිපි පුංචි කාර් නිසා. ඒගොල්ලෝ කියනවානේ අපි හැමදාම ගෙන වාහන 400ක් විතර එතන දිනවා. දැන් කාට හරි හිතන්න බුණා එයි මේ හැමදාම
0: අනේ උන්ගේ වාහන 400 හැමදාම එතන දිනවා කියලා හිතලා ඇති සමහර.
1: ඔව් හිතනවාද?
0: එහෙම හිතන්න තරම් මොඩ වෙන්න එපා. හැමදාම එකම වාහන 400 තියාගෙන හැමදාම රේඩියෝ එකේ ඒ වාහන 400 ගැන නෙවෙයි මේ කියන්නේ. එතන වාහන 400ක් විතර කැපැසිටි එකක් තියෙනවා. ඔයා ඕන වෙලාවක ගිහිල්ලා බැලුවොත් ඒ කැපැසිටි එක ෆුල්. ඒ කියන්නේ වාහන මෙහෙන් මිනිස් හොගාලා අරගෙන යනවා. ඒ වගේම ඕනස්ලා හොගාලා එතෙන්ට වාහන ගෙනල්ලා දානවා.
1: ඒ කියන්නේ ඕනස්ලා ගේන වාහනත් තියෙනවා සහ බ්‍රෑන්ඩ් නිව වාහනත් තියෙනවා. ඉතින් සාමාන්‍ය රෙජිස්ටර් කරපු වාහනයක් අපි කලින් කිව්වා වගේ හොඳට චෙක් කරලා තියෙනවා. ඉතින් බයක් සැකක් නැතුව හිතේ අර සැනසීමෙන් ගිහිල්ලා වාහනේ අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි එතන ලීසින් පහසුකම් තියෙනවා, 택සේරු සේවාවක් තියෙනවා, ඉන්ෂුරන්ස් පහසුකමුණුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකට තියෙන නිසා අපිට වාහනයක් ගන්න යනකොට හරි ලේසි පහසුයි. අපිට තියෙන වාහනේ ගත්ත ඒ වැඩ ටික කරගත්ත ගෙදර ආවා. ඊට පස්සේ පුළුවන් වාහනේ ගත්ත සතට සමරන්න. ඒ නිසා හොඳ වාහනයක් ගන්න නම් ඔයා යන්න ඕන හොඳම තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස, වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාළඹේගොළු. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් දීලා තියෙනවා, මම ඒකත් මතක් කරන්න. ඒකටත් පොඩ්ඩක් විසිට් කරලා බලන්න. www.punchikar.com.
2: හරිම තැනට ගිහින් LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
10: සියත Between Lady Miss World Sri Lanka 2026.
11: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ලුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
10: සියත Between Lady Miss World Sri Lanka 2026.
12: Title sponsor.
13: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady.
3: ඔබත් සැනින්
14: දිදුලන් 98.4 98.7 රේඩියෝ ජෝකි.

0: ัง
1: මකලෝ මම කල්පනා කරේ මට උදව් කරපු කට්ටිය කවුද කියලා. අපිට ඒක සලකන්න එපේ. අපිට මං උදව්වක් කරන්න ඕනේ. මං දැන් පොඩි ලිස්ට් එකක් හදනවා.
2: කල්පනා කළා මතක් කරන්නේ නැහැ. උදව් කරපු මිනිස්සු.
1: දැන් කොමර්ෂල් ස්ටික් එක යනකොට මම මතක් කරා. තාම මතක්ුනේ නැහැ. උනර ගෙදර ගිහලා මතක් කරනවා.
2: අමතක කරලා දානවා නේ කෙලිම උදව්ව. හැබැයි ඒ අතරේදී අපි වැඩේ කරන්න ඕනේ. කියවනක් තියනවා ඔයා කාට හරි උදව්වක් කළොත්.
1: ඔව්.
2: කරලා ඉවර වෙච්ච සැනින් ඒ උදව්ව අමතක කරන්න. ඔයාට කවුරු හරි උදව්වක් කළොත් ඒ කරපු වෙලාව ඉඳන් මැරෙනකම් ඒ උදව්ව මතක තියාගන්න. ගන්න ලස්සන එකක් ඒක.
1: අනිවාර්යයෙන්.
2: Taman උදව්වක් කළාම අමතක කරලා දාන්න. පස්සේ උදව්වට හිලව්වට උදව් ඉල්ලන්න කුල කියන්න යන්න නැතුව අමතක කරලා දාන්න. Tamanට කාගේ හරි උදව්වක් ලැබුණොත් කවදාවත් අමතක කරන්න එපා.
1: ඒ වෙනුවට මිනිස්සුන්ගේ තියෙන්නේ අනිත් පැත්ත නේද?
2: ඒකද ඔයගුණත් එහෙම කියන්නේ. උදව් කරපු මිනිස්සුන්ගේ මේ පැය කාමාර දිසි කල්පනා කරන කල්පනා කරන එක එක්කම් මතක් උනේ නැහැ.
1: හැබැයි මං කරපු උදව් ඒත් මතක නැහැනේ මකලෝ.
2: ඉතින් මතක තියෙන්න මොනවරි කරන්න. නිකම්ම ඉඳලිවල ඉතින් කරපු උදව් මිනිස්සු මතක නැහැ තමයි. ඒක තමයි වැඩේ. තව ලස්සන කතාවක් තියෙනවා. ඒක කියන්න යන්න කලින් ඇල්බර්ට් ලෙක්සි
1: හරි
2: එහෙටි පීටර්ස්බර්ග් වල එහෙ තිබිච්ච ළමාරෝහලක ඇල්බර්ට් වැඩ කළා කියන්නේ ඉතින් ඇල්බර්ට් එතන ගිහිල්ලා ප්ලග් වෙලා ෂූ ෂයින කෙනෙක් හැටියට වැඩ කළා. අර යනේන මිනිස්සුන්ගේ සපත්තු පොලිෂ් කළා. දැන් නම් ඇත්තටම ඒ රස්සාව ලෝකේ හරි අඩුයි. දැන්
1: ඉන්දියාවේ තියෙනවා
2: තාම. සමහර තැන්වල තාම තියෙනවා. මේ ඉතින් 80 ගණන් වල ඒ කාලේ තිබුණා. එයා යනේන මිනිස්සුන්ගේ සපත්තු පොලිෂ් කරනවා. සපත්තු පොලිෂ් කරලා දුන්නාම මේ මිනිස්සු එයාට පොඩි ටිප් එකක් ගෙවනවා.
1: පොඩි ගාණක් දීලා යනවා.
2: පොඩි ගාණක් ගෙවනවා. මොකද ඒක මේ බෝඩ් ගහලා එක සපත්තුවකට මෙච්චරයි කියලා සල්ලි ගන්න ජොබ් එකක් නෙවෙයි.
1: දෙන ගාණක් ගන්නවා.
2: කරන දෙන ගාණක් ගන්නවා. ඔයාලට කියන්න ඇල්බර්ට් ලෙක්සි එයාට යන්තම් කන්න බොන්න විතරක් සල්ලි ටිකක් තියාගෙන සපත්තු පොලිෂ් කරලා එයා හම්බ කරපු මුදල් ඔක්කොම වගේ එයා පරිත්‍යාග කළා. එයා ඒ සපත්තු පොලිෂ් කරන්න යන හොස්පිටල් එකේ ඒ ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන්. ඒ ළමාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇවිල්ලා බෙහෙත් අරගෙන යන ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් එයා එයාගේ ආදායම කැප කළා. කාලයක් ගිහිල්ලා ඇල්බර්ට් හොඳටම වයසට ගියා. එයාට දැන් සපත්තු පොලිෂ් කරන වැඩේවත් කරන්න අමාරුයි. එයා හරි දුර්වලයි. ඊට පස්සේ හොස්පිටල් එකේ කමියුනිටි එක හොස්පිටල් එකේ වැඩ කරන අය හොස්පිටල් එකට බෙහෙත් ගන්න එන ළමයින්ගේ අම්මලා තාත්තලා එකතු වෙලා අවුරුදු ගාණක් පුංචි පුංචි මුදල් එකතු කරලා හැම මාසෙකම ඇල්බර්ට් ලෙක්සිට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල් සම්පාදනය කළා. බලන්න එක මිනිස්සෙක් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කිසිම හාවක් හෝවක් නැතුව ලොකුවට සද්ද දාන්න යන්න නැතුව පාඩුවේ තමන්ගේ හොඳ අනිත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. පාඩුවේ තමන්ට පුළුවන් දේ ලෝකෙට දෙනවා. ලෝකෙ මිනිස්සුත් ඒකෙන් නරක් වෙනවා, ලෙඩ වෙනවා. නරක් වෙනවා නෙවෙයි හොඳ වෙනවා.
1: හොඳ වෙනවා.
2: හොඳ බෝ වෙනවා. හොඳ බෝ කරන්න පුළුවන්. ඉතාලම නරක මිනිස්සුන්ව හොඳ මිනිස්සු බවට පත් කරන්න හොඳ මිනිස්සුන්ට පුළුවන්.
1: ලීලනා. මම සෑන්ඩි.
2: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිතව මහ ගංවතුර අවදානමක්. දිස්ත්‍රික්ක දෙකක පාසල් වැසි මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා. හෙටින් පසු වැසි අඩුවන ලකුණු. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්. විදුලි ගාස්තු වෙනස් නොකිරීමට තීරණය කරයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0.117.868.666.
1: මහවැලි සහ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. මහවැලි ගඟෙහි ඉහළ දහරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ කොත්මලී ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස්ස කිහිපයකට ගංවතුර අවදානම පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උඩුනුවර උඩපළාත යටිනුවර දොළුව කොත්මලේ පස්බාගේ ගඟ ඉහළ කෝර්ලය ගඟවට කෝර්ලය හාරිස්පත්තුව සහ පාතදුම්බර එම

0: අධ්‍යක්ෂ එල්.එ. සූරියබණ්ඩාර පැවසුවේ.
1: මහවැලිගඟේ ඉහළ ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලත් මේ වන විට මා ගංවතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා විශේෂයෙන්ම නාවල පිටියත් පේරාදෙණියත් අතර විහිටි ගංගා කලාපය සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කැලණිගඟේ ඉහළ ද්‍රෝණිය, නෝබුඩ් සහ කිතුල්ගල සහ ඒ අවට ප්‍රදේශත් ඒ වගේම දැරණියගල ඇතුළු ප්‍රදේශවලටත් ඊයේ දිනේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒත් සමග කැලණිගඟෙත් ඉහළ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. වගේම පහළ දෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානම මේ වන විට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කැලණිගඟ ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. විශේෂයෙන්ම අවිස්සාවේලෙන් පහළ ප්‍රදේශ මේ දක්වා පවතින්නේ සාමාන්‍යයෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඔය ඊට ආසන්න මට්ටමක්. ඒ වගේම ඉහළ ප්‍රදේශ මේ වන විට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. සහ මේ වන විටත් ඇතැම් ස්ථානවල වර්ෂාපතනය ලැබෙමින් තියෙනවා.
0: රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහච කිහිපයකට ඉදිරිපැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. කළුගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය එම තත්ත්වයට හේතුවයි. කළුගඟ පිටාර්තැන්නට අයත් පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයකම සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටහචවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොත්මලේ ජලාශයේ වාන්දොරටු කිහිපයක් අද පස්වරුවේ විවෘත කරනු ලැබුවා. මහවැලි අධිකාරියේ ජලපාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ කොත්මලේ ජලාශය ආශ්‍රිත පහත් බිම්වල ජනතාව ඉදිරි තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි.
2: වාන් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි 3ට විතර කොත්මලේ ජලාශයේ වාන්දරයට පොඩි ප්‍රමාණයකින් විවෘත කරා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම තත්පරයට ගණයේ 6000ක් විතර. මේ ප්‍රමාණය නිසා මහා ලොකු භයානක තත්ත්වයක් නැහැ. නමුත් මේ වෙනකොට ඇත්තටම හොල්ගොල්ලෙන් පහලට යනවා තත්පරයට ගණාලි 45000ක් විතර. එතනින් 45000ක් යනකොට අතනින් 6000ක් එන්නේ. ඒ කියන්නේ ඒකට සාපේක්ෂ පොඩි ප්‍රමාණයක්. එතකොට අපේ ප්‍රදේශවාසීන් දැන් දන්නවා පොල්ගොල්ලෙන් වතුර යන ප්‍රමාණය අනු කොච්චරද යට වෙලා තියෙන්නේ. අපි ඒකට පොඩි ගාණක් එකතු කරනොත් කොයි වගේ තත්ත්වයක් ඒද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මං හිතන්නේ දැන් තියෙන තත්ත්වයේ හටුවට ඒවා ඊට වැඩි අපිට විවෘත කරන්න වෙන්නේ නැති වෙයි. නමුත් අපිට රාත්‍රී කාලයේ කොතරම් වතුර ප්‍රමාණ වැස්සක් ලැබෙයිද කියන එක අපිට හරියටම කියන්න බෑ. ඒ මොනොත් අපි සියලුම දෙනාට දැනුම් දෙනවා.
0: මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග නාවල පිටිය, ගම්පොළ සහ පේරාදෙණිය යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන අද ජලයෙන් යට වුණා. මේ ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන සියත මාණ්ඩලික වාර්තාකරු නිලුපුල් චාමිකර.
3: අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මධ්‍යම කඳුගරයට ඇදහැරෙන අධික වර්ෂාපතනය හේතුවේ නාවලපිටිය ප්‍රදේශයේ ජන ජීවිතය මේ වන විට දැඩි ලෙස අඩාල වී තිබෙනවා. දක්නට ලැබෙන පරිදි නාවලපිටිය නගරයේ සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවීම නිසා ප්‍රධානමෙන්ම අතුරු මාර්ගවල ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටියට පිවිසෙන ප්‍රධාන මාර්ගද පස්කඳු කඩාවැටි ජල ගැලීම් නිසා යම්තාක් දුරකට අවහිර වී ඇති බවක් අපට දක්නට ලැබෙනවා. නාවලපිටිය ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් බලාපොරොත්තු වන්න.
0: නොරෙලිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ වටවල දුම්රේ ස්ථානයේ කොටසකට හානි සිදු වූයේ පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන්. මහනුවර නගරයේ ඇතැම් ප්‍රදේශද අද ජලයෙන් යට වුණා. නාවලපිටිය සෝලම් කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගියේ පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන්. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ගණේතැන්න ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. ඒ කඩුගන්නාව ප්‍රදේශයේදී මාර්ගයට ගල් පෙරලීමේ හේතුවෙන්. ඒ අනුව කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරන මාර්ගවලට රඹුක්කන 40,000 හරහා මහනුවරට ළඟා විය හැකි. මහනුවර සිට කොළඹ දෙසට ගමන් කරන වාහනවලට පිළිමතලාව, පොත්තපිටිය හරහා, තිස්මඩල හා කටුගස්තොට හරහා කුරුණෑගලට ළඟා විය හැකි බවයි පොලිසිය පැවසුවේ. හැටන් කිතුල්ගල හරහා කොළඹ මාර්ගයේද තැලිකම ප්‍රදේශයෙන් වසා දැමුණා. පවතින ආපදා තත්ත්වයේ හමුවේ ප්‍රදේශ කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
4: විශේෂයෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ ක්ෂණික ගංවතුර හේතුවෙන් මහනුවර නාවලපිටියේ පවුල් 38ක පුද්ගලයන් 138 දෙනෙක් ආරක්ෂිත ස්ථානකට කරා යොමු කිරීම සඳහා කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කළා. විශේෂයෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ නාවලපිටිය පස්වන පඩුමගේ ඉස්ලාම් පල්ලිය අසල නිවසක වහලේ උඩ සිටි 4 දෙනෙකුගේ ජීවිත පියරා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පොලිසිය සමග එක්ව වෙලා ඒ කටයුතු සිදු කරා. විශේෂයෙන්ම නාවලපිටියේ දොළොස්පාරගේ මාර්ගයේ කිලෝමීටර 790 අසල අවහිර ඇති මාර්ගය අවහිරතා ඉවත් කිරීම සඳහා මෙවැනිට කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපි දන්නවා එක් පුද්ගල මරණයක වාර්තාවක් අපිට දිනවා. නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ අවුරුදු 65ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා ඉම පස්කන්දිය කඩා වැටීම හේතුවෙන්.
0: පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාක්ෂ වසන්ත සේනාධීර

0: සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගයේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහාසවලට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කළ බවයි.
1: මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ගඟ ඉහළ කෝරළේ සහ පස්භාගයේ කෝරළෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනටත්, ඊට අමතරව කෑගල දිස්ත්‍රික්කයේ අටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹවූ කෝරළේ සහ නෝඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී ජනතාව මේ සම්බන්ධ සැලකිලි මෙතන තියෙන්නේ. ඊට අමතරව අදියර 2 යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටියේ අරණායක සහ දෙහි ඔටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදියර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම කෑගල් දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංගිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ නිවිතිකලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදියර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය නිකුත් කරන ලබනවා. මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් විය හැකි.
0: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති මෙම වැසි සහිත තත්ත්වය හෙට දහවල් වන විට තරමක් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.
2: මේ අවුරුද්ද ඇතරම අපි එල්නිනෝ එකක හිටපු නිසා අපි බලාපොරොත්තු වුණේ නැහැ කලින් මේ වැස. නමුත් ඊයේ ඉඳලා අපි දැක්කා ඉහළ මධ්‍යම වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් හට ගන්නවා. එතකොට මධ්‍යම කඳුකරයට තමයි මේ වැස් අපිට වැඩිම ලැබුණේ. අපි දන්නවා නුවරඑළිය, මහනුවර, කෑගල් වගේ දිස්ත්‍රික්ක, රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර කොටස් වලට තමයි වැඩිම වැස් ලැබුණේ. අපි බලාපොරොත්තු වෙනවා මෙම වැස් අද රාත්‍රියේත්, ඒ වගේම හෙට පාන්දර වෙනකොටත්, විශේෂයෙන් ගත්තොත් මහනුවර, නුවරඑළිය, සබරගමු පළාතේ, ඒ වගේම බස්නාහිර පළාතේ සමහර කොටස් ලට ඇති වේවි කියලා. කෙසේ වෙතත් මේ කැළමිලි ස්වභාවය හෙට දවල් වෙනකොට තරමක් අපෙන් පහවයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා.
0: පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විට සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතින බැවින් ලබන 6 වනදා සිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව යළි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.
2: කොහොමුණත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළි කුණාටුවක් තියෙනවා, ටයිෆූන්යක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි බලාපොරොත්තු වෙන 6 වෙනිදා වගේ වෙනකොට නැවත සක්‍රිය වීමත් සමග අපි හරහා නැවතත් හෙට ඉඳලා, හෙට හවස ඉඳලා වැස් අඩුවේ කිව්වත් 6 වෙනිදා වගේ පස්සෙත් අපි බලාපොරොත්තු වෙනවා අපි හරහා සුළං ධාරා වේගවත් වෙලා නැවතත් 6 වෙනිදායන් පස්සෙත් දවස් කීපයක් මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශවලට වැසි තරමක් ඇති වේවි කියලා.
0: අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුවයි. පවතින අයහපත් කාලගුණ තත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට බාධාවක් එල්ල නොවනු ඇතැයි අපේක්ෂා කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ විභාග සමයේදී යම් ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීමට මේ වන විට සූදානම් වෙමින් පවතින බවයි.
3: නමින්දා පවත්වන ශිෂ්‍යත් විභාගයත් 10 වෙනිදා පටන් වෙන උසස් පෙළ විභාගයටත් අපේ සැරස්ම ක්‍රියාත්මකයි. සාකච්ඡාවට කිහිපයක් තිබ්බා. දිස්ත්‍රික් 25ම දැනුවත් කළා තියෙන්නේ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ වෙනවා. ඉතින් මේකෙදී ඒ විශේෂ මැදිරින් ඔක්කොම එක්කවිලා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක 25ම පැය 24 පුරාම ක්‍රියාත්මක වෙලා අපගේ බෝට්ටු සහ උපකරණ උපයෝගී කරගෙන දරුවන්ව මේ විභාග මධ්‍යස්ථානවලට කල් වේලා ඇතුව අරන් යන වැඩපිළිවෙළ අපි සක්‍රිය කරා. මම හිතන්නේ ඒකත් මේ වසරත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.
0: මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා. අමාත්‍යාංශය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසයි. පීඩාවට පත් ජනතාව කඩිනමින් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දුන්නා. සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත හෝ ජාතීන්ගේ නිවාස වෙත යොමු කරන ජනතාවට අවශ්‍ය ආහාර පාන සහ අනිකුත් පහසුකම් සැපීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින ලෙසද අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති රජු අමරසූරිය මේ බව සඳහන් කළේ මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කරන විවස්ථා සංශෝධනයක ඒ පුද්ගලයෙක් දිහා බල්ලා කරනවා නම් එතකොට අධිකරණ ස්වාධීනත්වයට ඊට වඩා පහරක් ගහන්න බෑ. ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නෑ. මල්වත්ත අස්ගිරිය රාමාඤ්ඤ අමරපුර නිකායන්හි මහානායක මාහිම්පාණන්වරු අධිකරණ ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ විවස්ථා සංශෝධනය නුසුදුසු කියලා. කොහොමත් තීරණය ඩිටර්මිනේෂන් කරන්න වෙන්නේ දැන් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්තුමන්ලට. තුමන්ලට එතකොට ඒ වෙලාවේ තීරණය කරන්න වෙයි ජනමත විශ්වාසයට අවශ්‍යද නැද්ද කියලා. අපේ මතය නම් මේ වෙලාවේ ජනමත විශ්වාසය අවශ්‍යයි.
0: විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධන කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර පවතින විනිසුරු පුරප්පාඩු මෙම මාසයේ සිට සම්පූර්ණ කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මල්වතු හාස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: පෝෂ මාසයේ වන විට ඒවා පුරවන්න ආරම්භ කරනවා. ඔබලා තේරුම් ගන්නට ඕන අපි මේ පුරපාඩු 8ක් තියෙනවා කියන්නේ 8 පුරවන්න කොහෙන්ද උඩට ගන්න වෙන්නේ? හයි කෝට් එකෙන්. ඒතර හයි කෝට් උසාවි 8ක් වහන්න වෙනව නේද? ඉතින් අපි මොකද්ද මේ කරන්නේ? ක්‍රමානුකූලව යට ඉඳලා උඩට ඒ මහාධිකරණ කඩාකප්පල් නොවන විදිහට තමයි මේ පුරපාඩු පිරුම ටිකින් ටික කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දරුණු දීපු විදිහට අපි අගෝස්තු මාසයේ සිට කරන්න ආරම්භ කරන බව තමයි මා දන්නේ. අග්‍ර විනිශ්චකාරතුමා පවණක් නෙමේ සියලුම අධිකරණ විනිශ්චකාරවරුන් කීර්තිමත් කියන වචන තමයි මගෙන් එන්නේ. නමුත් ඔහුව ඉලක්ක කරගෙන නෙමේ අපි මේක කරන්නේ. අපේ සංශෝධනරා පැහැදිලිව පේන හැම කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි මේ දේ සිද්ධ වෙන්නේ කියන එක. ඒ වගේම මම දන්නවා බිම් මට්ටමේ මූණු පොතේම බලනකොට ඔහුට ප්‍රශංසාවක් තිබෙන බව. නමුත් ඔහුට තියෙන ප්‍රශංසාව හෝ කීර්තිය නෙමෙයි මේක රජයේ ප්‍රතිපත්ති තීන්දුව අපි ගන්නේ වෙනත් පදනක පිහිටලා.
0: ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළහොත් ඊට ජනතා අනුමැතියද හිමිවනු ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී පැවසුවේ.
6: 2016 පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තිබෙනවා අධිකරණ සම්බන්ධ අනුකමිටු වාර්තාවක්. ඒකෙත් මේක තියෙනවා. නීතිඥ සංගමයේ කාලේ ඉදිරිපත් කරන වාර්තාවක් තියෙනවා උපරිම අධිකරණවල විශ්‍රාම වෙන වයස වැඩි කරන්න කියලා. ඒවා තියෙනවා. එතකොට ඒ ශේෂ්ත්‍රවල මේක සාකච්ඡා වෙමින් පවතුණු දෙයක්. සාමාන්‍ය ජනතාවට කොහොමත් නඩු ඉක්මන් වෙනවා නම් තමන්ගේ වියදම අඩු වෙනවා නම් කාලය අඩු වෙනවා නම් ජනතාව ඉහෙලින්ම කැමති. ඒ නිසා ඇත්තටම ජනමත විචාරණයකට යන්න පුළුවන් ගමදී වුණොත් මේක 99% ජනතාව අනුමත කරනවා තමන්ගේ නඩුකට ඉක්මන් කිරීම නිසාම. හැබැයි ජනමත විචාරණ ඕනෝන විදිහට තීන්දුව කරන්නට බැහැ.
0: මහර බන්ධනාගාරය අද රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බන්ධනාගාර පරිශ්‍රයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කළ බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ පසුගිය පළමුවරදා පස්වරුවේ නොසන්සුන්තාවක් ඇති වූයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලේ මතට නැග කලහකාරී ලෙස හැසිරීම හේතුවේ. එහිදී ඇති වූ ගැටුම් වලින් එක් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් 8 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත්තේ රාගම රෝහලේදී. ඔහුගේ මරණයට හේතුව අධික රුධිර වහනය බවට තීන්දු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක පැවසුවේ බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ පොලිසිය යොදවා ඇති බවයි. රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවුණා. මහර බන්ධනාගාරයේ පරිපාලනය සහ රැඳවියන් අතර ගැටලුවක් හේතුවෙන් නොසන්සුන්තාව ඇති වූ බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ.
5: මෙතනදි සිද්ධ වෙන්නේ පරිපාලනය සමග ගැටලුවක් ඇති කරගන්න. මේකට දැනට තවමත් විමර්ශන යනවා. අපිට නිෂ්කරුණ අනාවරණය කරගන්න ඕන. ඒ කියන්නේ සිද්ධිය වෙනකොටම කොහොම නෑද අයෝ මේ ප්‍රසන්න එක වටේ පදිංචිලා ඉන්න විදියක් නෑනේ නේද? ඉතින් ඒ වගේ තත්වයන් කීපයක් අපි දැක්කා. කෙසේ වෙතත් මා ඒ මතුකලේ හුදෙක් විය හැකි කාරණාවක්. ඒක මම තහවුරු කරන්නේ නෑ. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවය මේක කරාද නැද්ද කියන එක කලබල කරා දැවසුවද කියන එක. ඒක විමර්ශන හරහා හොයා ගන්නට ඕන. මම සැකයක් විතරයි ඉස්මතු කරන්නට යෙදුනේ. ඔවුන් හිතුමතේ ගිනි තියාගන්න ඉඩහැරලා ඇතුණා නෙමේ. ඒතර ඒක ඇතුලේ 4000ක් විතර ඉන්නකොට ඉන්න ස්ටාෆ් ස්ට්‍රෙන්ත් එක 90 ඊටාම කල්පනාකාරීව තමයි එකට මැදිහත් වෙන්නේ. ඒ ස්ටාෆ් ස්ට්‍රෙන්ත් මැදිහින්දා තමයි අවසානයේ STF එක සහ හමුදාව කැඳවගෙන ඔවුන් සමග තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න ගියේ. මොකද ඔවුන් ඊටාම කලබලෙන් ඉන්න අවස්ථාවක අපි හමුදාව STF එක උගතට දෙවුවා නම් සමහරලාට ජීවිතහානි ගොඩාක් වෙන්න ඉඩ තිබුණා. කඳුළු ගෑස් භාවිතා කළා. රබර් උණ්ඩ භාවිතා කළා. ඉදිරි දොර කඩාගෙන යනකොට තමයි ෆයර් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ වෙලාවුම් බයට හෝ ගිනි තියන්න ඇරලා පැත්තකට උනා නෙමෙයි. බන්ධනාගාරයේ ඉඳලා ජේස්ටිලාරින් ගත්ත ඒගොල්ලන්ගේ ආරක්ෂිත පියවර.
0: ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ඉටු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
7: ඡන්දෙට ඉස්සෙල්ලා කියනවා වරාය ගොඩබාන බිලට තෙල් ටික දෙන්නම් කියලා. ඇමතිට කොමිස් මුදල් යනවා, නිලධාරීන් කොමිස් මුදල් යනවා, වෙනමම බද්දක් ගෙවනවා ට්‍රෙෂරි එකට, මහා භාණ්ඩාගාරයට ගහන ටැක්සස් ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා කියනවා. නමුත් අද අපේ රටේ පමණයි මේ තරම් ගෝලීය ඉන්ධන අර්බුදයක් තිබියදී දිගින් දිගටම ඉන්ධන වලට ටැක්ස් ගහන බදු ගහන රට අපේ රට. අනිත් බොහෝ රටවල් ඒවා ඉවත් කරලා, එහෙම නැත්නම් අඩු කරලා, එතනක් කරේ රැවටීම.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ.
8: මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට අහලා ඒ පිළිබඳ අවසාන තීරණයකට එන්න බෑ. මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස සීමාව 65 ඉඳන් 67 දක්වා, අභියාචන අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සීමාව 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමට උත්සාහ කරන නීතියක වළංගුභාවය පිළිබඳ අවසාන තීරණයකට එළඹීමට මේ නීතිය අනුව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිසේත් පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව කියන්නේ මේක මාර දෙන්න ඕනේ ජනතා අධිකරණයට. පරමාධිපත්‍යය අපේ රටේ තියෙන්නේ ජනතාව තුළ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයි කියලා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා.
0: මෙම වසරේ තුන්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. ඒ ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සැලකිල්ලට ගනිමින් සියලු ගැළපීම් සිදු කිරීමෙන් පසු මෙම වසරේ තුන්වන කාර්තුවේ විදුලි සැපයීම සඳහා වන පිරිවැය ඉහළ යාම 0.03% සීමා වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. එය රුපියල් මිලියන 417ක් ලෙස ඇස්තමේන්තු කළා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ලබන සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු පෙත්සම ගොනු කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. පෙත්සමින් ඉල්ලා ඇති පරිදි ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නිවේදනය කළේ. මේ අතර නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ඇතුළු 5 එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නා. ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල ඉදිරියේ කැදවූ අවස්ථාවේදී තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක්කටා නැමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. රුසියාවේ ප්‍රධාන සමාගමක් වන වයිල්බෙරි සමාගමේ ගබඩාවකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ගබඩාව පිහිටා ඇත්තේ මොස්කව් සිට කිලෝමීටර් 180ක් පමණ නැගෙනහිරින් පිහිටි ව්ලැඩ්මීර් කලාපේ. යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කී පසුගියදා සඳහන් කළේ රුසියාවේ යටිතල පහසුකම් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි. මෙතෙක් කල් තමන්ට දැනුණු යුද්ධය රුසියාවටද දැනීමට සැලැස්වීම සිය අරමුණ බවද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. යලි සිරස්තල. මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිතව මහ ගං වතුර අවදානම. දිස්ත්‍රික්ක දෙකක පාසල් වැසේ මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා. හෙටින් පසු වැසි අඩුවන ලකුණු. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්. විදුලි ගාස්තු වෙනස් නොකිරීමට තීරණය කරයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: මේ පාරිවරයි.
2: ඒ තමයි ගිහන් ප්‍රනාන්දු, පබෝදා සංදීපනි, චමිලා පීරිස් වගේ ගොඩක් දෙනෙක් ඇක්ට් කරන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක.
1: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ ගිහන්.
3: නාට්‍ය කණ්ඩායමේ අලුත්ම නාට්‍ය තමයි මේ පාරිවරයි. මේක අපේ කලක් කපාවත්ම කියන අපේ සහෝදරය කාලාන්තරයේ ජීවිතය වින්නා. සලස්කේ පළවෙනිම අධ්‍යක්ෂණය, පළවෙනි නාට්‍ය නිර්මාණය සලස්නගම මේක රචනා කරලා තියෙන්නේ. යම් දේශපාලන කතිකාවක් වේදිකා නාට්‍යයක් මේක නිෂ්පාදනය කරන්නේ දූක්ෂි මාල්.
2: මේ දවස්වල අපිට ස්ටේජ් ඩ්‍රාමාස් ගොඩක් බලාගන්න පුළුවන් නේද?
3: කාලාන්තරයක් අපි ඉස්සර කීදී හිටියා වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකාධාරයක් නැහැ හැටියට ගැටුදු තමයි වේදිකා නාට්‍ය හොඳටම තිබුණේ කියලා. හැබැයි මම හිතන්නේ කාලයක් එක්කම එකදී රංගනයට ආයමත් වටිනාකමක් ආවා. ඒ උදාහරණයක් ලෙස ගත්තම ලංකාවේ මම නිකන් ගණන් කරලා බලුවා මේ වෙනකොට වේදිකා නාට්‍ය 30ක් විතර දර්ශන වාර පවත්වමින් යනවා.
1: කවදද මේ පරිවරයි මුලින්ම බලන්න පුළුවන්?
3: මංගල දර්ශනයේ තියෙන්නේ ටීචර් ගංගාලේ අගෝස්තු මාසේ 15 වෙනිදා සුනයි කියලායි සසහාය හදලා ස්ටාර්ට්.
0: Talk of the town.
1: හැම සැරේම අලුත රිස්ක් එකක් ගන්න කැමති මලයාලම් සිනමා එකේ ස්ටයිලිෂ් ස්ටාර් කෙනෙක් තමයි දුල්කර් සල්මාන්.
2: එයා ගත්ත අලුත්ම රිස්ක් එක තමයි I am game.
1: මේ ෆිල්ම් එකේ දුල්කර් කරන්නේ ඩෑන් ජෝන් කියන කැරක්ටර් එක. ලයිෆ් එකේ හැම දෙයක්ම කැල්කියුලේෂන්ස් වලින්, ඇල්ගොරිතම් වලින් කන්ට්‍රෝල් කරන කෙනෙක් තමයි ජෝන් කියන්නේ.
2: එක හදිසි සිදුවීමක් එක්ක ජෝන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. එතනින් තමයි හරිම ගේම් එක පටන් ගන්නෙ.
0: Talk of the town.
4: හද ගැස්මට සියත.
5: පෙරපාසල් යන වයසු දරුවන් නිතර ලෙඩ වෙන්නේ ඇයි?
6: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
5: බොහෝ විට මේ ප්‍රශ්නය දෙමව්පියන් අපෙන් නිතරම අහනවා. පෙරපාසල් වයසේ ඉන්න දරුවන් සාමාන්‍යයෙන් මාසයකට දෙතුන් වතාවක් අසනීප වෙනවා. මේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. දරුවන් නිවසින් බැහැර පරිසරයට අලුතින්ම පුරුදු වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී දරුවන් ජීවිතයේ පළවෙනි පාරට විවිධ විසබීජ වර්ගවලට, විශේෂම වෛරස් වර්ගවලට නිරාවරණය වෙනවා. දරුවාගේ වැඩෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ විවිධ විසබීජ වර්ග සහ වෛරස් වර්ග හඳුනාගෙන ඒවා සමග සටන් කරමින් ඒවා හඳුනා ගැනීමත්, ඒ විසබීජවලට අදාළව ප්‍රතිදේහ නිපදවීමත් සිදු කරනවා. එමගින් දරුවාට විතේ අනාගතයේදී ඒ වෛරස් ආසාදන වලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා මෙවැනි දරුවෙක් මේ කාලය තුලදී නිතර නිතර අසනීප වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
6: ඔබේ නොදන්න මෙඩිසින්.
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
13: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න pick me truck book කරන්න.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic lanka tiles.
15: big big dinumai bonanza bonanza.
16: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකියර්. විසිතුනයි 43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
17: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
18: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
19: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
19: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
18: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
18: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
20: සමහරු එන්නේ සද්ද අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
20: Motor Show,
21: Lifestyle Expo,
20: Construction Expo,
21: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
20: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
21: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
22: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
23: ඇඹිලි පිටියට 98.4

රාත්‍රි 7යි විනාඩි 9යි. ඉතින් කොහොමද දවස් 3කට පස්සේ සීත ආදරේ කයක ඔබත් මමත් මේ විදිහට එකතු වෙනවා. පය දෙකක් තියෙනවා ආදරය ගැන කතා කරන්න වගේම ජීවිතේ ආදරේ ලං වුණාට පස්සේ කොහොමද මේ දේවල් වෙනස් වෙන්නේ? සමහරක් විට ආදරේ මගහැරිලා වෙන්නත් පුළුවන්. හැබැයි එක ලස්සන මතකයක් ඇති අපිට පණ පිටින් ඉන්න නේද? හැබැයි සීත ආදරේක හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ ජීවිතයට නිවැරදි ආදරයක් ලැබිලා ඒ ආදරය උප්පරිම විඳින්න පුළුවන් අවස්ථාව වගේම ජීවත් වෙන සැනසීම ලැබෙන කියලයි. ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතන මිනිස්සු. මොකද එයාලා හරියට මං වෙනද කියනවා වගේම මැජික් කාර්යයක් වගේ හිතන් නැති වෙලාවක ජීවිතයට ඇවිත් අපි හිතන් ඉන්න හැමතේම අනිත් පැත්ත හරවලා හැමතේම වෙනස් කරනවා. ඒ වෙනස් වීම එක තමයි අපේ හීනත් හරි ලස්සනට වෙනස් වෙන්නේ. ඉතින් එන්න පය දෙකක් තියෙනවාට විශ්මිත් එක්ක මේ විදිහට කතා කරන්න අහන් ඉන්න. අපි මුන් තින් රණ වේ වෙනකම්

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 15යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දේම මිලට පිටින්.
5: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාට.
6: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: සිරිබෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල් තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ටීපෝල් ඩිෂ්වොෂ් ලයිම් ඉතිරිය රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet. Petivistra Sandha, Dhatunai Anuhaya Amata.
10: Shaktimat Samagamaka Buddhimat Ayojanaya. Masa Visi Paka Stavar Tenpatua Kalpidi Medi Seer Dahatra Aksaha. Cheshta Purvash Sandha Seer Dahatra Aydashama Paka Asama Samapoliak. LB Stavar Tenpatu. Which rating A-LKA Outlook Stable Liyapadinchi Mulli Samagamakini.

0: Nada su du kotigen e Disney.
1: Denin Anna. Sathiye tawassala hawasa dekata.
2: Theater hot and spicy with Sudhu Kochi.
1: Godak kadare.
3: ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
4: සීනි මට්ටම පාලනය
1: වේ. සියතස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
2: අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: තියටර් ටෙලි දෙපහය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්විල්ලෙන් පිරින නගරයක්.
9: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV 3.

රාත්‍රි 7යි විනාඩි 28යි. දන්නවද? මේ ලෝකේ ඉන්න හැමෝටම බෑ ඔයාව හරියට තේරුම් ගන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම බෑ ඔයාට හරියන හරිම වටිනාකම දෙන්නත්. ඒ හින්දා කවුරු කොහොම ඔයාව මගහැරියත් ඒ අය පස්සේ දුවලා ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න හැම වෙලේම උත්සාහ කරන්නත් එපා. සමහර මිනිස්සුන්ට ඔයාව නැති වුණාට පස්සේ තමයි ඔයා ඒ අයගේ ජීවිතේ මොනතරම් වටින කෙනෙක්ද, කොච්චරක් වටිනාකමක් තියෙන කෙනෙක්ද කියලා දැනෙන්න පටන් ගන්න. ඉතින් මට ඔයාට මතක් කරන්න ඕනේ මෙච්චරයි. ඔයාව කවදාවත් තෝරගන්නේ නැති කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හිතේ තියෙන ලස්සන, ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාකම කවමදාක්වත් අඩු කරගන්න හිතන්නවත් එපා. ඒ අයට, ඒ කියන්නේ ඔයාව වටිනේ නැති මිනිස්සුන්ට, කලින් හිතලම මගහැරිය අයට ඔයාව මගහැරෙන්නම දෙන්න. ඔයාට පුළුවන් වෙන්න ඕනේ දුක හිතුණත් ඒ දුක ටික කාලයක් හරි, ටිකක් වැඩිපුර කාලයක් හරි කමක් නැහැ, දරාගෙන නිහඬව ඉස්සරහටම යන්න ඕනේ. මොකද ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න අයිතිය, ඔයාගේ ජීවිතේ කැමති දේවල් කරන්න තියෙන අයිතිය තියෙන්නේ ඔයාටම විතරයි. දන්නවද, මේ ඔක්කොමත් එක්කම ඔයත් මගහැරුණු හොඳම කෙනා වෙන්න එයාට. නිකං මගහැරුණු කෙනෙක් විතරක් නැතිව. ඒ හින්දම තමයි මට අද ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකේ මෙන්න මේ විදිහට post කරන්න හිතුනේ. ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සුන්ව. ඔබට මොකද මේ ගැන හිතෙන්නේ? ඒ ගැන අපිට ලියන්න රෑ 9ට කලින්ම 0711 982 984 අපේ WhatsApp number එකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සු නේද කියලා ඔයාගේ හිතට දැනෙන දේ ලියන්න. මං ආයෙත් මතක් කරනවා, හැමෝටම ඔයාව තේරුම් ගන්නත් බෑ, හැමෝටම ඔයා හිතන විදිහට ඔයාට වටිනාකම දෙන්නත් බෑ. හැබැයි මේ ලෝකේ ඉන්න ආදරණීයම වටිනාම හදවතක් තියෙන කෙනා සීතාදර් රේඛා මේ වෙලෙත් අහන් ඉන්න ඔයා විතරමයි.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි එළ දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි එළ දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
3: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
4: අරුපොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
18: real මපට experience එකකට නැල්වත්ත බට
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
1: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
13: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
2: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
12: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
14: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
16: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි single big bonanza mid year shopping festival
11: කැපුව

0: ඒත ඩබල්ලිර ඩබල් පොකට් ඇඳන් ඒ මදවට ඩබල් දාලා කංගප දෙකුත් ගාලා
1: ඇරලාහමි
0: ඇහුන් නැද්දමං කියපවා
1: නෑ නෑ අහන් හිටියේ
0: මොනවද අහන් හිටියේ
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
0: හෑ
1: ඕරාලාහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
2: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය.

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රී 7යි විනාඩි 51යි. අද සියත අද රේඛා මම ඔයාට මතක් කළේ ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතන මිනිස්සු කියලා. එහෙම නේද? මං හරි නේද? කෙනෙක් එක එක අවදීනෙක් ජීවිතේ කාලයක් ගියාට පස්සේ ජීවිතයට ආදරය කියන දෙක තුනට පස්සේ හරිම කෙනා ලැබුණ නැත්තම් එතන ලොකු විඳවීමක් ප්‍රශ්නයක් දුකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔයාව ජීවත් වෙන විදිහ වගේම සමහරක් විට ඔයා හීන දකින විදිහටම ඔයාගේ ජීවිතේ වට උදව් කරන්න කෙනෙක් ඔයත් එක්කම ගමනක් යන්න පුළුවන් කෙනෙක් ජීවිතේ මෙන්න මේ වගේ ස්ටෙප්ස් වලට යන්න ඕන අපි දෙන්නම එකට කියලා එහෙම කියන කෙනෙක් ලැබෙනවා කියන්නෙම ඔයා තරම් වාසනාවන්ත කෙනෙක් නෑ කියන එක. ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සු. අපි ළඟ ඉන්න ඕනේ අනේ අපි ජීවත් වෙන්න ආසයි. අපේ හීනවලට යන්න ආසයි. මේ කට්ටියත් ඒ වගේ නේද කියලා හිතන මිනිස්සු. එහෙම කියද්දි ඉසුරු මංච නායක මෙන්න මේ විදිහට කමෙන්ට් එකක් කියවලා තියෙනවා. ගන්න හුස්මක් ගන්නෙම ඔයා මල් ළඟ කියලා දැනෙනවා නම් මට බයක් නෑ. පපුව හිරවුණු තාක මියදුනත් නුඹ නමින් ඔය හුස්ම නමින් මියදීම මට සැපක්. මං එච්චරටම ආදරේ හින්දා. ඇත්ත තමයි. මල් ළඟ ඔයා ඉන්නවා කියන දැනෙන ශක්තිය ඒ හැඟීම හින්දා මං කිසිම දෙයකට බය නෑ. හැම දෙයකටම ඒ විදිහට ආදරය කරන්න ඒ විදිහට මුණ දෙන්න පුළුවන් වෙන්නේ ඒ ඔයා මල් ළඟ ඉන්න හින්දා නේද? එතකොට දිනත්මා තරුෂි කියනවා හද කැහෙන හැම වාරේ කොහේ හරි ඉඳන් හොඳින් ඉන්න මට නොපෙනුනත් මට නැසුනත් කොතන හරි හිනා වෙලා ඉන්න කවදා හරි මගේ පපුවේ ගුලි වෙලා හුස්මක් ගන්න හිතුනොත් අයිතියක් ඉල්ලන්නේ ඇත්තමයි මේ ආත්මෙම හරි එහෙම ඉන්න මොකද ඔයාට ඇරෙන්න මේ පපුවේ වෙන කෙනෙක්ට ඉඩක් නැති තරම් එහෙම තමයි දිනෙත්මා තරුෂි අපිට කමෙන්ට් කරලා තියන්නේ එතකොට අපේ මාලිනී ඉන්නවා මැසේජ් එකක් කියවලා එයා මට සාමාන්‍යයෙන් කියන්නේ විශ්මිනෙමෙන් මාලිනී නැත්තම් මාලි අපිට කියන්නේ විශ්මිට කතා කරන්නේ විෂු කියලා. එයා කියනවා විෂු ආදරය කියන්නේ උතුම් පරිත්‍යාගයක්. එය විඳවන් ගන්නත් පෙරපින් තියෙන්න ඕනේ. දෙන්නම එකම විදිහට තැන් දෙකක විඳවන්නේ ඒ පෙරපින් නැති හින්දා වෙන්න ඇති කියලා. මාලිනී ශක්තිමත් වෙන්න. ආදරය හරිම අපූරුයි. හැබැයි ඔයාට තියන්නේ ආදරණීය හිතක්. බොහොම ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. මේ වෙලාවේ අපිව වර්ජීනියා හන් ඉන්න මොරටුවේ ඉඳන් 100%ක් කතාවට එඟගයි කියනවා. එතකොට රුක්ෂාන් ඉන්නවා ඒත් මොරටුවේ. ඔය හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है फलक पे और अब पूरे हैं हम।
1: දැම්වලව රාත්‍රියේ 7යි විනාඩි 58යි.
2: හද ගැස්මට සියත.
3: සියත පතරේ විතසා.
4: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළා. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙටමද එහෙම තංග පොඩි සලසුම් සහගත භාවයක් ඒකෙ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
3: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දීකමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: සතියන්තයේ අඩුම මිල පෙරළිය. බොංචි කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 430යි. අප නැණික TJ අඹ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 500යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 1 සිට 3 දක්වා. තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
13: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
12: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
13: අගෝස්තු මාසේ 5 සහ 6 දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
12: අපේම දරුදැරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
13: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
12: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත pocket money.
16: Turn 98.2 and 98.4.
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
13: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
17: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට වට්ස්ඇප් කරන්න.
17: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

රාත්‍රි 8යි විනාඩි 10යි. සියතාදර රේඛාන් ඉන්න දෙවනි පැයට තමයි ඔයා විශ්මියක මේ විදිහට ඇවිත් ඉන්නේ. ඔයාට ලැබෙන්න ඕනේ ජීවත් වෙන ආස හිතෙන මිනිස්සු. ඔයා ළඟ ඉන්න ඕනේ ජීවත් වෙන කැමති මිනිස්සු. ඔයා ආදරය කරන්නත් ඕනේ ජීවිතේ වටිනාකමක් දැනෙන, ඔයාගේ ජීවිතයට වටිනාකමක් දෙන ඒ වගේ ආදරණීය මිනිස්සු. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මෙච්චර බලාපොරොත්තු වෙනවා, මෙච්චර දුක් වෙලා තියෙනවා, ඇයි මට මේ විදිහට තේරුම් ගන්න බැරි දේවල් ජීවිතේට සිද්ධ වෙන්නේ කියලා. රහසක් කියන්නද? රහසක්ම නෙමෙයි. ඔයාට දෙයක් ආයෙත් මතක් කරන්නද? ඔයාට සමහරක් දේවල් පරක්කු වෙලා ලැබෙන්නේ ඊට වඩා හොඳම දේවල් ලැබෙන්න පුළුවන් කියන විශ්වාසෙත් එක්ක. අපි අපිවම තෝරගෙන, අපි අපිවම සනසගෙන, අපි අපිටම ආදරය කරන්න ඕනේ. අපේ හීනවලට යන්න ඕනේ. කොහේ හරි කොතැනක හරි ඔයාට උරුම ආදරේ, ඔයාට ගැළපෙන කෙනා, ඔයාගේ හිත රිද්දන්නේ නැතිව ඔයාගේ ජීවිතයට ලැබෙයි. ඉතින් එන්න රා 9 වෙනකන් ඔයාටයි මටයි ආදරේ රසතන් ඒ මතක ගැන, මේ ආදරේ ගැන කතා කරන්න පුළුවන්.

0: සියත ආදරයක් අහන්ගෙන වෙලාව රාත්‍රී 8යි විනාඩි 15යි.
1: හද ගැස්මට සියත.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ප්‍රධාන වශයෙන්ම මහවැලිගඟේ ඉහළ ද්‍රෝණිය පීටි නාවල පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ, ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලිගඟේ ඉහළ ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිනා. මේ වන විට මහ ගංවතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා නාවල පිටියත් පේරාදෙණියත් අතර වීටි ගංගා කලාපය සැලකියුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
5: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
13: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
14: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
15: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම කෙනකින් පටන් ගන්න. එන්න.
16: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
14: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලා.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
20: මං නම් හිතන්නේ නැහැ.
18: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
18: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
23: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
18: සියත.

රාත්‍රියටයි විනාඩි 29යි. සියත අදරේඛාගෙන ඉඳලා කොහොම හරි පුළුවන් විදිහට අහන් ඉන්නවා කියලා හරි හිතට දැනෙන දෙයක් හරි අපේ අදරේඛාන් සියත FM අපේ Facebook post එක දැකලා හරි කොහොම හරි මැසේජ් එකක් එවන්න හිතනවා කියන්නේ මැසේජ් එකක් එවනවා කියන්නේ ඒක නැත්තටම ආදරණීය හිතක් තියෙන කෙනෙක්. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මැසේජ් එක ගොඩාක් දිග මැසේජ් එකක් නම් ඒකෙන් ගන්න ඕන දේ අන්තිම ටික හරි මං කියන්න. හැබැයි මට හිතෙනවා මේ මැසේජ් එක ටිකක් දිග වුණත් සම්පූර්ණයෙන්ම කියවන්න. අද අපි කතා කරේ මෙන්න මේ විදිහටනේ, ලැපෙන්න ඕනේ ජීවත් වෙන ආස හිතෙන මිනිස්සු. එහෙම කියද්දී හැමදාමත් ආදරේ කහන අපේ KTH කියනවා මෙන්න මේ විදිහට. ජීවත් වෙන ලැපෙන්න ඕනේ හැම මොහොතකම ආදරේ ඉල්ල ඉල්ල හිත හිස් කරගෙන වෙන ජීවිතයක් නෙවෙයි. ඉල්ලන්නත් කලින් ආදරය දෙන, ඉල්ලන්නත් කලින් ආදරය දැනෙන, වචනවලට වඩා ක්‍රියාවෙන් ආදරය පෙන්වන අවංක හදවතක් එක්ක. ජීවත් වෙන ලැපෙන්න ඕනේ. රණ්ඩු වෙන්නත් පුළුවන්, මතභේද ඇති වෙන්නත් පුළුවන්. ඒත් කිසිම තවසක එකිනෙකා අත් අරින්න හිත නොදෙන බැඳීමක් එක්ක. ජීවත් වෙන ලැපෙන්න ඕනේ හිත මහන්සි තවසක මං ඉන්නවා කියන වචන දෙකෙන්ම මුළු හිතම නිවෙන උණුසුමක් එක්ක. ජීවත් වෙන ලැපෙන්න ඕනේ දවස අවසානයේ කෑවත පරිස්සමෙන් ඉන්න කියලා කියන අහන හේතුවක් නැතුවම ඔයාගේ සතුට තමන්ගේ සතුට කරගන්න එක හදවතක් එක්ක. ඒ වගේ හදවතක් ලැබෙනවා නම් එක ආදරයක් විතරක් නෙවෙයි, ඒ තමයි ජීවිතයට ලැබෙන ලස්සනම වාසනාව. හරි නීති, මම මේ පැය දෙක පුරාවටම කිව්ව ඒ දේනේ නේද? ඉතින් KTH, ඔයාගේ මේ වචන සියත ආදරේක මේ වෙලාව අහන් ඉන්න කෙනෙක්ට ලොකු හයියක් උදව්වක් වෙන්න ඇති ඉතින් නේද? එන්න තව පැය භාගයක් තියෙනවා. රෑ 9 වෙනකන් ඔයාගේ හිතට තැනෙන ඕනම දෙයක් වචන කරලා එවන්න. KTH, ඔයාගේ මැසේජ් එකට thank you so much.

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රී 8යි විනාඩි 47යි. ලැබෙන්න ඕනේ ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සු. මොකද්ද මේ කර්මය, මොකද්ද මේ ජීවිතය වගේ කියන දේවල් නැතුව අනේ ජීවිතේ මේ වගේ දුරක් යන්නත් පුළුවන් නේද? මෙහෙම ආදරෙත් තියෙනවා නේද? මම කලින් කලේ ආදරේමද? මං කලින් ලැබුවේ ඇත්තම ආදරේද කියලා හිතෙන්න පුළුවන් ඔයාගේ ජීවිතයට ගැළපෙනම ආදරයක් ලැබුණාට පස්සේ. කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අපේ සංජුකෙන්. සංජු කියනවා මෙන්න මේ විදිහට. ෆිෂ්, මම හිතන්නේ ඒක අපේ පෙර පිනට ලැබෙන්න ඕනේ දෙයක්. මගේ ජීවිතේට මට අම්මා කෙනෙක්ගේ තාත්තගේ ආදරයක් විඳින්න ලැබුණේ නැහැ. ඊට පස්සේ මං ආදරේ කියලා මට ලැබුණු හස්බන්ඩ් කෙනුත් මට ආදරයක් ලැබුණේ නැහැ. මං හැමදාම හැම ආදරයක්ම ලැබුණු නැති, දරුවෙක් ආදරයක්වත් දැනෙන්නේ නැතුව ඇති මට හැඟෙන්නේ මං පව්කාරයි කියලා. පවක් තියනවා නම් අපිට ගෙවන්න ඕනේ කියලා තමයි සංජු කියන්නේ. හිත රිදිලා ඇති, හිත බිඳිලා ඇති, කමක් නැහැ. ඒ හැමදේම හීල් වෙයි. හරිම ලස්සනට පරිස්සමට. ඔයා මේ කමෙන්ට් එකක් දැම්මනේ අපිට. ඒ කමෙන්ට් එක දකින මිනිස්සු ප්‍රාර්ථනා කරයි ඔයාගේ ජීවිතේට කොහෙන් හරි කොහොම හරි ආදරයක් ලැබෙන්න කියලා. නුවන්ත පැතුම් කියනවා, හීනයක විතරයි ජීවත් වෙන්න ආස හිතුනේ, රිද්දන්න විතරයි ලෝකයා බලන් ඉන්නේ. ඔව්, වෙන්න පුළුවන්. සමහරක් මිනිස්සු වගේ වෙස්ගත් අය බලන් ඉන්නේ කෙනෙක්ගේ හිතක් රිද්දන්න තමයි. හැබැයි එහෙම මිනිස්සු එහෙමයි ඉන්නවා කියලා දැන දැනම ඔයා මොකටද බලෙන් හිත රිද්දගන්නේ? ඒව ගණන් ගන්න එපා. සිංහලෙන්ම කියනවා නම් සත පහකට ගණන් ගන්න එපා. ශක්තිමත් වෙන්න. මොකද මේ ලෝකේ ලස්සනම හදවත තියෙන්නේ ඔයාට. ඔයා ළඟ තියෙන හොඳ ක්වොලිටීස්, ඔයාගේ තියෙන වටිනාකම දන්නේ ඔයා විතරයි. ඉතින් ඇයි මිනිස්සු හින්දා ඔයා හිත රිද්දගන්නේ? යන්න වෙලාවත් ඇවිත්. කමක් නෑ. පොඩියට පටන් ගන්න මැසේජස් දිග මැසේජස් විදිහට නිවර වෙන්නේ නේ KTH. තව මැසේජ් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. හරියට ආදරය වගේ තමයි. පුංචිට පටන් ගන්න ආදරය තමයි දවසින් දවස, අවුරුද්දෙන් අවුරුද්ද, කාලෙන් කාලෙට දිග ආදරයක් වෙන්නේ නේද? ජීවිතේදී අපි හැමෝම හොයන්නේ ලෝකයට පෙන්වන්න පුළුවන් ආදරයක් නෙවෙයි. ලෝකෙට පේන්න ආදරේ කරන්නේ මොකටද? නිහඬ වෙලාවක දැනෙන, හිතට වැටෙන මොහොතක් ළඟින් ඉන්න, මං ඉන්නවා කියලා දැනෙන්න සලස්වන එක තමයි හදවතක් විතරයි. මොකද ජීවිතේ ලොකුම වාසනාව ආදරය කරන කෙනෙක් හමුවීම නෙවෙයි, අපිට ඇත්තටම ආදරය දැනෙන්න සලස්වන කෙනෙක්ව හම්බ වෙන එක. හොඳයි හොඳයි, දිගටම පුළුවන් විදිහට ලියන්නකො නේද? සියත ආදර රේඛා. ඒ කියන්නේ ඔයාගේ ආදරණීය වගේම සැනසීම ලියන්න හම්බෙන එකම තැන. හෙටත් විශ්මි එනව රෑ 7 වෙද්දී. එතකන් ඔයා ආදරය පරිස්සම් කරගන්න ඕනේ. ඔයාගේ වටිනාකම ඔයාට අමතක වෙන්න දෙන්නම එපා. මොකද ඔයා හරිම ආදරණීයයි. ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මි.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා.
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළා. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙට මද එහෙම තන් පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම ගන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
5: ආ, දවල්ට
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 76 784.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: Turn 98.2 and 98.4.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
13: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
13: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
1: ශ්‍රී ලාංකීය reality වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ප්‍රධාන වශයෙන්ම මහවැලිගඟේ ඉහළ ද්‍රෝණිය පීටි නාවල පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ, ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලිගඟේ ඉහළ ප්‍රදේශ ගම්මතුරු තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිනම් මේ වන විට මහ ගම්මතුරු තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා නාවල පිටියත් පේරාදෙණියත් අතර වීටි ගංගා කලාපය සැලකියුතු ගම්මතුරු තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදැස්

0: නුන ගසුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
4: ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්විය හැකි වාසිය කුමක්ද? 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
1: සීනි මට්ටම පාලනය. සියතස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කහතුඩුවේ සඳමාලි සංකා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
8: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
9: අයුබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
8: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
10: ඔබේ සමට දිගුරන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
13: රාජිරුව ගොබ්බයා.
14: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
15: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නවනවා.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114-700-778.
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට real මට experience එකකට ඇල්වත්ත බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
16: satutu rasaguna musvena kemavala rasa surakena
15: kukufry rbd poltel hata wasarakata wedi vishwasen
17: mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya vidimo evithanna enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
18: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 roda rataya david piris e mobility wetin 0114-700-550
19: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115-880-400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
22: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
23: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
21: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
24: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
25: සමහරු එන්නේ සද්ද අහලා.
26: තව සමහරු එන්නේ සුවඳට.
25: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
26: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
25: Motor Show,
26: Lifestyle Expo,
25: Construction Expo,
26: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
25: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
26: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලි ආවේගෙට මද එහෙම තන් පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මකලෝ, ඔයා දන්නවද අපේ අම්මටයි තාත්තටයි මාව හරියට පහනක් වගේ.
5: ආ, දවල්ට
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
10: Turn 98.2 and 98.4.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත කොට්ටාසයක් නෙවේ.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
1: 1.2 දශම 4.

ගීතායයි. අයිබුවන් සුභරාත්‍රියක්. දැන් රෑ දහයයි. අපි මේ සිටින්නේ රෑ දහයයි ගී දහයයි තුල. ඉතින් මම මහනුවර කුඩා කලම හැදිලා ඊට පස්සේ රජරට අනුරාධපුරයේ කාටගස්තිගිලි හැදිලා කොළඹට විශ්වවිද්‍යාල ගත වෙලා රට පුරා රස්තියාදු ගහපු කලාකරුවෙක්. ඉතින් අද ගීත වරන්නේ මගේ කැමැත්තට නැත්තම් මගේ ජීවිතයට සම්බන්ධ ලස්සන අරුත්බර ගීත 10ක්. මේ රෑ 10යි ගී 10යි මම වසන්ත දුක්ගන්නාරාල සමග. මිත්‍රවරුනි, මම තෝරා ගන්න 10 වෙනි ගීතේ, එහෙම නැත්නම් අපි මේ කියන්නේ 10 වැන්නේ සිට පළවැන්නට වැඩසටහනේ පළවෙනි ගීතේ වුණාට මගේ ගී ලැයිස්තේ 10 වෙනි ගීයේ තමයි මා තෝරා ගන්නේ නන්දා මාලිනී මහත්මිය ගැයූ මා සඳට කැමති බව ගීතය. මේ ගීතය මගේ ජීවිතයේ තැන් කීපයකට බද්ධයි. ඒ නිසාමයි මම මේ ගීතය අද 10 වැන්නට තෝරා ගන්නේ. මේ ගීතේ මුල් වරට ඇසූ සැනින් මගේ ඒ අතීත සිදුවීම් ගණනාවකට මගේ සිත ඇදිලා ගියා. නාඹර තරුණ කාලේ අපිට පෙම් පලහිලව් කීපයක් තිබ්බනේ. අපිට මන් දන්නේ මට තිබ්බා. ඉතින් ඒ පලහිලව් අතර තරමක තදට බැඳුණු පලහිලව් වලදී මට ඇය කෙරෙහි ඇතිවෙන ඊර්ෂ්‍යාව, නැත්නම් මේක මේ ඇත්තටම කියනවා නම් ලිංගික ඊර්ෂ්‍යාවක් මේ ඇති වෙන්නේ පෙම් කරන දෙදෙනෙක් අතර. දැන් අද දවස්සේ ගන්න බලන සමාජයට මේ තරුණයින් තමන්ගේ පෙම්වතිය තමන් කැමති වැඩක් නොකිරීම, නැත්නම් අකමැති වැඩක් කිරීම, එහෙම නැත්නම් තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් වලදී අවියාද අරගෙන පිහියක් අරගෙන ඇනලා ජීවිත නැති කරගෙන ඒ තත්ත්වයට පත් නොවෙන්නට එක හේතුවක් කවිය සහ ගීතය. මේ ගීතයේ සමස්ත වචන පුරාම තියෙන්නේ ඒ ඊර්ෂ්‍යාවේ ලක්ෂණ මගේ පෙම්වතිය සිතන ආකාරයෙන්. ඒක තමයි නිර්මාණය. තමන්ට වෙච්ච දෙයක් නෙමෙයි, තමන් වෙනුවෙන් අනුන්ට වෙච්ච දෙයද නිර්මාණය කළ හැකි. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්. මං කැමති නැති ගෞමක්වත් ඉඳන් ඉන්න ඇයට දෙන්නේ නැහැ. මං කැමති නැති යාළුවෙක් එක්ක යාගේ කොහෙවත් යන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ කාවි ස්වරූපයෙන් කියන්නේ. පෙම්වතිය තුළ ඇතිවන හැඟීම් හරි ඛේදහන්තයි. සහ සමහරලාට ඇය කේන්තිනුත් සිටිනවා. නොයිඳුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව, හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළු ඇලිගෙනාව. මේ ප්‍රේමය ඇතුලේ තියෙන එක දාර්ශනික අර්බුදයක් මේක. දෙදෙනා ගලපා ගන්න දඟලන අවදීදී, ප්‍රේම කරන අවදීදී මේ තමන්ගේ ස්වාමි පුරුෂයාද මේ තමන්ගේ බිරිඳද කියලා තෝරා ගන්න දඟලන අවදීදී තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. සමහර විට කසාද බැන්දට පසුත් මේ සිද්ධිය මට සිද්ධ වෙලා තියෙනවා. මගේ බිරිඳටත් මේ දේම බැන්ද අලුත සිද්ධ විය හැක, සිද්ධ වී තිබෙනවා. එක්ටැම්ගේ සිරගත කර සමනලියක අනාද ජීවිතයම ඔබ අරගෙන ඇතිදුන් වේදනාව. ඒ කියන්නේ මම නැතුව එයාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. මම නැතුව එයාට චිත්‍රපටයක් බලන්න යන්න බෑ, නාට්‍යයක් බලන්න යන්න බෑ වගේ සංස්කෘතික හතරැස් කොටුවල ඉඳන් ප්‍රේම කරපු විවාහ වෙච්ච මිනිස්සුන්ට එසේ වැඩිපුර නොහිතන මට පවා එවැනි සිතුවිලි ඇති වුණා. හැබැයි පසුව මම මෙවැනි ගීත, මෙවැනි කාව්‍ය, මෙවැනි වෙන නිර්මාණ දැකීමෙන් අද වෙනකොට අපි හිතා දන් තියෙනව නෑ. මිටින් මුදා හැර බැල්ලුවෙමි, සත්තයි උඹ නොගියා වගේ බලන් ඉන්න 10 වැනි ගීතය. නමුත් මගේ අද වැඩසටහනේ මුල්ම ගීතේ එසේ දුක් විඳින පෙම්වතියන්, එසේ දුක් විඳ බිරින්දෑවරුන්, විඳ විඳින අයට තමයි මා මුලින්ම මේ ගීතය තෝරගන්නේ.

0: ගීතායයි.
1: අද සුදුර මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: මම තෝරාගන්න නවවැනි ගීතය, වැඩසටහන දෙවැනි ගීතය, ආත්මල්ලියනගේ ගේ නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ. මේක මේ තා තරුණවීරත් පෙර මට පාසල් අවදියේදීම ඇති වූ හැඟුමක්, මේ ඥාති සොයුරියක් පිළිබඳ අපට ඉන්නවන හැම ඔම ආදරණය නෑනලා නංගිලා පවුලේ. ඉතින් ඒ අය අතරින් සමහර අය ඒ කාලය අපි නොදන්නාකමට වූ පවතින සමහරට සම්ප්‍රදායක වචනවලින් අල්ලගෙන නෑනයි මස්සිනයි අසාද බඳිනවා වගේ දේවල් නිසා ඒ නෑනලා මටද මම නෑන්ලාටද ආකර්ෂණයක් ඇති වෙනවා. ආදරේද කියලා අපි ඒක දන්නේ. කයිපටි අයිතියක් තියෙනවා යා ඒ ඒ නෑන මගේ වගේ අයිතියක් තියෙනවා ඒ නංගි මගේ. අපි මේ ඥාතීන් සමහරලේ ඥාතීන් අපේ ජීවිතේට අසාද බඳින්න බැයි. එවැනි සිදුවීමක් නිසා මට මේ සින්දුව මාව පාරනවා. ආත්ම මේක ගයන්නේ මේ මේ මේ මෑත දශකයක එකහමාරක ඇතුළත. නමුත් මට මේ සිද්ධිය සිඳලා දශක 3-4කට යහ මේකේ මේ මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි. එහෙම තත්ත්වයකට පත් වෙනවා සමහරලාට. රෑ පුරහඳ කොහේ අඳුරේ ගිලුණයි, තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇති, කිසිදා අයිති නැති. නෑ නෑනට හෝ නංගිය විවාහ වෙලා යනවා. එසේ යයි කියන සිතුවිල්ල ඒ කාලෙම අපිට තියෙනවා. මොකද අපිට එකතු වෙන්න අපේ ඥාතිකම අපේ ලේබද්දය ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි එක්තරා දුරකින් හා ඒ සම්බන්ධය ගෙනියන්නේ. හැබැයි මේ නෑනලා යම් යම් අපි ඥාති එකමුතුවලදී හමුවීම් වලදී අනිත් අය ඉදිරියේදී අයිතිවාසිකම් පෙන්නනවා. මට සලකන්නේ, මට තේ දෙන්නේ වගේ දේවල් ඒ ඒ නෑනාමස්සිනා ප්‍රේමවල තිබ්බා. මේක නෑනාමස්සිනා ප්‍රේම නෙමෙයි අත්‍තර මේ කාලේ අපි ඒ නෑනාමස්සිනා රංචු අතර තිබ්බ අයිතිවාසිකම් ප්‍රශ්නයක්. ඉතින් මේ සින්දුව පුරාම බලන්න අහලා එහෙම ඔබේ ජීවිතෙත් එහෙම තියෙනවා නම් ඔබට දැනෙවි. ඒව මහා ලොකු පාප කර්ම වැරදි නෙවෙයි. සමහර විට නෑනාමස්සිනා බැඳපුවත් මේ ගීතේ මේ රාත්‍රිය අහලා ඇති. ඒ අයටත් මේක විඳ ගන්න පුළුවන්. එකම දේ තමයි තවත් කෙනෙකුගේ හිතේ ඔයා පිපිලා හිඳිනු ඇති, කිසිදා අයිති නැති කියන කෑල්ල ඒගොල්ලන්ට අදාළ නෑ. ඒ නිසා මේ හිත ඔබ පතා විඳේ දුකමයි වගේ වචන හරහා මේ දැන් මේ වචන මට මෙහෙම කියද්දි පිළිවෙල නැතුණාට බලන්න ආත්ම ගායනකොට ඒ හැඟුම් බර බව මේ සමස්ත ලෝකවාසී නෑනලා වෙනුවෙන් අද මම මේ ගීතය තෝරගන්නවා.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ඛනාරාණ සමඟ.
2: මේ ගීතය මම්ම ලියපු හින්දා මේ අත්දැකීම කතන්දරයක්. මේක සත්‍ය පොතක්. ගොඩක් කලාට මගේ මා ලියූ ගීත ඇතුලේ යම් යම් සත්‍ය සිදුවීම් තියෙනවා. ඒ ගීතය තව රසවත් සහ සංවේදී කිරීමට අවශ්‍ය වුණාම ඒ මට සිදු වූ සත්‍යයෙන් පිට වෙන කෙනෙකුට සිදු වූ දේද මම ඒවට යොදාගෙන තියෙනවා. මම තෝරන්නේ ගයන්ත විජේරත්න ගයන රවුම් කඩේ ගීත. රවුම් කඩේ කියන වචනයත් රවුම් කඩේ කියන සංකල්පයත් මම හිතන්නේ මේ ගීතේ බිහිවෙන තුරු තිබ්බේ නෑ. මම ඒ කාලේ විශ්වවිද්‍යාලයේ මුල් අවදි යම්කිසි අපගේ පර්යේෂණ කටයුත්ත සඳහා මයි අංගනේ යනවා. යන්නේ ඉතින් බස් එකේ, TTB බස් එකේ පරණ 18 වංගු අර දැන් වගේ කාපට් දාලා නැහැ. මේක යනකොට මේ සමහර වංගු තියෙනවා බොහොම රවුමක්ම 360කට ආසන්න ප්‍රමාණයක් කැරකිනවා. මේක වංගුවේ ඒ කැරකෙන රවුම මැද පොඩි කඩයක් තියෙනවා. ඒක ලස්සන හදලා තියෙනවා. දුමක් යනවා, ඒ කියන්නේ තේ හැදෙනවා. ආප්ප පිට්ටු වගේ දේවල් තියෙනවා, බුලත් පිට වගේ දේවල්. මම දවසක් යනකොට මේ දහවල් ඒ බස් එකේ එහෙම රවුම ගන්නකොට ඒක ඇතුළත බොහොම ගැමි සුන්දර යුවතියක් බලන් ඉන්නවා. මට මගේ වීදුරුව ඇරලා තිබෙන නිසා ඇයයි මගේ අතර හොඳින් නෙතර නෙත හමු වෙනවා. හිතන්න හංසක 300ක් පමණ අපි දෙන්නට එහෙම බලන් ඉන්න පුළුවන්කම හම් වෙනවා. නමුත් බස් එක ඇතුළත නවත්තන්නේ අපි යනවා. අපි යනවා, ඇය නවතිනවා. ඊට පස්සේ ආය දවසක අපි අපේ විශ්වවිද්‍යාල වාහනයක මේ ගමනම මයියංගනේට යනවා. එතකොට මේ මයියංගනේට යනකොට මට ඒ වංගු මතක් වෙනවා. ඒ නිසා මං කියනවා අපි මෙන්න මෙහෙම තැනක කඩයක් තියෙනවා. අපි එතනින් තේ බීලයන්. එතන මං හිතන්නේ ආප පොඩි පිට්ටු වගේ දේවල් තියෙන බව මං දැක්කා. තේ කහට තියෙන බව මට පේනවා කියලා. ඇත්තටම අපි කොහොම හරි වංගු නවත්තන්න බෑ. නමුත් අපි කොල්ල කොල්ල ටිකනේ ඒ කාලේදී නැවතුවා. නවත්තලා අපි ගිහින් තේ බොන්න හැදුවාම වයසක තාත්තා කෙනෙක් තමයි ඒ සියලුම සත්කාර කරන්නේ. මං හොයන්නේ අර ගෙහනු ළමයාව. ඊට පස්සේ මං අර තාත්තත් එක්ක නිකන් උපාය මාර්ගයක කතාවකට ගිහිල්ලා මං හිමින් අහනවා, තාත්තා විතරද මේ කඩේ ඉන්නේ? ඔව් ළමයා, මමත් ඉන්නවා. හිටපුවා අපේ රෝණ මහත්තයත් එනවා. උන්දේ ඉතින් හේන් වැඩනේ. ඉතින් වෙන කවුරුත් දරුවෝ එහෙම නැද්ද? හිටියා. මොනවා තිගියස් වුණා. හිටියා අපේ දුව මෙතනින් යන කරත්ත කාරයක එක්ක පැනලා ගියානේ. ඔච්චරයි මට එහා මේ සිද්ධිය. ඊට අවුරුදු 10කට 12කට පස්සේ මට ගයන්ත මේ ට්‍රැක් එක හදලා ගෙනත් දුන්නාම මට ඇහෙන්න ගන්නේ මේක ට්‍රැක් එක ඇතුලෙන් ගැල් කවි. ඒකම මට වහවහ එනවා අර 18 වංගුවේ සිද්ධිය. රවුම් කඩේ කියලා මම ඒකට නම දානවා. ඒ රවුම් කඩේ ඇතුලේ හිටිය සොඳුරු යුවතිය ගෑස් දෙක මට මතක් වෙනවා. ඒ නිසා තමයි මම රවුම් කඩේ ළඟ ඉඳගෙන ඉඳපන් කියන ගීතේ මාතින් ලියවෙන්නේ. ඒ ගීතේ පුරහම ඇත්තටම මේ ගීතය වීඩියෝගත කරනකොට අර මං කිව සංකල්පයේ කොටස් එකේ තිබ්බා. එතනින් යන කරත්ත කරුවෙකු, තේ බොන්න එන කරත්ත කරුවෙකු, ලස්සන යුවතියක් තේ හදමින් සිටිනවා. තාත්තට හොරෙන් කොහොම හරි මේ කතාව කියන්නත් ඒකයි. දැන් කොපිස් මං අරගෙන එන්න, රමම් පද ගහන් ලෑතිලා මං ඌව රැගෙන යන්න. ඒතර මගේ සත්‍ය සිදුවීම තව වර්ණවත් කොට ප්‍රතිනිර්මාණය කර ලිවීමක් තමයි රවුම් කඩේ ගීතේ. මේක මගේ ජීවිතේ සත්‍ය සිදුවීමක් එක්ක නිවෙච්ච ගීතයක්.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: අපි රැඳී සිටින්නේ රෑ දහයයි ගී දහයයි තුළ. ඔබට ගීතෝරණ මම වසන්ත දුක්ගන්නාරාල. මගේ ගීත ලයිස්තුයේ අවරෝහණ පිළිවෙලට එන හත්වැනි ගීතය. මං තෝරා ගන්නේ මාලනි බුලස්සිංහල ගායනා කළ ප්‍රේම කීර්ති අල්ලිස් ශූරීන් ලියූ මේ ගීතය, මා එක්කලා අමනාප වී දබර. එක මගේ ජීවිතයේ යුග දෙකකට ගැලපෙනවා. එකක් තමයි කුඩා කල අපේ අප්පච්චි අම්මයි එක මම ජීවත් වෙන කාලේ. මට ඉන්නේ අක්කල දෙන්නයි අම්මයි අප්පච්චි විතරයි පවුලේ. අක්කල දෙන්න ගොඩාක් වෙලාවට එදෙන නුවර ස්කූලේ ගිහින්, මම තමයි ගෙදර ඉඳන් ස්කූලේ ගිහින්. අක්කල දෙන්න මට හම්බෙන්නේ නිමාඩු කාලෙට විතරයි. අනික් සියලු මාස මං ගත කරන්නේ අම්මයි අප්පච්චි එක්ක. අපේ අම්මයි අප්පච්චි චොට්ටක් ගෙදර අඩදඹර කරගන්නවා. එදෙන්න පොඩ්ඩක් අම්මා ගුරුවරියක්, අප්පච්චි වනර සංරක්ෂක නිලධාරියා, අම්ම හරි සියුමැලි ප්‍රාථමික අංශයට උගන්නන ගුරුවරියා, පච්චි ටික හැඩි දැඩි තුවක්වක් පාවිච්චි කරන වන සංරක්ෂක කෙනෙක්. ඉතින් මේ දෙන්න අතර යම් යම් නොගැලපීම් තැන් තිබ්බ නිසා වෙන්නේ ඇති. පොඩි එක සන්දි මට තේරෙනවා පොඩ්ඩක් ගෙදර රණ්ඩු සරවල් ඇතිනවා. එතකොට ඒ කාලේ බොහෝ විට වෙන්නේ අප්පච්චිත් එක හොඳටම තරහ වුණාම අම්මා මාව ඇරගෙන අම්මගේ ගමේ මාතලේ යනවා. ඊට පස්සේ තමයි දවස් කීපයක් ගියාම අප්පච්චි ඇවිල්ලා අම්මවයි මාවයි ආයෙකයි යන්නේ. මේ මෑත දශකයකට එහා ගියාම මම කසාද බැඳලා මගේ දරුවෝ කුඩා කල මම මගේ බිරිඳත් එක්ක දිනපත රණ්ඩු වෙන්නේ. නමුත් පවුල් ජීවිතයේදී එහෙම යම් යම් අමනාපකම් සණ්ඩු සරවල් ඇති වෙන වෙලාවක මම නිවසෙන් පිටව යනවා. ඉලමන් දවස් දෙක තුනක් වෙනත් තැනක ඉන්නවා. මෙන්න මේ සිද්ධීන් දෙකේ අරකි අප්පච්චි අම්මයි රණ්ඩු වුණාම අම්මා මාව අරගෙන මාතලේ අම්මයි ගමේ යනවා කොටුවේ ගෙදර. මේකෙදි මායි බිරිඳයි රණ්ඩු වෙලා මම ගෙදරින් යනවා. ඒතර මම මේ සින්දු අහලා තිබ්බේ. අර මුල අම්මයි අප්පච්චි එක්ක මේ සංසිද්ධිය වෙනකොට මම මේ ගීතය අහලා නැහෙනි. හැබැයි අපේ ගෙදර මේ සංසිද්ධිය වෙනකොට මම මේ ගීතය අහලා. මේ ගීතය මම ප්‍රචාරය කරන මාධ්‍ය වේදිකාවත් මම ගුවන්විදුලි වැඩ කරනකොට. හැබැයි මට ඒක දැනෙන්න ගන්නේ අන්න අර සිද්ධි වලින්. එච්චරම මේක බරපතලද. එතකොට දැන් අපේ පුතයි දුවයි කුඩයි, මට හිතෙනවා මේ ගෙදර සිද්ධ වෙන්නේ ඇත්තේ මෙහෙමයි කියලා. මා එක්කලා අමනාපව වීදබර, දූගී තාත්තා ඉන්නේ නැහැ ගෙදර. ඒ හරි ෂෝක්. දැන් මේ එහෙම තරහ වෙලා ගියාම ගැහැණු අනේ උඹට උරුමගුලක් කරගනින් කියලා ඉන්නේ පිරිමිත් එහෙමයි. යන තැනක පලයන් කියලා කිව්වට දවස් දෙක තුනකින් ඇවිල්ලා යන් ගෙදර කියලා අපේ අප්පච්චි අම්මව එක්කන් ගියා වගේ දැන් හොයනවා. ඊට පස්සේ ජීවිතයේ සිද්ධිවල එහෙම තියෙනවා. දැන් මොන වුණත් දරුවෝ බලනවානේ අප්පච්චිකෝ කියලා. එතකොට ඒ අම්මා පාර බලන්න ලැජ්ජයි වට පිටාවේ අයත් මේක බලන නිසා. ඒ නිසා කරන්න එකට උපක්‍රමයක් තියෙනවා. අර මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා කියලා මේක තියෙනවා. ගේළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළි වෙන තොරා ඉමු මිදුලට විල. මිදුලෙමයි ඉන්නේ, වැටගාව ඉන්නේ, හැබැයි අතුගාන්න ඇවිල්ලා ඉන්නේ. අතුගානක නෙමෙයි කරන්නේ, තමන්ගේ ස්වාමි පුරුෂයා නැවත ගෙදර එනවද කියලා බලන එක තමයි තියෙන්නේ. හෙටවත් ගෙදරේදැයි බලමින් හිඳිමු. හෙටවත් කිව්වම තියෙනවා දවසකට වඩා ඉඳලා තියෙනවා පිට. මෙන්න මේක මගේ ජීවිතයේ මෙච්චර බරපතල ලෙස නොවුනත් සියුම් ආකාරයෙන් එක සිද්ධියක් වුණා. ඒ සිද්ධියත් එක්ක පාටම හරියටම බන්ධනය වුණා මාගේ කුඩා කල අම්මගේ අප්පච්චි රණ්ඩු වලට. ඒ නිසා මම අර සියුම් කෑල්ල බරපතල ලෙස ප්‍රේම කීර්ති ශූරින්ගේ මේ ගීතෙන් මාව ඇවිලුවා. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරාගන්නේ.

0: ගීතයයි.
1: අද සුඳුර මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: අපි පෙරෑසූ ගීතය, ඒත් ගෙදර වෙන පුද්ගල කාරවුල් පුංචි පුංචි අමනාපකම්, සමහරට පුංචිත් නෑ ලොකු අමනාපකම් ඉවර වෙන හැටි. බිරිඳක් සහ ස්වාමි පුරුෂයෙක් අතර, අම්මෙක් සහ තාත්තෙක් අතර. ඉතින් ඒ වගේම ඊට හා සමාන මං ඒ ළඟම යන අත්දැකීමක්, ඔය අත්දැකීමම තමයි මට හිතෙනවා. දැන් ඕකේ හේතුව අම්මගේ පැත්තෙන්නේ නැත්තම් බිරිඳගේ පැත්තෙන්. දැන් මේකේ මම හිතන්නේ කොහොමද, දැන් මම එළියේ ඉඳන් මමත් තරහ වෙලාවට ගෙදරින් මටත් ගෙදර යන්නේ කොයි වෙලෙද කියන හැඟීමක් තියෙනවා. එකල එනවා, ඇත්තටම ගෙදර එනවනේ. ඒ ගෙදර එනකොට

0: සිද්ධීන් බේරගන්න හැටි එම්.එස්. ප්‍රනාන්දු හරි ලස්සනට කියනවා. මැනිකේ මම ආයේ ගෙදර එනවා ගීතේ. මට හරි කේන්ති යනවා. එම්.එස්. ප්‍රනාන්දුම ලියන්නේ මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා. මේක මගේ හැටියක් ඔයා දන්නවනේ. කොච්චර ආදර කෙරුවත් මාගෙන අවිශ්වාස වෙනවා. ඉවසලා ඉවසලා අන්තිමේදී මට හරි කේන්ති යනවා. දැන් මේකේ තියෙන ආදරයක් දැන් අතරම අපි රණ්ඩු වෙනවා කවර ගහගන්නේ නෑනේ. පොඩි වචන හොමාරුවක් ඇති වෙන එක බැනගන්නවත් නෙවෙයි. ඉතින් අර ඒකට හේතුව මේ අර කොච්චර ආදර කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා. ඒ වගේ ඒවා තමයි තියෙන මොකක් හරි පෙර ගීතයක මා කිව්වා වගේ තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ කෙරෙහි නැත්නම් අනිත් පැත්තෙන් තමන්ගේ පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව සැකයෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් ඒක තමයි දැන් තාත්තගේ පැත්තෙන් ගත්තොත් ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිට වෙනවා. මෙන් පසු එන්නේ කියලා කියත් මම ආයෙ ගෙදර එනවා. ඉතින් සුළු දේවල් සුළු කොට තකා නැවත පාසා ගැනීමට හොඳ ලස්සන ගීතයක්. මම හිතන එම්.එස්. ප්‍රනාන්දු හැමදෑමත් ගෙයූ ගීතවල හැම තියෙනවා. අර මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියලා සෝමතිලක ජයමහා කිව්වේ. එහෙම රණ්ඩුවක් ඇතිලා නැවත ගෙදර ආවට පස්සේ බත්පත හරි සම්පූර්ණයි. ආදරේ වැඩි, ඇඟේ දේවටිලි වැඩි, සුන්දර කතා වැඩි. ඒ නිසා රණ්ඩු වෙන්න ඕනේ නැහැ. රණ්ඩු වෙනවා කියන හරි වේදනාවක්. එහෙම ජීවිතේ වෙනවා. ඉවසන්න බැරුණා. ඒ නිසා මේ ගීතය තාත්තලා පැත්තෙන්, අප්පච්චිලා පැත්තෙන් මම අද රෑ 10යි ගී 10යි වැඩසටහනට තෝරනවා.
1: අංක 6

0: ගීතායයි.
1: අද සුඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: පාසල් ප්‍රේමය කෙරුව නොකෙරුව කාටත් හරි සුන්දරයි. සමහර ඉන්නවා පාසලේදී ප්‍රේමයෙන් කාත් එක්කවත් බැඳිලා නැහැ. හැබැයි ඒක පාර්ශ්වික ආදරය ඇති වෙච්ච අය ඉන්නවා. ප්‍රේමය ප්‍රකාශ කළ නැහැ. සමහර අය වෙන අයගේ ආකර්ෂණයට ලක් වෙලා ප්‍රකාශ කරපු ප්‍රේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර අය එකතු වෙලා ප්‍රේම කරලා පාසලේදීම ප්‍රේමය බියෝ වෙලා වෙන් වෙලා ගිහින් තියෙනවා. සමහර අය ඒ ප්‍රේමයම කසාදේ දක්වා ඇවිත් තියෙනවා. දැන් මම මේ කියන්නේ යන්නේ ඒ පිළිබඳ ලියවෙච්ච සුන්දරම ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතය රචකයාටත් මේ සිද්ධිය එතුමන්ගේම අත්දැකීමක්. මේ සිද්ධිය අත්දැකීමක් කියන්නේ මේක ෆිසිකලි යාට මේක සිද්ධ වෙලා තියෙනවා. පාසල් ජීවිතයේදී සමහරලාට මේ අපි අපේ පාසලේ කෙනෙකුට වඩා බාලිකා විද්‍යාලයක කෙනෙකුට පෙම්බතෙක් හොයාගන්න වෙන වෙන ඉස්කෝලෙක ඉන්නේ. අනිත් පැත්තත් එහෙමයි. දැන් මම හිටියේ මිශ්‍ර පාසලක, මම ඉගෙන ගත්තා. හැබැයි මට මේ මිශ්‍ර පාසලේ හිටිය අය පිළිබඳ ආදරණීය සිතුවිලි ඇති වුණත් කොහොම හෝ මගේ ප්‍රේමය මට ප්‍රථම වශයෙන් ප්‍රකාශ කරන්න හම්බ වුණේ බාලිකා විද්‍යාලයක යුවතියකට. එයා අපේ අල්ලපු ඉස්කෝලේම කෙනෙක්. ඒ නිසා ඉස්කෝලේදී හම්බෙන්නේ නැහනේ. ඉස්කෝලේදී පෙම්වතියක් ඉස්කෝලේම කෙනෙක් වුණා නම් ඉන්ටර්වල් එකෙත් හම්බෙන්න පුළුවන්. පන්ති හිටියන හැම වෙලේම පන්ති ඉඳනොත් ඇස් දෙක දිහා බලාගන්න පුළුවන්. ඒවාට යාළුව උපක්‍රම යදනවා ඉස්කෝලේදීම පෙම් කරන යාළුවන්ට ඉහළියන්ට. හැබැයි මේ දෙන්නට වෙන්නේ නැත මට වුණේ පාරට ගියාම පාරට බහින්න ඕනේ ඉස්කෝලේ යන කොටයි හෝ ඉස්කෝලේ පටක් ගන්න කොටයි පමණයි දකින්න හම්බෙන්නේ. අපි බයිසිකල් වල ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒක තමයි මේ ලියලා තියෙන්නේ. සුනිල් ආර ගමගේ සහෝදර ප්‍රවීණයා තමයි මේ ගීතය ලියන්නේ. ඔහුත් මම හිතන්නේ දකුණේ ගාල්ලේ ටවුම් ඉඳන් බලන් හිටිය කෙනෙක් කියලා දවසක් මගේ වැඩසටහනකදී කිව්වා. සුදු පරිවිර යන සීපියාසලා පාසල නිම වී යෝන් කුමරියන් පෙලින් පෙලිටේ ඈතමනේ. හරි වැඩක් වෙනවා මේක. දැන් අනිත් ඔක්කොම කෙල්ලෝ එනවා. අර මම හොයන කෙල්ල එන්නේ පරක්කු වෙනවා. ඒ පරක්කු වෙනව නෙමෙයි, මට ඒ තරම් ඉවසILLක් නැහැ. ඒ නිසයි මට තේරෙන්නේ පරක්කු වෙනවා කියලා. නමුත් එයා එන්නේ නිසි වෙලාවට. දැන් අපි හදිසි ගමනක් යනකොට අපි නගින වාහනේ ස්ලෝ යනවා කියලා අපිට තේරෙනවා නේ. ඉතින් අපේ හදිසිය නමුත් වෙනදේ වාහනේ ගිහලා තියෙන තේ වේගීමයි. ඉතින් පෙම්වතිය එනතොර බලන් ඉන්නේ කතන්දරය.

ගොඩාක් අයගේ ජීවිතවල පොත්පත් අහුරා මුදු ලැමට තුරුළු කරවා පිරු හඳක් සේම හඳ විලි මං යනකම් බලන්නේ හල් විහෙලියන් එනවා මේකිනේ හල් යන අතර ඈතාවම නැහැ මං කියන්නේ අත්දැකීම හරි සුන්දරයි දැන් ගොඩක් වෙලාවට අපේ ඊළඟ පරම්පරාවේ අය මේක ඒතර අමුතු දෙයක් නොයි ඒගොල්ලන් සමහර උග දැන් ගැහණු පිරිමි සංවාදේ වෙනස් දැන් අපි කොච්චර ප්‍රේම කරත් ඒ කාලේ අපි අතකින් අල්ලන්න හරිම බයක් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ හරිම අඩුවෙන් ඉතින් ඒ අපිට දැන් ඔය ඉස්කෝලේක ක්‍රීඩා උත්සව සාහිත්‍ය වලල වගේ එහෙම දෙයක තමයි පොඩි නිදහසක් හම්බෙන්නේ නැත්නම් පාසල් වල ටිකක් හරි ස්ට්‍රික් නමුත් දැන් ඒ தත්ත්වය ඊට වඩා වෙනස් හැබැයි මට හිතෙනවා මේ කාරණේ කිසිම තුංගාර ලිංගික කාරණයක් නැහැ මේ තියෙන ආදරේමයි මේක ආදරේද කියලා දන්නේ නැහැ නමුත් ඒ හැඟුම මට ඇති වෙච්ච එක අනුරාධපුර ටවුමේ ඔරලෝසුකෝන ළඟ ඉඳන් මම බලන් හිටියේ මගේ යාළුවත් එක්ක බයිසිකලේ බලන් හිටියේ හැටි තමයි මට මේ සින්දුව හැදුවා.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ඛනාරාණ සමඟ.
2: අපි රෑදහය ගීතයයි වැඩසටහන ඉන්නේ. ඒ සඳහා අද ගීතවරණ මම වසන්ත දුක්ඛනාරාල. පිටුපස පිළිවෙලට ආව නම් 10 ඉඳන් ආපුවම මම දැන් මේ හතරවෙනි ගීතය. හතරවෙනි ගීතයේ හැටියට මම තෝරාගන්නේ අභිෂේක ආවිමලිර සහ කරුණාරත් දිවුල් ගිනේ ගයන මතකලන්ත ඇරම ගීතේ. මට මේ ගීතේ විවිධ අර්ථ ඇති. අභිෂේක හෝ දිවුල් ගිනේ හෝ මේ ගීතේ රචකයා හෝ හිතන විදිහට වඩා වෙන්න පුළුවන්. මට මේ ගීතය හැද්ද ඇති වෙන්නේ පාසලේ විශ්වවිද්‍යාලයේ ඉන්පසු තරුණ ජීවිතයේදී අරක්ෂණයෙන් ඒකක්ෂණයෙන් ඇති වෙන මුණ ගැසීම්. ඒවා හරි අකුණු වගේ පුපුරන දේවල් හැම්බෙලා දිනවනේ. ඇත්තටම මම මගේ ප්‍රේමය බලාපොරොත්තුෙන් බොහෝ අය බලාගෙන හිටියා. සමහර අය ප්‍රකාශත් කරා. සමහරලාට මේ ඓතිහාසිකමත් කිව්වා. නමුත් මම සොයන දේ ඒක නෙවෙයි නිසා මට ඒගොල්ලන්ගේ කඳුළු මගේ උරහිසට වැටෙනකම් බලන් ඉඳලා අතහැරලා ආපහු ආපස්සට වෙන්න සිද්ධ වුණා. ඒක සිද්ධින් ගණනාවක් තියෙනවාට. ඒ සිද්ධින් ගණනාවේ එකක් තමයි අපි සමකාලීන එකට ඉන්න සහෝදරයන් නැත්තම් එකට හිටිය අය අතරින් එහෙම කෙනෙක්. ඊට අමතරව රසිකාවියන් හැටියට මම ටෙලිවිෂන් වල පෙනී සිටින්න ගත්තට පස්සේ ටෙලි නාට්‍ය සහ ටෙලි වැඩසටහන් ටෙලිවිෂන් වැඩසටහන් වල රසිකාවියන් ලෙස ඒ කාලේ අපිට බොහෝ විට දුරකථන නැහැනේ ලියුම් ලියලා අපේ ආයතන වලට. ඔවුන් අපි හොයාගෙන ඇවිල්ලා තමලට ඒ නැවත යවා ගන්න උපක්‍රමය දන් වෙනවා අපිට.

පාසලේදිත් නිවාසාන්තර ක්‍රීඩාවලෙක පෙර දවසකර රෑ අපි සූදානම් කරන හැන්දෑව වෙනකම් ටීචර්ස්ලා ඉන්නවා නිවාස හදනවා. දැන් වගේ ගෙවල් වලින් ඇවිල්ලා හදලා දෙන්නේ නෑනේ, අපිම හදනවා. එතකොට ඒ මද අඳුර ගොම්මනේ පාසල් බිල්ඩින් එකක් ගාවදී මට පාසලේම සහෝදරයක් මට සමීප වෙච්ච එක මට මේ ගීතය හරහා තේරෙනවා. ඒ සමීප වුණාට මට ඒ වෙලාවේ මම දරුවෝ නිලතල මම ශිෂ්‍යනායකන් වල ඒ හිටිය හතරස් කොටු නිසා මං ඇයව දාලා දුවගෙන එනවා. මට මේ ගීතය තියෙන එව්වා. අනිත් අයට වෙන දේවල් තියෙන්න පුළුවන්. මේ මතකලන්තයරුවා.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ඛනාරාණ සමඟ.
2: තුන්වෙනි ගීතය මේ මම තෝරන රෑදායයි ගීදායයි වැඩසටහනට. මේකත් මා රචනා කරපු ගීතයක්. සමිතාය රන්දිති මුදුන් කොටු ගැයූ සාර සදසි කියන ගීතය. මේ ගීතය එලියවෙන්නේද අපේම නාදමාලා එක්ක එන මේවර කෙලියෙන් හරහා ඉරාජාතපු නවතාක්ෂණික මියසික් ට්‍රැක් එකක්. මොනව වුණත් මට මේක ලියද්දිත් මතක් වුණේ ඒ කාලේ පොඩි කාලේ අපි නාතීන්

හරි පවුල්ල වැඩීන අපේ අපච්චි පවුල අට දිනෙක් නම දිනෙක් ඉන්නවා නැන්දර මාමල් ලොකු අම්මලා. ඊට පස්සේ අපේ ඒ අයගේ පවුල්වලත් හතර පහ වගේ ඉන්නවා. මේ අපි නිකන් දානෙකට මගුලකට මරණකට එක්කහුණා ලොකු සෙනගම්. එක්ක නිමාඩුවකට අපි ඔය එක ගෙදරක ඔහේ හරි යනවා. එතකොට විශේෂයෙන් ඔය අපේ දැන් අපි ඇටි එතකොට ගහට ගස්ති කියලා අපේ ගෙදර එනවා. එහෙම නැත්නම් අපේ ලොකු නැන්දම්මා හිටියා එලාපත්තු. හරි වියලේ දුෂ්කර කලාපයක් ඒ කාලේ. එහෙ යනවා අපි වැව්වල නාන්නේ. ඉතින් එතකොට හරි වෙනම එකක් පැල්වල ඉන්නේ. හේන් වල ඇවිදින්නේ රස්තියාදු ගහන්නේ. අලි ඉන්න කැලේ. සහෝදර සහෝදරිය ඔක්කොම කැලේ යනවා වීර පළු කඩන්න. වීර පළු මේ ගෙඩි ගෙඩි කඩන්නේ අතුම කපන් ඉන්නේ. අදත් එහෙමයි. ඒ කියන්නේ වීර අතු කපන් එනවා. කපන් ආපම තමයි ඊළඟ වරද දළු දාලා ආයි වීර පළු හැදෙන්නේ. ඒව දාලා කරේ තියන් ඔහු ඇදගෙන එනවා. ඇවිල්ලා ගෙදරට එද තමා පළු ගෙඩි වෙන් කරගන්නේ, වීර ගෙඩි වෙන් කරගන්නේ. ඉතින් මේ ගමන හරි අපේ දෙමව්පියෝ කොහෙත්ම විරුද්ධ වුණේ නැහැ, දන්නේ නැහැ, බලන්නේ නැහැ. තරුණ වියට ලං වෙන තරුණ තරුණියන් කුඩා යවුන්ද අපේ අක්කලා නංගිලා අයියලාද මල්ලිලාද ඔක්කොම යනවා. ඒ කැලේ මන්දට ගියාම හරි නිදහස්. දැන් අද දවසේ නම් සමහරවිට ඊට වඩා දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි අතර සිද්ධ වුණේ පුංචි නිකන් අර ප්‍රේමණීය කටයුතු විතරයි. සහෝදර ප්‍රේමයත් එතන තිබ්බා. ඉන්හා පනින දේවල් අපි සිද්ධ වුණේ. ඉතින් මේ ගීතයේ සමහරම යොදා ගැනීම වල වීර මලක පෙති නාසිට අල්ලා වගේ සටහන් යොදාගන්නේ මගේ ජීවිතයේ මැදකින්. ඒක පෙරහැරක් බලන්න ගියත් අපි එහෙමයි. මහා රෑ, ලයිටුත් නැහැ. පෙරහැර ඉවරලා හැතැම්ම ගණන් එනකොට ලෑම් මාස්ටරත් නැහැ. ඒ කාලේ සමහර පයින් එනකොට අපි කලින් ගීතේ ගෝ අපි ආදරේ කරන නෑනලා වඩාගෙන උන් නිදි සමහරලාට එන්නේ. අපි අතින් කවදාවත් ඒ අයට ඒගොල්ලන්ට මේ අපහැරණයක් වෙලා නැහැ. ඒ කියන්නේ මර සහෝදර සුවඳයි ආදරේ චුට්ට කොයි මාත්තුගේ මොසු වීම තමයි මට තියෙන ඒ සිද්ධිවල අපිට තිබ්බේ. එන්නේ එහෙම දැන් මට තව සිද්ධි කියන පෙරහැර බලන්න ගියොත් කිවගේ ඔය කැරේ රින්ගුවොත් වැවේ නාන්න ගියොත් ඒකට ගුලි වෙල නාන්නේ සෙල්ලම් බත්තු යන්න ගියොත් ඒ ඔක්කොම එකතු කරච්ච ගීතයක් මේක. මේ අත්දැකීම නම් මට හිතෙන්නේ ගොඩක් අයට හරි අඩු ඇති. එහෙම දැන් තියෙන්නේ අර ඉස්සර මහා වෘක්ෂ වගේ පවුල්නේ. දැන් තියෙන්නේ පොඩි කේන්ද්‍රීය පවුල්. එතකොට පවුල් ඔය මොනවාද ළමයි අඩු කරන ආපම දෙන්නයි තොන්දනයි. අපිට දැන් වෙලා තියෙන්නේ ඒක අපේ පවුල්වල කට්ටි හරි අඩු. ඉස්සර නෑ මේම ලොකු ලොරියක බස් එකක යන්න පුළුවන් සෙනගක් ඉන්නවා. ඒ මතකස්සින් මෙහෙම පොඩි හීන ඉදි කට්ටක් නූලකින් අමුණාගෙන අමුණාගෙන යනකොට තිබිරි චූටි ප්‍රේම සුවඳ මේ සහෝදර ප්‍රේමය සමග එකතු වෙච්ච තව චූටි ප්‍රේම සුවඳක් මේ ගීතය තුළ තියෙනවා.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: රෑදහයයි ගීදහයයි තුළට මගේ දෙවැනි ගීතය. මට තව තෝරන්න තියෙන මේ ගීතයට අමතර තව එකයි. මගේ ජීවිතය අම්මා හරි වැදගත් මට. කාටත් එහෙමයි. ඒක විශේෂයක් වන්නේ අම්මා තමයි මට ගොඩාක් කරාට ළඟ සමීප. අප්පච්චි ටිකක් සැරයි. ඒ නිසා අප්පච්චි දඬුවම් කරනවා. අම්මා ගුරුවරියක් වුණත් අම්මා දඬුවම් කරන්නේ. අම්මා අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ගුරු විද්‍යාලේ. ඒ නිසා අම්මා පහර දෙන්නේ අපිට. ඒ හදාගන්න විවිධ ක්‍රම මාර්ග තියෙනවා. අප්පච්චේ මනේ රිපෝට් කාඩ් එකේ විනිය බැලුවත් ගන්නවා. රෑ වෙලාවත් ගන්නවා. සෙල්ලම් කරන්න ගිහිල්ලා. බයිසිකලෙන් වැටලා තුවාල කරන් ආවත් ගන්නවා. ඒ නිසා අප්පච්චිට ආදරයක් නැතිකම නැහැ. නමුත් අම්මා සුවිශේෂ වෙනවා. ඒ අතරේ මම මේ කියන්නේ අත්දැකීම මගේ එකක් නෙවෙයි. මේක වෙනස් කෙනෙක් යද්දී අපේ අම්මා ගුරුවරියන්නේ. මම මේ කියන්න යන ගීතේ අම්මා අපේ මිත්‍රයාගේ අම්මා වෘත්තියෙන් ගණිකාවක්. එතකොට ගණිකාවකට සමාජයේ තියෙන පිළිගැනීම දුවෙකුයි පුතුකේ ඉන්න පවුලක් ඒක. අඩිතරම තමන්ගේ නංගිවත් අම්මට රෙස්පෙක්ට් කරන්න නැති වෙනකොට ඒ නගරේ පොඩි රස්ත්‍යාදුකාර පුත්‍රයා අපේ මිත්‍රයා ඒ රස්ත්‍යාදුකාර පුත්‍රයා උනාට උතුල මාර මානව ගුණ තියෙන කෙනෙක්. ඔහු වැඩිදුර ඉගෙන ගත්තෙත් නෑ අපිත් එක. අවුරුද්දට නංගි නිමාඩුවට ගෙදර ආපහු අම්මත් එක්ක රණ්ඩු වෙනවා. පාරේ බැහැල යන්න බෑ ඔයා කරන වැඩ හින්දා අපිට කියලා. නමුත් අයියා කියන්නේ අම්මා ගැන හොඳින් තේරුම් ගත්ත බજારකේ බැහැල ඉන්න අම්මගේ මේ ගනුදෙනු හොඳින් අඳුරන අම්මගේ ගනුදෙනු කරන තවත් අය හොඳින් අඳුරන කෙනෙක්. දැන් අපේ තියෙනවානේ මේ ගණිකාවන් ගැන ඒ වෘත්තිය ගැන ලියපු ලඳුනේ වගේ ගීතවලත් තියෙනවා. හැබැයි මේක ටිකක් මේ වර්තමානික කවීන්ගේ ස්වරූපේ මේ ටිම්රාන් අපේ කවියා මේක ලියන්නේ සාදල බණ්ඩාර ගායනේ මේ අපේ ඊළඟ ජෙනරේෂන් එක. ටිම්රාන් කීර්ති අමුතු කවි ලියන්නේ. ටිම්රාන්ට මේක අහු වෙනවා. මේ මගේ අයල්ල වගේ මම මේ කියනත් මගේ අත්දැකීම නෙමෙයි ටිම්රාන්ට අහු වෙන්නේ. ටිම්රාන්ට වෙන තැනකින් එන්නේ නැත්තේ. ඒ අයියා ඒ නංගිට දෙන වෝනින් එක මේ. පොඩි කියන නංගි පොඩි අම්මා අම්මාමයි එයාට වැරදිලා තියෙන අපි හිඳයි. ඔබ අම්මගෙන් ගේම ඉල්ලන්න එන්න එපා කියන සැර අවවාදේ තමයි මේ ගීතයේ දෙන්නේ. ටිම්රාන් ගීතේ ලියන්නේ ඒ අම්මයි ඒ නංගි ඒ අපේ මිත්‍රයාටයි නෙවෙයි. හැබැයි ටිම්රාන් ඌනෑම ඒ ගණේ අම්මා කෙනෙක් කියන දරුවන්ට මේක විඳින්න ලියලා තියෙනවා. විඳවන්නේ නැතු
1: අංක 2

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ඛනාරාණ සමඟ.
2: මං තෝරන පළවෙනි ගීතය, එහෙම නැත්නම් රෑ 10 ගී 10 වැඩසටහනේ මං තෝරන අවසන් ගීතයද. දැන් මීට පෙර තීරු ගීතයත් වෙනත් විශේෂ ගණේ මවක් ගැනනේ. මං ඉවර කරන්නෙත් මට අපේ අම්මා විශේෂ වුණා වගේම තවත් අම්මා ගැන ගීතයකින්. මේ නම් අපේ අම්මාම තමයි. මට අපේ අම්මා අබ අම්මාවරුනේ අම්මාවරුනේ නන්දාමාලිනී මහත්මිය ගීතයටවත් දවසක් පැල නැති හේනේ ඉදිකඩ ළඟ ඉන්නවාද ගීතයටවත් සහල් ගරා නෑඹිලියට වගේ ගීතවලටවත් සමකරන්න විදියක් තිබ්බේ නෑ. මොකද අපේ අම්මා ඊට වඩා වෙනස්. අම ගුරුවරියක් වීම නිසාද මන් දන්නේ. සංගීත විජයසූරිය ගායනවා අර රිද්ම වලින් එහා ගිය. දැන් බොහෝ අය මේ ගීතය විවේචනය ලක් කරා ඒ දවස්වල මේ අම්මා ගැන මෙහෙම රිද්මයකින් ගයන්න පුළුවන්ද කියලා. ගීතයේදී එහෙම කරන්න පුළුවන් දරුවෝ නැති අම්මාලා කියලා එතන ඛේදවාචකයක් නීලා වික්‍රමසිංහ ගයන්නේ. ක්ලරන්ස් සංගීතවත් කරන්නේ 6-8 එකට. ඒ වගේ මේකත් මො රිද්මයෙන් වෙඩි ගායෙන් මම මුදවලා මේ අපේ අම්මමයි සීලෙන් නැග තැම්පත් කළ අම්මට ඕනුනේ එහෙම අර අප්පච්චි වගේ ගහලා නෙවෙයි. කෝලම් කර මාගේ පාළු මකමකා අපේ අම්මා ගුරු විද්‍යාලයේදී වයලින් වාදනයත් නාට්‍ය හා රංගයත් නැටුමත් ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර එහෙමයි මං හිතන්නේ. දැනුත් එහෙම දන්න ගුරු විද්‍යාලවලින් එළියට දාන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව දන්න ගුරුවරියක් හෝ ගුරුවරයෙක්. මේ ලස්සන ලෝපුරා මායකම සැරිසරා ජීවත් වෙන කාලේ තාලේ හුරු කරා. අම්ම හැමදාම කීවේ ඒකයි, පුතේ මෙහෙම කරන්න, විභාග පාස් වෙන්න ඕනේ, මොනවා කරන්නත් නාට්‍ය වගේ දේවල් කරාට ඒවා කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසාම යා මගේ පාඩම් පොත ජීවිතයට අලවලා කීවලා ලාඩම්බර බාග ලෝකිනද කියන්නේ මම මේ වෙන දේවල් ඔළුවේ දාගෙන දඟලද්දී අම්මා හැම වෙලේම අම්මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මම දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනේරු වෙයි ගණක අධිකාරීවරයෙක් වෙයි කියලා. එතකොට විශ්වවිද්‍යාලය යන්න වෙනවනේ. ඒ නිසා ඒ තල්ලු අම්මම්ම තමයි මිය නම්ම මිය ගිහිල්ලා අම්මට මගේ උපාධි ප්‍රදාන උත්සවයටත් ඉන්න බැරි වුණා. හැබැයි අම්මා මට ඒ මාර්ගයේ තනලා ගියා. කොහොම හරි ගස්සලා දීලා අම්මලා මිය යනවා. අපි මේ අපේ අම්ම කර වැඩිම තමයි අවසාන වශයෙන් අම්මට මං දෙල්කඳ පෝස්ට් ඔෆිස් එකෙන් ටෙලිග්‍රෑම් එකක් ගැහුවා. අම්මේ මං උපාධිය සමත්. ඒ ටෙලිග්‍රෑම් එක කේවුවාද කියලා මං දන්නේ. ඊට දවස් ගානකට පස්සේ අම්මා රෝහල් ගත කළා. සති ගානක් මට පණිවිඩය ආවේ නැහැ. අම්මා මිය ගියාම තමයි මට ගෙදරට යන්න සිද්ධ වුණේ. එතකොට ඒ සියලු චරිත ලක්ෂණ මේ ටෙම්පෝගෙන් උනම් මට විඳගන්න පුළුවන්. අපි මේ අම්මාගේ ගීතයක් ගයනවා කියලා හරි ස්ලෝ ගයන්න ඕනේ කියන එක අපි හදාගත්ත අතරස් කොටුවක්. හැබැයි අපේ අම්මා මෙන්න මෙහෙම රිද්මයක් තියෙන ගැහණියෙක්. අම්මා හරි අසනීපයි, අම්මා හරි චූටි, අම්මා හරි සංවේදී, හැබැයි අහිංසකයි. හැබැයි අම්මගේ වැඩ මේ වගේ. ඒ නිසාම හිතනවා මං සංගීතයේදී මේක ටිකක් ටෙම්පෝ වැඩි ගීතයක් බවට පත් කරගන්න. මේ සදාතනික අම්මලා වෙනුවෙන් මං තෝරන ගීතයද අංක 1 අවසාන ගීතේ අද රෑ 10 ගී 10 තුල මා ගීතේරු මා වසන්ත දුක් ගන්නාරාල. එහෙනම් ඔබ සැමට සුබ රාත්‍රියක්.

0: රාත්‍රී 11 විනාඩි 24යි දැන්. හද ගැස්මට සියත.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 492 492 3 27

0: Nada su du kontigena e Disney.
1: Danin Anna. Sati tavasla havas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depeya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඇරාලහමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඔහුරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: රාත්‍රීකුළහයි විනාඩි පනස්තුනයි. හද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: මහර සාමකාමී ගැටුම පාලනය කරයි. රැඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි. ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම. 7 දෙනෙක් රෝහල් ගත කළායි. 7 දෙනාගේ කෙනෙක් තමයි රෝහලේදී මිය ගිහිල්ලා තියෙන්නේ. රැඳවියන් මෙහිදී ඔවුන් සිටින වාට්ටුවලට කිසිම හානියක් කර නැති බවත්, ඔවුන් බන්ධනාගාර පරිසරයේ ඔවුන් රඳවා ඇති කොටසේ ඇති පරිපාලන ගොඩනැගිලිවලට පමණක් පහර දී ගිනි තබා හානි කර ඇති බවත් බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි. ඉතින් තරහට එවලේ ආවේගෙට මද එහෙම තන් පොඩි සලසුම් සහගත භාවයක් ඒකේ තිබුණද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9 වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ම උදේ 5 කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4 රුපියල් 5000.
9: සියත පොකට් මනී.
10: Turn 98.2 and 98.4.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
13: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
13: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
16: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙන ගන්න නෑනි.
13: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
12: සියත TV තුලින්.
13: අනුවටයි 0.4 මේකමුවට.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවේ.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු නොවේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ

වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා සියත පොකට් මනි
1: Good morning, Nishan.
2: සමහර දේවල් කරන්න ඕනේ හුඟක් මහන්සි වෙලා නෙවෙයි. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් අපි ඉස්සරහලා තියෙනවානේ භාජනයක වතුර තියෙනවා නම් ඒ භාජනයේ වටකුරු එකක් නම් කපුටෙක් කොහොමද වතුර බොන්නේ? අඩිය වතුර තියෙන්නේ. අපි අහලා තියෙන විදිහට ගල් කැටේ කැටේ දාලා වතුර මට්ටම උඩට ගේන්න ඕනේ. හැබැයි මේකට සෑහෙන වෙහෙසක් ගන්න ඕනේ. හැබැයි ඉතින් කපුටු නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. කපුටෙක්ට පුළුවන් නම් ස්ට්‍රෝ එකක් පාවිච්චි කරන්න වැඩේට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. හાર્ඩ් වර්කින් වලට වඩා ලොකි ගොඩක් කැමති ස්මාර්ට් වර්කින් කරන්න. ඒනොවත් වැඩක් කරන්න ගත්තාම ඒ වැඩේ කරන්න තියෙන අමාරුම විදිහ නෙමේ. ඒ වැඩේ පාසුවෙන් කරන්න පුළුවන් විදිහ හොයාගත්තොත් ඔබේ කාලය ඒ වගේම අනෙකුත් දේවල් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා.
1: වැඩක් කරන්න කලින් කරන්න පුළුවන් ලේසිම විදිය තමයි අපි හොයාගන්න ඕනේ නේද?
2: ඒයි හරියට. ලේසි ක්‍රම තියෙනවා සමහර වෙලාවට වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙම නෙමේ වැඩෙත් කරලා ඔබේ මහන්සියත් අඩු කරගන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් එන්න අදත් අපි ලෑස්ති පොඩ්ඩෝ හතර දෙනෙක්ට වගේම අම්මා කෙනෙක්ට පොකට් මනී දෙන්න උදේ 7 වෙනකන් අපි වහගෙන ඉන්න. මනිෂාන්.
1: මම ආශී.